භාණ්ඩුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: සුබදේශනක් වාසනාවන්ත ලස්සන දවසක් අද මේ මාසේ 3 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

0: සුබුදැසනක් වෙලාව උදැසන හයයි විනාඩිකයි.
1: සතියක ලක්හඩැ

වාසනාවන්ත සුන්දර දවසක් අද මේ මාසේ තුන්වෙනිදා ඉරිදා දවස සතියගේ පත්තර විස්තර සමග එකතු වෙන වෙලාව ප්‍රධාන සිරස්තල කියන සූදානම් වෙන්නේ ඉරිදා ලංකාදීප වාර්තා කරන අද ප්‍රධාන සිරස්තලය වන්නේ මේ මාසේ නඩු 10ක් විභාගයට ජනපති මේ රැළියේදී කියයි හැකිනම් පළාත් සභා ඡන්දය තියන්න ජනපතිට අභියෝග කරනවා සජිත් මේ රැළියේදී කියයි. ලංකාවේ 3000ක් හැකරුන්ට බිලි ව්‍යාපාරිකයෝ දේශපාලඥයෝ වෘත්තිවේදීන් ඒ අතර. හර්ෂණ සූර්යපෙරුම දුරින් යවන්නයි ලිම් වැසක්. හර්ෂණ ඉවත් කරන්න තීන්දුවක් නැහැ. ජාතික ජනබලවේග මහලේකම් කියයි. හිටපු මන්ත්‍රී නියෝ ලිපියට පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ අවධානය. වෙල්ලමුල්ල වයිකල් සමරීමට මෙවරත් සූදානම්. සිවි විග්නේශ්වරම්ගේ ප්‍රකාශය. ආනයන වියදම් 18%කින් ඉහළට අපනයන ආදායම් වැඩිවීම 3.4% ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ෆාමසිවල බෙහෙත් හිඟයක්. නොරොච්චොලේ අලුවලින් පරිසරයට හානියක් නැහැ. වයඹ පළාත් පරිසර අධිකාරියයි මෙහෙම කියන්නේ. ඇමතිවරු ඇවිත් නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ හිස්සතින් ආපසු යති. උතුරේ දේශපාලන පක්ෂ නව සම්දානය හබක්.

මිලකට මෞබිම ඉරිදා පත්‍රයේ ප්‍රධාන සිරස්තලය මාලිමාවෙන් එවන සම්බන්ධීකාරකයන්ට ප්‍රාදේශීය ලේකම්ලාගින් විරෝධය. මේ අවුරුද්ද දූෂිතයන් හිරේ යවන වසරක් ජනපති මැයි රැලියේදී කියයි. හැකරාට ගිය නයවාරික යලි ගෙවන්න පාර්ලිමේන්තු අනුමැතිය ඕනෑ. ඇමති බිවල්ගේ අවධානයට දිගු සතියන්තයේ රෙපයාර් නිසා දකුණු අධිවේගේ පෝලිම්. පල්මින්තුවේ වැඩ ගැන පොදුරාජ්‍ය මණ්ඩලයේ ඇස. BOI ඉඩම් අක්කර 2618ක් වේලෙයි. වෙලාව දෙසන 6යි විනාඩි 6යි. ඔබ ලක්කන්න සමග

0: වෙලා උදෑසන 6යි විනාඩි 9යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 12යි. පත්තරේ විස්තර කරමින් ඉන්නේ ඉරිදා ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තාවන ආකාරයට මැයි මාසයේදී 10 දිනක සම්බන්ධ නඩු විභාග ආරම්භ වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක නුරලියේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික මැයි දින සැමරුමේදී සඳහන් කළා කියලා කියනවා. මේ වසර දූෂිතයින්ට වංචනිකයින්ට එතරම් සුබදායි නොවන වසරක් බව තමයි සඳහන් වෙන්නේ. අපරාධකරුවන්ට, දුෂ්ටයින්ට, ඒ වගේම වංචනිකයින්ට, හොරුන්ට සහ කුඩු ව්‍යාපාරිකයින්ට නීතියේ ක්‍රියාත්මක වන තීරණාත්මක වසරක් වෙන බව තමයි සඳහන් කළේ. ඒ වගේම පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා රජයේ දැඩි පියවර ගනිමින් සිටින බවත්, එවැනි ජාලයට අයත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ක්‍රමානුකූලව සිදු කරමින් පවතින බවත් ජනාධිපතිතුමා අවධාරණය කළා. දැන් මේ විදිහට සඳහන් කරන අතරතුරේදී මේ විදුලි බිල ඉහළ දැමීමට සිදුවත් මේ විදුලි පාරිභෝගිකයන් 96%කට කිසිදු මිල වැඩි කිරීමකින් තොරව සහනාධාරයක් ලෙස ආණ්ඩුවේ දරා ගැනීමට තීරණය කළා තියෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා සඳහන් කළා. ජාතික ජනබලවේග සංවිධානය කළ මැයි දින රැලි මාලාවේ මහරගම පැවති ප්‍රධාන රැලිය අමතමින් තමයි මෙන්න මේ විදිහට කිව්වේ.
1: ගල්ලගරු මිල ඉහළ ගිහිලා තිබෙනවා, ඉන්ධන මිල ඉහළ ගිහිලා තිබෙනවා. එනිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කරන්න සිදු වී තිබෙනවා. හැබැයි එහිදී අපි තීරණයක් කරන් තිබෙනවා, විදුලි පාරිභෝගිකයන් 96%කට කිසිදු මිල වැඩිවීමකින් තොරව ඒ සියල්ල ආණ්ඩුවේ සහනාධාරයක් ලෙස දරා ගන්න තීරණ කරන් තිබෙනවා. මිල වැඩිවීමක් වුණොත් 4%කට විතරයි මිල වැඩිවීම සිද්ධවන්නේ. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණ කරන් තිබෙනවා. මෙරටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ශක්තිමත් කිරීම, ඒක තමයි අපි සතුව තිබෙන අභියෝගය. මමට කියන්න කැමතියි, මෑත ඉතිහාසයේ දශක ගණනාවකට පසුව ආණ්ඩුවේ භාණ්ඩාගාරයට වැඩිම මුදල් ප්‍රමාණය ආපු අවුරුද්ද තමයි 2025 අවුරුද්ද. ජාතික ආදායම ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 16.7% ආවා. සියලු ආර්ථික දත්තවලින් අපි පරිපූර්ණ වෙලා තිබෙනවා. භාණ්ඩාගාරයේ ධනෙ අපි එක්රස් කරලා තිබෙනවා. මම තමුන්වහන්සේලාට කියන කැමති, ලබන අවුරුද්ද අපි සැලසුම් කරලා තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කිරීම සඳහා අපි සැලසුම් අදලා තිනවා 2027 වසරට.
0: රටේ විවිධ ප්‍රශ්න පවතින බව ජනාධිපතිතුමා දන්නවා. දැන් ඒ වෙනුවෙන් මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ?
1: 10ක් 15ක් ඇවිල්ලා වටරවුමකට ඇවිල්ලා ආණ්ඩුවට ගෙදර යන්න කියලා කෑ ගහනවා. කෑ ගහලා ඒගොල්ලෝ ගෙදර යනවා. මම ඒ හැයට කියන හැබැයි අගුපිල් ගාලේ නම් ඉන්නපා. පාර තියෙනවා, ජනාධිපති ලේකම් කාර්යාල ගාවට එන්න, මුදල් අමාත්‍යංශ ගාවට එන්න, පාර්ලිමේන්තු ගාවට එන්න, බලය හොබන මධ්‍යස්ථාන ගාවට ඇවිල්ලා කෑ ගහලා ගෙදර යන්න. අපිට මොකු මන්දක මේ ළඟදී ජනාධිපති ලේකම් කාර්යාල ගාවට 3 දෙනයි ගෙදර යන්න. මොනවද මේ? එනිසා ජනතා සටන් කියලා જાතියක් නෑ දැන් ඒගොල්ලෝ ගාව. ජනසා සටන් වලට ඉගෙන ගන්න නම් ජනතා සටන් විනයානුකූලව කරන සටන්, ජනතා සටන් ප්‍රමිතින් වලට කරන සටන්, ඒව තේරුම් ගන්න නම් අපගේ ඉතිහාසයේ ජනතා සටන් දෙස බලන්න. ඒව තමයි සටන්. මේ මොනවද? කට්ටි එක දවස රැයක හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර යනවා. යන එකක් පෙන්නනවා, එන එකක් පෙන්නනවා, යන එනකොට වොයිස් කට් දෙනවා. පහුගිය දවස්වල මම දැක්ක ජීල් පිරිස් මහත්තයෙක් ගෙදර යනවා. ගිහිල්ලා කට්ටියම එකතු වෙනවා. ඊට පහුවදාට ආය යනවා නෙළුම් මාවත ගිහිල්ලා කට්ටිය එකතු වෙනවා. අර කට්ටියමයි. එකම දේ මොකද්ද? ගේන් ගෙට නෑගම් යනවා. දිගටම ඇති කරපු කලබල මොකද්ද? ආණ්ඩුව මාස 3යි, ආණ්ඩුව මාස 6යි. අද කෙනෙක් ටක් කරගෙන කියලා. මොකක්ද දන්නවද කියලා දිනේ? අද එක්කෙනෙක් කියලා තන 27 මැයි 21 ආණ්ඩුව ගෙදර යනවලු. මම හිතනවා එතුමා 27 මැයි 21 වෙනදා දක්වා ජීවත් වෙයි මේ ප්‍රශ්නේ අපිට අහන්න. ඔයා මෙහෙම කිව්වා වුණාද? මේ ජනතාව පුළුවන් ද පාරට බස්සන්න නේද කිටි කවල විපක්ෂ නායකතුමා වගේ? එහෙම ජනතාව පාරට බස්සන්න බෑ. ජනතාව පාරට බන ජනතාවගේ ඇත්ත ප්‍රශ්නේ තියෙන්න ඕන. අද ජනතාවට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට.

ජනාධිපතිතුමා සඳහන් කළ කතාවන් ඔබට කොටස් වශයෙන් අහන්න දුන්නා. දැන් මේ හැකිනම් පළාත් සභා ඡන්දය තියන්න ජනපතිට අභියෝග කරනවා සජිත් මේ රැලියේදී කියයි කියලා අද ලංකාදීප වාර්තා කරන්නේ. කල්ගන්නේ නැතිව හැකිනම් පළාත් සභා ඡන්දය දැන්ම පවත්වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ පළවෙනිදා මාලිගාවත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවති සජබ මේරළිදී පැවසුව කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ වැඩිදුරටත් විස්තර වාර්තා කරලා තියෙනවා. ඉතින් අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණ රජයේ භාණ්ඩාගාරයේ විදුලිය අධ්‍යාපනයේ වරා යන ආයතන සියල්ල අනාරක්ෂිත කරලා විනාශ කරලා අධ්‍යාපනය විනාශ කළා. අධ්‍යාපනයේට අසභ්‍ය වීඩියෝ ඇතුළත් කරලා අදට අවුරුද්දක් වගකීම බාර අරගෙන නැහැ. වරායේ ආරක්ෂාවට ගැහුවා කන්ටේනර් පන්නලා ඒකේ වගකීම කවුරුත් බාරගත්තේ නැහැ. ගල්ලංගුරු හොරකම් කළා බාල ගල්ලංගුරු යොදවල අදරත් ඒකේ වගකීම කවුරුත් අරගෙන නැහැ. මේ විදිහට දීර්ඝ විස්තරයක් අද ලංකාදීප වාර්තා කරලා තිනවා. හැකිනම් පළාත් සභා ඡන්දය පවත්වන්න කියලා තමයි විපක්ෂ නායකවරයා සජිත් මේරළියේදී කියයි කියලා කියන්නේ. ඉතින් හැකිනම් පළාත් සභා ඡන්දය තියන්න ජනපතිට අභියෝග කරනවා කියලා තමයි වාර්තා කරලා තින්නේ. ලංකාවේ 3000 කැකරුන්ට බිලි ව්‍යාපාරිකයෝ දේශපාලඥයෝ වෘත්තීය වේදීන් අතර විවිධ ව්‍යාපාරිකයන් දේශපාලඥයන් වෘත්තීය වේදීන් ඇතුළු 3000කට වැඩි පිරිසක් මෑත භාගයේදී පරිගණක හැකවරුන්ගේ විවිධ වංචාවන්ට ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් දැන් මේ තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද හැකරුන් නිසා බොහෝ දිනාට විවිධ ප්‍රශ්න මතුවෙලා තියෙන කාලවකවානුව බවට පත් වෙලා තියෙනවා. කොමුණත භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම එම තනතුරෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම විවිධ බහුදල සංවිධාන දිගින් දිගටම ඉල්ලා සිටීම ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කළ තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කළා තියෙන්නේ. හැබැයි ඉතින් හර්ෂණ ඉවත් කරන තීන්දුවක් නැහැ. මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම එම ධූරයෙන් ඉවත් කිරීමට රජයේ තීරණයක් ගෙන නැතයි ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් අබේසිංහ ඉරිදා ලංකාදීපයට සඳහන් කළ තියෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 19යි. බරඳිලා ඉන්නේ ලක්කඩත් එක්ක.

0: වෙලාව දැස් නහයයි විනාඩි 22යි.
1: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනූ සුපබේදී ෆිනිෂර්.
2: Unfortunately, today some of you will be going home.
1: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
3: Welcome to MasterChef Sri Lanka.
1: සෑම සෙනසුරාදා සහ ඉම්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
4: ඉන්තික ධර්මතිලක නිර්මාණයක්.
5: මේවා මොකටද මේ මැදකට දාගෙන තියෙන්නේ? මේ පොලිටිකල් නිවුස් නේ. මේවා මුලින්ම දාන්න ඕන දේවල් මං කියලා තියෙනවානේ. ඒවා දාන්න මුලට. දාල එක හදන්න.
6: අනිත් channel වලත් යනවා මිස්.
5: අද තිසාලාව ප්‍රසන්ට් කරන්න දාන්න.
6: අද බාතියගේ දවස නේ මිස්.
5: අද තිසාලාව ප්‍රසන්ට් කරන්න දාන්න. අද ඉරිදා. හරි. අද මිනිස්සු හැමෝම ගෙදරින් දවස නිසා කෙල්ලෙක්ව දානවා මං කියන දේ කරලා.
4: මගේ ඉපැරණි පින්සති.
7: මේ අර කහපාට ෂර්ට් ගෙනගෙන පුතා. උතන බලාගෙන හිටියම මම ඉස්සරහ ඉන්නේ දුවියා හොඳට බලාගෙන හිටියනේ. හුස්ම ගන්න එක්කම හුස්ම ගත්තේ නේ. ඈ අර ගෑල්ලා මේ හුස්ම ගන්න ඉඳලා මම බලාගෙන ඉන්නේ. ගෑල්ලා මේ හුස්ම ගත්තා නම් හුස්ම ගත්තා. ඈ ඒක තමයි ආයතය.
4: මගේ ඉපැරණි පෙම්වති. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සතියක ලක්හඬ.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 36යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: හොටු දෙකට

ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු ලොතරැයි ටික අතර ගන්න කියලා කිව්වේ ප්‍රතිඵල බලන්න. දැන් මහජන සම්පත මුලින්ම ගන්නකො 6173 වාරයේදී ජී අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 112 අංක 3 අංක 1 සහ අංක 6යි වාසනාවන්ත අංක ලෙස සටහන් වුණේ. 6177 වාරයේදී ජී අක්ෂරයේ අංක 112 316 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. ගොවිසිත 4419 වන වාරයේදී ටී අක්ෂරයේ අංක 7 අංක 39 අංක 47 සහ අංක 59යි ඔබට වාසනාව උදා කළේ. ගොවිසිත 4419 වන වාරයේදී ටී අක්ෂරයේ අංක 7 අංක 39 අංක 47 සහ අංක 59යි වාසනාවන්ත අංක ලෙස සටහන් වුණේ. මෙගාපවල උතරයේ 2525 වන වාරයේදී එම් අක්ෂරයේ ජයග්‍රහණය කළා. සුපිරි අංකයේ බවට පත් වුණේ අංක 8 අංක 21 අංක 61 සහ අංක 68 අංක 76 ඔබට වාසනාව උදා කළේ. 2525 වන වාරයේ මෙගාපවල උතරයේ එම් අක්ෂරයේ ජයග්‍රහණය අක්ෂරයේ බවට පත් වුණා. සුපිරි අංකයේ උණි අංක 8 අංක 21 අංක 61 අංක 68 සහ අංක 76යි වාසනාවන්ත අංක ලෙස සටහන් වුණේ. ඊළඟට කියන සූදානම් වන්නේ ධන නිධානයේ 2207 වාරයේදී බී අක්ෂරයේ අංක 7 අංක 30 අංක 31 සහ අංක 68යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 2207 වාරයේ ධන නිධානයේ බී අක්ෂරයේ අංක 7 30 31 සහ අංක 68. හඳහන 1486 වාරයේදී ධනු ලග්නයේ ජයග්‍රහණය ලග්නය වුණා. අංක 5 අංක 32 අංක 56 සහ අංක 61යි වාසනාව උදා කළේ. 1486 වාරයේ හඳහන ලොතරැයි ධනු ලග්නයේ ජයග්‍රහණය ලග්නය බවට පත් වුණා. අංක 5 අංක 32 අංක 56 සහ අංක 61යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. අද සම්පත ලොතරැයි මේ කියන සූදානම් වන්නේ 752 වාරයේදී රටාව වුණේ අංක 16 316 2316 සහ ජී අක්ෂරය. අද සම්පත 752 වාරයේදී රටාව අංක 16 අංක 316 අංක 2316 සහ ජී අක්ෂරය. ජයලොතරැයි 445 වන වාරයේදී පී අක්ෂරයේ ජයග්‍රහණය අක්ෂරය වුණා. අංක 4 අංක 3 අංක 6 සහ අංක 1යි ඔබට වාසනාව උදා කළේ. 445 වන වාරයේ ජයලොතරැයි පී අක්ෂරයේ අංක 4 3 6 1 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී සුබ දවසක් ලොතරැයි 293 වන වාරයේ නම් කන්‍යා ලග්නයයි ජයග්‍රහණය ලග්නය බවට පත්වන්නේ. අංක 1 අංක 34 සහ අංක 59 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා. ප්‍රවර්ධන අංකය උනේ අංක 12යි 80. 293 වන වාරයේ සුබ දවසක් ලොතරැයියේ කන්‍යා ලග්නයේ ජයග්‍රහණ ලග්නය බවට පත් වුණා. අංක 1 34 59 වාසනාවන්ත අංක වෙද්දී 12යි 80 ප්‍රවර්ධන අංකය බවට පත් වුණේ. සුබ දවසක් ලොතරැයියේ ජය ලොතරැයියේ අද සම්පත අදහන ධන නිධානයේ මෙගාපව ගුවිසෙත මහජන සම්පත. ඊයේ රාත්‍රිය බලන්න නොහැකි වෙච්ච සෑම දිනෙකම ලොතරැයි බල්ලා මේ වන විට වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදෑසන 6:34.

0: මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට නීතියෙන් පැන යාමට කිසිසේත් ලබා නොදෙන බව ආරක්ෂක ලේකම් යවයිස් මාසල් සම්පත් උයකොන්තා මහතා සඳහන් කළා. මහනුවරදී මාධ්‍යට අදහස් එක්කලේ මේ ආකාරයට.
1: මද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ මේ රටේ තාමත්ම නිදහසේ පැවිචිත්ත දෙයක්. ඒකට සෑහෙන්න පිරිසකගේ බලපෑම් යටතේ තමයි ඒවා කෙරුණේ, ආශිර්වාද යටතේ. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් ක්‍රමානුකූලව ඒවා පාලනය කරලා තියෙනවා. ක්‍රමානුකූලව ඒවා මේ රටින් තුරන් කරන්න අපි ත්‍රිවිධ හමුදාව, විශේෂයෙන්ම නාවික හමුදාව මේ දවස්වල ලොකු කාර්යභාරයක් කරනවා. ඒට අවශ්‍ය කරන තීරණ තීන්දු අපි අරගෙන තිනවා. අපි ක්‍රමානුකූලව මේ උවදුර මද්ද්‍රව්‍ය ජාරාම ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා. ඔබලට පේනවා ඇති. ඒ අනුව ඉස්සරහට ඒවා විමර්ශන කටයුතු පැවැත්වෙනවා. ඒ විමර්ශන කටයුතු අනුව ඒ අවශ්‍ය කරන මහමොලකරුවන්ද ඒ බිස්නස් කරන කට්ටිය ඔක්කොම ඉස්සරහට මේ නීතිමය ක්‍රියාමාර්ග වලට යටත් වෙන්න සිද්ධ වෙයි. ඒක දිගටම වෙනවා.
0: නීතියක පැත්තකින් ක්‍රියාත්මක වෙන වැරදිකරුවන් හඳුනා ගන්නා විට බන්ධනාගාරවල තියෙන ඉඩකඩ ප්‍රමාණවත් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව තව දහන යොමු කරන්න වෙයි කියන එක ජනතාවගේ අදහසක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. රුපියල අව ප්‍රමාණය වීම නිසා උද්ගතව ඇති ආර්ථික උද්ධමනය හමුවේ ඖෂධ සැපයුම්කරුවන් නිසි පරිදි ඖෂධ සැපයීම් යාන්ත්‍රණය සිදු නොකිරීම මත රටපුරා ඔසුසල්වල ප්‍රධාන පෙළේ රෝගාබාධ සඳහා භාවිත කරන ඖෂධ රැසක හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සන්ධානය සඳහන් කරන පාමුසෙල්ල බෙහෙත් හිඟයක් කියලා තමයි ලංකාදීප වාර්තා කරලා තියෙන්නේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ නොවිසඳුණු ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා පැවතු සාකච්ඡාව අදාළ අමාත්‍යවරුන් දෙපළ සහභාගී නොවීම නිසා එය විසඳුමකින් තොරව අවසන් වූ බව දේශීය ව්‍යවසායකින් බලගැන්වීමේ සංවිධානයේ ලේකම් ව්‍යවසාය පුෂ්පකාර කරුණාරත්න සඳහන් කළාය කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ සාකච්ඡාව පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණේ මහින්ද ජයසිංහ හා චතුරංග අබේසිංහ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහෙත් අමාත්‍යවරුන් දෙදෙනා මෙම සාකච්ඡාවට නොපැමිණීම නිසා සිය ගැටලු ඉදිරිපත් කිරීමට වගකීතු කිසිවෙක් නොසිටීමෙන් ගැටලු වලට විසඳුම් නොලබා හිස්සතින් යාමට සිදු වූ බව සංවිධානයේ නියෝජිතයෝ සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප වැඩිදුරටත් වාර්තා කරලා තියෙන්නේ.

මේ වසරේ මුල් කර්තුවේදී ආනයන වියදම් 18.1කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව එහි සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙන් කියනවා. ඒ අනුව 2025 වසරේ මුල් කර්තුවේ ආනයන වියදම සමග සැසඳීමේදී මේ වසරේ අදාළ කාලයේ ආනයන වියදම් වල වැඩිවීම ඩොලර් මිලියන 5771ක් බවත් එම වාර්තාවේම සඳහන් කරලා තියෙනවා.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 40යි. මේ කියන්න සූදානම් වන්නේ රටට ජයග්‍රාහී ඉඩක් වෙන් කරලා දෙන්නට ක්‍රීඩිකාවක් සමත්වීම පිළිබඳව. චීනයේ පැවති 6 ආසියා වෙරළ ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් නිපුණි වාසනා ධර්මදාස දිවයිනට ළඟා වුණා. කිලෝග්‍රෑම් 50 බරපන්තියේ කාන්තා මල්ලෝපර ඉසව්වේ රන් පදක්කමයි ඇය දිනාගත්තේ. රන් පදක්කම හිමි කරගෙන දිවයිනට පැමිණි නිපුණි වාසනා ධර්මදාස මෙන්න මේ විදියට කිව්වා.
1: මගේ පළවෙනි ජාත්‍යන්තර වෙරළ මල්ලෝපර ක්‍රීඩා තරගයේ මට රන් පදක්කම ගැනීම මම ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම මට මෙතනට එන්න පුළුවන් වුණේ මගේ මාස්ටර් හින්දා. මාස්ටර් TS රංග කුමාර අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන නිත්‍ය අක්කව. මම එයත් එක්ක තමයි ට්‍රේනින් කරේ. එයත් එක්ක ට්‍රේනින් කරලා හින්දා තමයි මට මේ පදක්කම ගන්න පුළුවන් වුණේ. මගේ ඊළඟ ටාගට් එක ජපාන් වල තියෙන ඒෂියන් ගේම්ස් එක. මම ඒකේ උඩරිම ට්‍රේනින් කරලා මැඩල්ලා ගේන්න බලාපොරොත්තු වෙනවා.
2: ලක්හඩ.

මෞබිමද ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ ක්‍රීන් ශ්‍රී ලංකා සම්බන්ධී කාර්කවරුන් ලෙස දේශපාලන නියෝජිතයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමේ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක මහතාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා කියලා තමයි අද ප්‍රධාන සිරස්තලයේ මාලිමාවේ නිවන සම්බන්ධී කාර්කයන්ට ප්‍රාදේශීය ලේකම්ලාගෙන් විරෝධය කියලා තමයි සවිස්තරාත්මකව තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ තොරතුරු වාර්තා කිරීමේදී සඳහන් වෙනවා ජනාධිපති කාර්යාලයේ නම් කර ඇති මෙම පුද්ගලයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුටුවක් මේසයක් ඇතුළු භෞතික පහසුකම් ලබා දීමට නොහැකි බව අවධාරණය කරලා තියෙනවා. දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තබාගෙන අවංක මහජන සේවයක් ලබා දිය නොහැකි බව පවසන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑමක් නොකර මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙසට ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලලා තියෙනවා. ඉතින් දැන් මේ ලිපිය දීර්ඝ වශයෙන් වාර්තා කරනවා මෞබිම. BOI ඉදම්මක් කර 2618ක වේලෙයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සතු ඉදම්මක් කර 2618.8 කිසිදු ප්‍රයෝජනයකට නොගෙන හිස්ව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ තියෙන විගණන වාර්තාවක් මගින් අනාවරණය වෙලා තියෙනවා. ආයෝජන මණ්ඩලයේ කලාප සහ උද්‍යාන 13ක් තුල අක්කර 1833.69ක් සහ උද්‍යානවලින් පිටත පිටා ඇති කලාපීය නොවන ඉඩම් අක්කර 785.11ක් හිස්ව පවතින බවත් මේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් බිංගිරිය අධියර 2 සහ සූර්ය වේවහා සම්බන්ධට යන කලාපවල පවතින මේ හිස් ඉඩම් වලින් සැලකිය යුතු කොටසක් භාවිතයට නොගෙන පවතින බවක් තමයි විගණනය මගින් අනාවරණය කළා තියෙන්නේ. මේ දීර්ඝ සත්‍යන්තයේදී අධිවේගී පෝලිම් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. දැන් මේ දිගු සත්‍යන්තයේදී මේ විදිහට උනේ කොහොමද කියන කාරණාව පිළිබඳව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මන්තිරුවේ අලුත් වැඩියා හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දැඩි වාහන තදබදයක් හටගත් බව වාර්තා වෙනවා. දැන් මේ පළවෙනිදා නිවාඩු දිනය සමග එළඹි දීර්ඝ සත්‍යන්ත නිවාඩුව හේතුවෙන් මේ මාර්ගය භාවිත කළ විශාල පිරිසක් මේ තත්ත්වෙ නිසා අපහසුතාවයට පත් වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කළේ. වාහන කිලෝමීටර් කීපයක් දුරට තදබදයක් නිර්මාණය වෙලා තිබුණා. ඉතින් වාහන ගමනාගමනයේ එක් මන්තිරුවකට සීමා කිරීම හේතුවෙන් මේ තදබදය නිර්මාණය වූ බවත් බලධාරීන් මෙම නිවාඩු දිනවල වාහන ගමනාගමනය පිළිබඳ නිසි තක්ෂේරුවකින් තොරව ක්‍රියා කිරීම නිසා එම තත්ත්වය හටගත් බවත් සඳහන් කළා තියෙනවා.

මේ වසර ලංකා ඉතිහාසයේ දූෂිතීන්ට වංචනිකීන්ට හොරුන්ට හිරගෙවල් නියම කළ වසරක් බවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක නුවරඑළිය පැවති ලෝක කම්කරු දිනයේ සමරමින් සඳහන් කළා. මේ මස තුල මහජන ධනිය කොල්ලකෑ දූෂණ වංචාවලට සම්බන්ධ 10 දෙනෙකුට අදාළ නඩු අධිකරණයේ පවතින බවත් ජනාධිපතිවරයා සහතිකුණා. මේ දැන් මේ විදිහට 10 දෙනෙක් ඒ කියන්නේ කවුද හිරේ යන්නේ?

0: විලව් දේශන 6යි විනාඩි 52යි.
1: 1500ක් කියව අබන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: සතියක ලක්හඩ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිදුවන ආයතනික අක්‍රමිකතා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස හා නිරීක්ෂණය කරන ලෙස පොදු නිරීක්ෂණය කරන ලෙස කරන ලද ඉල්ලීම් පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රේමසිරි මානගේ වෙත නිල වශයෙන් මේ පිළිබඳව දැනුම් දීලා තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ස්ටීවන් ටුවික් විසින් ශ්‍රී ලංකා හිටපු පාර්ලිමේන්තු සංගමයේ විසින් පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්ට යවන ලද ලිපියේ මේ මගින් ප්‍රධානතම කරුණු ලෙස ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ නීති විරෝධී හා දේශසහගත ලෙස සේවයේ තහනම් කිරීම වන අතර එය නීතිමය ක්‍රමවේද ස්වභාවික නීතිමය සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනත්වයේ දැඩි ලෙස උල්ලංඝනය කරන ලද ක්‍රියාවක් ලෙස ඒ වගින් පෙන්වලා දීලා තියෙනවා.

සොරකම් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5 වෙනුවට ඕස්ට්‍රේලියානු එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ආයතනයට අදාළ මුදල යලි ගෙවීමට නම් විසර්ජන පනතක් මගින් යලි පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන මුදල් වෙන් කරවා ගැනීමට සිදුවන බව තමයි හිටපු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කළ තියෙන්නේ. ඩොලර් මිලියන 2.5ක මුදල විදේශ ණය වෙනුවෙන් ගෙවන පොලී වාරිකයක් ලෙස පසුගිය අයවැය මගින් අනුමත කරගත් මුදලක් බැවින් මේ වන විට හඳුනාගෙන නොමැති පාර්ශ්වයක් වෙත ගිය මෙම මුදල් ගලා ගොස් ඇති බැවින් ඒවා යළි ලබා ගැනීමටද මෙතෙක් සාර්ථක වී නැති බව පෙන්වා දුන් ඒ මහතා නියමිත පරිදි ඕස්ට්‍රේලියානු ආයතනයට මුදල් ගෙවීම සඳහා මෙලෙස විසර්ජන පනතක් මගින් අදාළ මුදල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා කියලා තමයි මව්බිම වාර්තා කළා තියෙන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 55යි. කාටූන්ස් ඉරිද ලංකාදීප පියල් සමරවේගේ ලංකෝනිස් කාටූනේ තෝරගන්නේ ඒ කාලේ ඉඳලම කම්කරු දින සමරද්දි කිව්වේ කම්කරුවනි එක් වේව් කියලානේ. එහෙනම් එක්සත් ජාතික පක්ෂයත් කම්කරුවෙකුට ගානකට වැටෙයි කියලා බයටද දන්නේ නැහැ. මේ කම්කරු දිනේ සමරන්න සජබත් එක්ක එක්ුණේ නැත්තේ කියලා තමයි පියල් සමරවිරගේ ලංකෝනිස් කාටුනේ සඳහන් වෙන්නේ. අද මේ මාසේ 3 වෙනිදා ඉරිදා දවසේ පතරවල විස්තර නිමා කරන්න වෙලාව හරි. ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර දවසක් මේ ලෝකේ ලස්සන තැනක් වෙන්නේ ඔයා නිසායි. සුන්දර දවස සමුගන්න අවසරයි.

0: FM 93.5, FM 93.7, Luck Honda, Radio ITN.
1: අයිබෝන් ජයග්‍රහී වාසනාවන්ත උදෑසනක්. දැන් වෙලාව 07:00.

0: හතයි විනාඩි එකයි. අද මේ මාසේ තුන්වෙනිදා ඉරිදා දවස. අදත් වාසනාවන්ත දවසක්. මේ වාසනාව ගෙනගෙන නිකන්ම පාත් වෙන්නේ නැහැනේ. උත්සාහවන්තයින් ජයග්‍රහණේ ලබා ගන්න පුළුවන් දවසක් රණීද.
1: ඔව් අර කිව්ව වගේම මේ සමහර මැණික්ගල් තියෙනවා. ඒකේ අගේ දන්නේ නැති මිනිසුන්ට මැණික්ගලේ අගේ නැහැ කියලා කියනවාද ශංක? දැන් අපි කතාවලත් කියනවනේ ඔය කතාව. හැබැයි මේ සමහර කතාවල තියෙනවා මේ ඔබට වැදගත් නැති මිනිසුන්ට ඔබව මගේ හැරෙන්න දෙන්න කියලා කතාව. මොකද අගයක් නැති මිනිසුන්ට ඔබ කොහොමත් වැඩක් නැහැ. ඒ නිසා ඔබ කියන මැණික්ගල එහෙමත් නැත්නම් තමන්ගේ වටිනාකම් දන්න මිනිසුන්ට විතරක් තමන්ගේ අගේ දැනෙන්න ඉඩ හරින්න කියලා තමයි ඒ කතාවට කියලා තියෙන්නේ.
0: සමහර වෙලාවට අපි කොයිතරම් නේද සමාජයට උදව් පදව් කරනවා, අපි මේ මිනිස්සුත් එක්ක ඉන්නවා කියලා අපි හිතුවට සමහර මිනිස්සු අපිව අතහරින වෙලාවල ඕන තරම් තියෙනවා. ඒකෝට අපිට ගොඩාක් කලාවට හිතරි දෙනවනේ, අයියෝ මං එයා වෙනුවෙන් කොච්චර දේවල් කළාද, එයා අසනීප වෙච්ච වෙලාවේ මන් තමයි එයාගේ පිටිපස්සෙ හිටියේ, එයාට කරදරයක් වෙච්ච හැම තැනකදී මම එයාගේ ළඟ හිටියේ, හැබැයි මට දෙයක් වුණාට පස්සේ එයා මගේ ළඟ නැහැ නේ. ඒ අපිට පසුතැවීම් එක්කලා තමයි අපි ජීවිතේ ගොඩාක් වෙලාවට රණිල් ජීවත් වෙන්නේ. අපි සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙච්ච මිනිස්සු අපි වත හැරියානේ කියන වේදනාව දුක එක්ක ජීවත් වෙන හුරු වෙලා ඉන්නවා.
1: අර මිනිස්සු කියනවානේ ඔබ ඔබ දන්නවා ඇති ඔබටත් ඒ අත්දැකීම ඇති. දැන් තමයි හරි මිනිස්සු අඳුරගත්තේ. කියලා අපි කතාවට කියනවනේ.
0: එහෙම කියපු හුඟක් මිනිස්සු ගැන ඊට කලින් මිනිස්සු සමහරට අඳුරගෙන තිබුණා.
1: හරිද?
0: දැන් තමයි අපි මිනිස්සු අඳුරගත්තේ. මොකද දෙයක් වෙන්න ඕනේ මිනිස්සු අඳුරගන්න. සමහර වෙලාවට මිනිස්සු අපිව අතහැරි අපිව ඒ අය ඊට කලින් අඳුරගත්ත නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපි කාටවත් අත දික් කරන්න වචනයක් කියන්න එහෙම නැත්නම් ඔවුන් නේද නොසලකා හරින්න නෙවෙයි යෝනේ. අපි මිනිස්සු තේරුම් ගත්තනම් අවබෝධ කරගත්තනම් පැත්තකට වෙලා පාඩුවේ අපි අපේ ගමන යන්න සලසුමක් හදා ගන්න ඕන රණි. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙන්නේ හැමදාම කවුරු හරි නේද අපිව අතහරින වේදනාව අපි හැලුවා කියන ඩවුට් එකත් එක්ක ජීවත් වෙනවා.
1: ඒ කියන්නේ Tamanට යම් වේදනාවක් දැනෙනවා නම් ඒක අනිත් මිනිස්සුන්ට දැනෙනවා කියන එක මතක තියාගෙන සමාජය දැන් මෙහෙමනේ අපිට කරදරයක් වුණාම අනිත් මිනිස්සු බලන්න ඕන කියලා නියමයක් නැහැනේ. අපි කරපුවා තමයි අපි ගෙනියන්නේ. ඕක තමයි ඇත්ත කතාව.
0: ඉතින් ඒ නිසා හැම දප්පරේම කාටවත් කරදරයක් නැතුව හැමෝටම ආදරේ බෙදාගෙන හැමෝම එක්ක ලෙංගදුකමින් ඉන්න බලමු. එහෙම ඉන්නකොටත් ඔබට සමහර වෙලාවට ඉතිරි දෙන්න පුළුවන්. මම මෙච්චර දේවල් කළත් මේ මනුස්සය මාව ගණන් ගත්තේ නැහැ. මේ මනුස්සය මං වෙනුවෙන් කිසිම දෙයක් කළේ නැහැ කියලා ඔබට පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ කිසිම වෙලාවක පසුතැවීමක් ඇති වෙන දේවල් නොකර ඉන්න අපි කටයුතු කරමු. ඒක වතාවක් රිද්දුවොත් අපිට කළ දාම අපි අපේ ගමනේ ආයුතුමයි.

0: උදේ හතයි විනාඩි හතයි අපි සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. දැන් රජිල් ගොඩාක් වෙලාවට මේ සමාජයේ දිහා බලන් ඉන්නකොට අපිට පේන දේ තමයි දැන් අපිට නිකන් වැරදි අඩුපාඩුමද
1: පේන්නේ.
0: මේ මිනිස්සුන්ට කවදාවත් හොඳ දේවල් පේන්නේ නැද්ද? සමාජයේ අඩුපාඩුම තමයි මේ අයට පේන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්ත තමයිනේ. අපිට මේ සමාජයේ දිහා බලන් ඉද්දී අපිට අපේ වැරදි පේනවට වඩා අපිට පේනවා වට අපිටාවේ තියෙන වැරදි. ඒකනේ අර කියන්නේ හේ තියෙන පරාලේ පේන්නේ නැහැ මේ නේ. අනිත් අයගේ තියෙන පොල්කින්ද පේනවා කියලා. ඉතින් ඒක තමයි ඇත්ත. අපිට සමහර වෙලාවට අපේ අඩුපාඩු නොපෙරුණාට අනිත් සමාජයේ අඩුපාඩු ගොඩාක් පේනවා. බලන්න ඔය ඇදගෙන ඉන්න විදිය. දැනකට ගැළපෙන විදියට දැඳලා තියෙනවා. හරි. මෙයා ඉදන් අපි මරණ ගෙදරකට ගියා කියලා. කවුරු හරි ඇඳගෙන ගිහලා තියෙන ටිකක් දිලිසෙන ඇඳුමක්. හරි. ක්‍රියාවක් ඇඳගෙන ගිහලා අපි හිතෙන්ද ගියද නේද? මේ මනුස්සයා ගොඩාක් ෂෝකෙන් ඉන්නේ, අඬාඬ ඉන්නේ, මේ මියගිය මනුස්සයා ගැන හරි වැළපීමෙන් ඉන්නේ. හැබැයි දිලිසෙන ඇඳුමක් ඇඳන් ඉන්නව නැත්නම් පාට ඇඳුමක් ඇඳන් ඉන්නව. ඉතින් මේ මරණ ගෙදරින් හැමෝම අර දිහා බලලා කියනවා අනේ මන් දන්නේ නැහැ තැනකට යන්න දන්නේ නැහැ. හරි. කොයි ලෝකෙ මිනිස්සුද මන් දන්නේ. එහෙට දඟල්නවා මෙහෙට දඟල්නවා. දැන් අපිට අඩුපාඩුවක් වෙයි. ඇත්තටම හොයල බැලුවොත් ඒ මනුස්සයාට මේ මරණය ආරංචි වෙච්ච වෙලාවේ ආයේ මේ සෝබන කරගන්න පුළුවන්කමක් නැහැ. ඇදගෙන හිටපු එක ඇදගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ තරම් වේදනාවකින් මේ මනුස්සයා ඒක දැනිලා ඉතින් එතන ඉන්නවා. අපි ඒකේ අඩුපාඩු දකිනවා. සමහර දේවල් අපි හිතුවට අපි හරි කියලා ඒ හැම ගිරාටම සාධාරණ හේතුවක් තියෙනවා රණ. මේ ලෝකේ මොනම හරි දෙයක් මිනිහ කරනකොට හිතාමතා වැරදි කරන්නේ නැහැ කියන දන මං ඉන්නවා.
1: ඔව් දැන් අර අපි කියනවනේ මේ උදේම දැක්කට මුස්පේන්තු යහිනා වෙන්නෙත් නේ. එයා මුණ එල්ලගෙන කොයි වෙලෙත් තින්නේ. හැබැයි අපි හිතන්න නැති කතාවක්. දැන් ජීවිතේ සමහර විට ඇගේදර කෙනෙක් තාම දරුණු අසනීපකින් පෙළෙනවා වෙන්න පුළුවන්. එයාට උදේ හැම දවසක්ම හරි වේදනාවක් වෙන්න පුළුවන්. එයාට හැමතිස්සෙම මේ කියන්නේ හිනාවක් මුණට එන්නේ නැති තරමට ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ මුණිචාර සිහිනාවක් නැහැ මහ මුස්පේන්තු. හරි මූසලයි. බලන්නකෝ මිනිසුන්ගේ හැටි මිනිසුන් මිනිස්සේ කියන වෙලා කතා කරන්න ඕනේ මිනිස්සෙක් වුණාම කියලා කිව්වට මනුස්සයාගේ හිනාව නැති වෙන්න බොහෝ හේතු බලපාලා තියෙන්න පුළුවන්.
0: ඔව් එහෙම සාධාරණ හේතු තියෙන තැන් තියෙනවා. හැබැයි සාධාරණ නොවන හේතු නිසා අපි එහෙම ප්‍රශ්න නිර්මාණය කරගත්ත තැන් තියෙනවා. දැන් නිකන් හිතන්න මෙහෙම ඔබ ගෙදර ඉන්න කෙනෙක් අද නිවාඩු දවසේ නිරණේ. එයාද මේ උදේම අවදි වෙලා මූණ හොද ගන්න දත් දෙක මැද ගන්න ඕනේ නැහැ. අද නිවාඩුනේ කියලා හිතෙන. රෑට නිදා ගන්න ඇඳපු නයිට් ෂූට් එක ඇඳගෙන දවසම අද වැඩ ටික ඔක්කොම ඉවර කරලා 10ට 11ට විතර නා ගන්නවා කියලා නම් ඔබ ඉන්නේ නේද? එහෙම ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා. හැබැයි ඒක එච්චර ගෙදරකට සුබ නෑ. ඊරෑ කෑම ටික කාලා ඉවර වෙලා පිඟන් ටික වලන් ටික අර සිංගයකට පටවල සමහර තැන්වල තියෙනෝනේ. උදේ හොදනෝ දැන් හෙටම පිරිසුදු කරගන්න හෙට නිවාඩු දවසනේ අද හරි මහන්සි කියලා අපි පොඩ්ඩක් නිදා ගන්න එහෙම වෙලාව වෙන් කරගන්න. හැබැයි වාස්තු විද්‍යාව ඇතුලේ නිකන් අපිට සාමාන්‍ය සමාජය ඇතුලේ ගෙදරට ඔය ධනලක්ෂ්මී එන්න නම් අපි කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. අපි ජීවත් වෙන වඩ පිටාව හරි පිරිවැලට පිරිසිදුවට තියාගෙන ඉන්න ඕනේ. අර එදිනෙදා වැඩ අවසන් කළා ඒ ගෙදර කුස්සිය විශේෂයෙන්ම. දැන් ගෙදර ආර්ථිකයේද වාස්තු විද්‍යාව අනුව කියන කාරණාවක් තමයි රණේ ගෙදර කුස්සිය කියන එක හරි පිළිවෙලට තියෙන්න ඕනේ. කුස්සිය තමයි ලක්ෂ්මී වාසය කරන තැන කියලා කියන්නේ. ඒ නිසා ගෙදර ඉන්න බිරිඳ වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, දුව වෙන්න පුළුවන්. හරි. මේක කාන්දාවන් විතරක් අදාළ එකක් නෙමෙයි. සමහර විට අපි දැනගු පිරිමියෙක් විතරයි ගෙදර ඉන්නේ. ආ උයාගෙන කනවනะ. හරි. ඉතින් ඒ කාපු බීපු දැන් ටික පිරිසිදු කරන්න ඕනේ. වලන් බෙගන් ටික හොදන්න ඕනේ. අපි දැකලා තියෙනවා සමහර තැන් වලට ගියාම තේක හදලා තේක බීලා තේ හදපු තේ ගොට්ට වෙන්න පුළුවන්, තේ කොළ ටික වෙන්න පුළුවන්, පිටි ටික දිය කරගත්ත කප් එක වෙන්න පුළුවන්. ඒක සිංගේ ගෙදාලා ඔහේ දීලා තියෙනවා. ඊළඟට තේ හදන්න යනකොට තමයි මේක පිරිසුදු කරන්නේ.
1: ඔව් ඔව්.
0: හරි. සමහර ලාට මැස්සෝ කරගෙනවා, කොඳුරෝ ඇවිල්ලා කරගෙනවා. ඉතින් අපි අනිත් ඔක්කොම පැත්තක තියන්නක අපි මිත්‍යා විශ්වාස ටික අයින් කරන්නක. හැබැයි මැස්සන්ගෙන් කොඳුරන්ගෙන් මේ වගේ සත්තුන්ගෙන් කොයිතරම් රෝග පැතිරලා යනවා. ඉතින් අපි ජීවත් වෙන වටපිට අපි කනබුන තැන අපි ඉන්න ගෙදර පිළිවෙලට ලස්සනට තියාගන්න එක තමයි අපි හැමෝගෙම වගකීම. මේක මේ කාන්තාවගේ වගකීම කියලා හිතන්න එපා. ගෙදර හැමෝගෙම වගකීම. ඉතින් තේ එකක් හදලා ඉවර වෙච්ච ගමන් ඇයි ඒ කෝපටි හොදලා ඉවර කරන්න බැරි? මට හැමදාම තියෙන ප්‍රශ්නයක්. කෑම කාලා ඉවර වුණාට පස්සේ ගෙදර හැමෝම ආහාර ගත්තට පස්සේ ඇයි මේ වළම්පිගන් ටික හොදලා ලස්සනට නේද රැක් එක මේක හොල්ල දියලා අලුත් දවසක අලුත් බලාපොරොත්තුවක් එක්ක උදේ පාන්දර කුසීරෙන්න බැරියයි. මම දන්න ඈත ගම්වල අම්මලා හිටියා. එයා රැට අලු ටික ඔක්කොම අයින් කරනවා ඉතින්. එතකොට උදේ පාන්දර දෙයිනේ කියලා ලිපට වැඳලා අර අපි මේ කිරි උතුරනකොට අලුත් අවුරුද්දේ ලිපගිනි මොලවනවා වගේ හැම උදෑසනකම තේකේතලේ ලිපේ තියන්න ගලින් ගිනි ඌරක් පත්තු කරලා අර පොඩි හනසු ගෑල්ලකට අවුලලා ඒ අම්මල කරන වඳින එක. හරි. අපේ ගෙදර මිනිස්සුන්ගේ බඩගින්න හැමදාම නිවේවා කියන ප්‍රාර්ථනාව. ඒක මේ ඇත්තටම බලපාන විශ්වාසයක්ද අපිට ඒකෙන් මහා බෙරලියක් වෙනවද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රාර්ථනාව හරි සාදු ප්‍රාර්ථනාවක් නිරණේ.
1: ඔව්.
0: හරි. මගේ දරු පැටවුන්ගේ බඩගින්න නිවන්න මට පුළුවන් වෙන්න ඕනේ. මගේ හස්බන්ඩ් ආස දේවල් ටික මේ ගෙදර ඉදෙන්න ඕනේ. අපේ ආර්ථිකය යහපත් වෙන්න ඕනේ. උදේ පාන්දර නේද? මූණේ වතුර ටිකක් ගාගෙන නිදිමත නැති කරගෙන උදේ පාන්දර 4ට 5ට විතර ලිපගිනි මොලවනකොට ඒ අම්මලාගේ තිබිච්ච ප්‍රාර්ථනාව අද අපිට අමතක වෙලා ගිහිල්ලාද කියලා මේ දැන් දැන් අපිට හිතෙනවා. සමහර වෙලාවට මේ කාර්යබහුල ලෝකය ඇතුළේ අපි කියනකින් මේ කොච්චර බිසීද අපේ ෂෙඩියුල් එක රයිට් ෂෙඩියුල් එකක් නේ තියෙන්නේ. ඒ නිසා හිමීට මේ දේවල් ටික කරගන්නවා දැන් ඉදාගම සමහරට හස්බනොත් කියනවා. හරි හරි ඕක දාලා එනවනේ. ඉදාගෙන හිට හිට නිවාඩුනේ.
1: හිට
0: කරමු. හැබැයි ඉතින් මේ දන්සලකට උයලා නෙමෙයිනේ. ගෙදර ඉන්න පස්ස හය දෙනාට තමයි කැමති. ඒකට බලම්බිකන් 100ක් 200ක් නෑ. මේ ටික පිරිසුදු කරලා ලස්සනට තියාගත්තොත් උදේ පාන්දර ඔය මලක් වගේ අවදි වෙලා යන්නේ හරි ලස්සන තැනකට. දේවාලයක් වගේ තැනකට. පූජනීය තැනකට. පටන් ගන්න අලුත් වැඩක්. ඒ වැඩේ හරි පිළිවෙලට ලස්සනට කරන්න පුළුවන්. මේක කියනකොට සමහර වෙලාවට අනේ මන් උඹලනම් ගේයි අපිනේ කරන්න ඕන කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. හැබැයි මේ අපි කියන වෙනස කරලා බලන ඔයාගේ ජීවිතේ, ඔයාගේ පවුලේ ලොකු වෙනසක් ඔයාට සතියක් විතර යනකොට දකින්න හම්බෙනවා. සල්ලි පැත්තෙන් වෙන්න පුළුවන්, ආදරේ පැත්තෙන් වෙන්න පුළුවන්, ඔයාගේ පවුලේ සතුට පැත්තෙන් වෙන්න පුළුවන්. මේ හැම එකකම අර ලොකු වෙනසක් දකින්න හම්බෙනවා.

0: සතියක ලක්හඩ
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලක්හඩ මොවදින්
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සමාජික විෂණය
0: අනුෂ්ක රසංචිත
3: සෙල්වා නිර්මාණයක් දැන් ආව විතරයි එනවා කියලා කවට මං හිතුවේ නෑ බෑ කියලා
4: මුටි කාලා නැගිට ගන්න බැරි වින්න ඔබගේ මූණ පොඩ්ඩක් බලන්න ආසයි තුනා
0: පටිගෙතර
4: මෙයාට පස්සේ තමයි නිදහසේ කොණ්ඩ රැවුල කපලා නාගන්න වෙලාවක් හම්බුන කොණිට කටි
5: එයාලා පස්සේ කයි අයියේ අයියා ගන්නකෝ
4: ඉතින් මම මේසේ තලින් පන්නවන්නද
5: උපාලිත් කලින්ම ගෑවා අයියා ගන්න
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න පටිගෙතර

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඳ බලා
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිල් කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 එල්බි දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන් සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න. අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
4: ලක්හඩ

0: විනාඩි 26යි වෙලාව. මේ මදුශංක දැන් අපි කතාවට කියනවනේ, දැන් අපේ රස්සාව තමයි අපේ தત્ත්වය මනින්නේ.
1: ඔව්.
0: අපි කියනවා වෙනවනම් පුතේ නේද, දොස්තර කෙනෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ, නැත්නම් ලොකු ව්‍යාපාරිකෙක් වෙන්න ඕනේ. සමාජයේ කියන්න පුළුවන් කටක් කරලා කියන්න පුළුවන් රස්සාවක් ඔබට තියෙන්න ඕනේ කියලා තමයි අපි කතාවට කියන්නේ. හැබැයි රස්සාවෙන් සමන්ගේ තරාතිරම මයින්ව කියන එක ටිකක් යල් පැන ගියපු දෙයක් යුරෝපීය සමාජයේ, එහෙමත් නැත්නම් බටහිර සමාජයේ අද වෙනකොට පත් වෙලා තියෙන හැම රැකියාවක්ම එකසේ වැදගත් සමාජයේ කියන එක ඔවුන් තේරුම් අරන් තියෙන. හැබැයි අපේ සමාජයේ ඒක තේරුම් අරන්නේ අපි තාමත් රැකියාවේ තරාතිරම සමහර විට මුදල නෙමෙයි තීරණය වෙන්නේ, රැකියාවේ තරාතිරමට තාමත් රදල සමාජයට රදල බැලන්ති ඒ තිබ්බු ක්‍රමයට තමයි අපි ගරු කරන්නේ. අපිට මෙහෙම කතාවක් හම්බ වෙනවා, උසස් පන්නේ රැකියාවකින් අස්කරපු නිසා හැමෝම කාන්තාවකට හිනා වෙන්න ගන්නවා. හරි, ඒ කියන්නේ මේ ඇය ඇත්තටම කතාව ඇගේ නම එමා ගාග්න, එංගලන්තේ යොක්ෂෝ ප්‍රාන්ත ජීවත් වෙච්ච අවුරුදු 45ක කාන්තාවක්. එමා අවුරුදු 11ක් තිස්සේ වැඩ කරේ මේ නීති ආයතනයක ක්ලේම් මැසස කෙනෙක් විදිහට. ඒ කියන්නේ ටිකක් ලොකු රස්සාවක්. අවුරුද්දකට ඇය පවුම් 20,000ක ස්ථාවර වැටුපක් ඇයට ලැබෙනවා. ඉතින් ඇය ගෞරවය ලැබෙනවා නේ, තරාතිරම ඉහළයි, නීති ශේෂ්ත්‍රයේ රැකියාවක්. ඉතින් හැමෝම ඇයට ගරු කරනවා. ඇය ටිකක් يعني දහඩිය මහන්සිය හරන් නැති රැකියාවක් වුණාට බුද්ධිය මෙහෙවල කරපු රැකියාවක්. හැබැයි මේ රැකියාව ඇස්සේ අපිට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා මොකද? දැන් අපි වෛද්‍යවරයෙක්ට ඉංජිනේරුවෙක්ට
1: වගේ නේ හෙම්බත් වෙලා හිටියේ. දාඩිය දාන්නේ නැති වුණාට, මහන්සිය නැති වුණාට, මේක මේ හවස වෙනකොට කොන්ද අතපය නොරිදුනාට ඒක ඔලුවට හරි වෙහෙස කරයි.
0: ඔව්, පීඩණය වැඩි, ප්‍රශ්න වැඩි, තියෙන ප්‍රෙෂර් එක වැඩි, මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න තියෙන විදිහ, වර්කින් අවර්ස් ගන්න.
1: සමහර මිනිස්සු තරහා ගිහින් නේ, ඊටමස තාම මගේ ෆයිල් එකේ වැඩි ඉවර කරගෙන නැද්ද? හරි, එහෙම වෙනවා. සමහර මිනිස්සු අනේ මිස් කොහොම හරි කරලා දෙන්න මිස්, අනේ මගේ වැඩේ ඉවර කරගන්න ඕනේ මිස්. බලන්නකෝ දැන් මේ ඇක්සිඩන්ට් එක වෙලා කොච්චර කාලයක් තාම මගේ ක්ලේම් එක ගන්න බැරි වුණානේ මිස්. දැන් එහෙම තමයි ඇවිල්ලා මේ එක ෆයිල් එකක් නෙවෙයිනේ.
0: ඔව්
1: නේ, එහෙම වැඩ ගොඩක් අස්සේ ඉර වෙලා එයා හරි කාර්ය බහුල, ඒ වගේම හෙම්බත් වෙලා හිටපු චරිතයක්. කියනවා ඉතින් ඊට පස්සේ
0: මෙයාට අදහසක් එනවා මුදු සංගමේ 2014 අවුරුද්දේ. මේ එන්නේ මේ බල්ලෝ ඇති කරන අයගේ වතු තියෙනවනේ ටික රිච් ෆැමිලි සේමත් බොහෝසත් පවුල් වල. ඒ මේ බල්ලෝ ඇති කරන නිවස් වතුවල ගෙබතුවල මේ බල්ලන්ගේ මල පහ ඉවත් කරන්න කියතු ගමන් අපිට මොකද්ද මේ රස්සාව කියලා අපිට හිතනවානේ. ඇයි මේ වැඩේට අත ගහනවා? දැන් ඔබට හිතෙන්න පුළුවන් අර නීති ශේෂ්ත්‍රය මෙච්චර වැදගත් රැකියාවක් කරපුවා, ඒ මෙතනට කොහොමද අත ගහන්නේ කියලා.
1: ඩොග් වේස්ට් එක එකතු කරන්න.
0: ඔව්.
1: එහෙම තමයි මෙයා වැඩේ පටන් ගන්නෙ. මම මේකට ලස්සන නමක් එහෙම දාලා පටන් ගත්තේ
0: නේ. ඔව්. දැන් මෙයා මේක කරන්න හේතුව තමයි මෙයා 2014 මේ වැඩේ පොලියට පටන් ගන්නවා. මේ කරන අතරේ 2016 දී අනපේක්ෂිත විදිහට ඇගේ ආයතනයේ සේවක කප්පාදුවක් සිද්ධ වෙනවා. ඇයට ගෙදර නතර වෙන්න සිද්ධ
1: වෙනවා.
0: අර තරාතිරම ලොකුයි කියපු
1: අර කොරෝනා කාලේ එහෙම නෙවෙයි කියන්නේ නේ. මේ කාලේ වගේ වෙනකොට ලෝකයේ ආර්ථික අර්බුදයන් නිර්මාණය වෙලා ඒත් එක්ක සමහර රැකියා වලින් කට්ටියට ඉවත් වෙන්න සිද්ධ වුණා. සමහර කට්ටියගේ VRS එක එහෙම දුන්නනේ.
0: ආ,
1: සොයන් කැමැත්තෙන් විශ්‍රාම ගන්න අවස්ථාව අපිට මේ වගේ අවස්ථාවන් ලැබෙනවා ලෝකයේ ආර්ථික අර්බුදයන් වෙනස් වෙනකොට. ඔන්න නොහිතපු වෙලා 2014 බල්ලන්ගේ මල පහ එකතු කරන පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. 2016 වෙනකොට රස්සා නැති වෙලා යනවා.
0: මේක ඇයට ඇය මේක අභියෝගයක් විදිහට බාර ගන්නවා. ඇය කියනවා මට අර පුටුවක වාඩි වෙලා කරපු රස්සාවට වඩා මේක මට 1000කින් වටිනවා කියලා. ඇය මේක පරිවර්තනය කරන්න ගන්නවා ෆුල් ටයිම්. එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් විදිහට කරන්න, ව්‍යාපාර එක්ස්පෑන්ඩ් කරන්න. කියන්නේ මේක ලොකු කරලා මේකෙන් ව්‍යවසායිකාවක් විදියට ඉස්සරහට යන්න ඔබ විශ්වාස කරනවද? ඇය පවුම් 20,000 අවුරුද්දට ලැබුවේ මේ නීති ශේෂ්ත්‍රයේ ව්‍යාපාරයෙන්. ඇය ඊට පස්සේ මේ ව්‍යාපාරයෙන් ඒ වගේ හතර ගුණයක් හොයන්න ගන්නවා. තව සේවකියෝ ගන්නවා, මේක විශාල කරන්න ගන්නවා, එතකොට මේකේ අලුත් අයිඩියාස් කරන්න ගන්නවා. අවසානයේ අර හේව වගේ හතර ගුණයක් ඇය තමන්ගෙම කියලා මේ ව්‍යාපාරයෙන් හොයන්න ගන්නවා.
1: මේක අදා පොඩ්ඩක් මේ ඇතුළට ගිහලා හොයලා බලද්දී රණිල් මේ එමා තමන්ගේ සේවාව ලබා දෙන එක කියන්නේ මල පහ ටික ගන්න බල්ලෝ ඉන්නවනේ රෙජිස්ටර් වෙච්ච අය. ඒ එක බල්ලෙක්ගෙන් සතියකට පවුම් 14ක් විතර අය කරලා තියෙනවා. එතකොට සතියේ එකපාරක් එයා පාරිභෝගිකයෙක් ගෙදරට යනවා. මිදුල පුරා තියෙන බල්ලගේ අපද්‍රව්‍ය ටික පිරිසුදු කරලා ඒවට විශේෂ රසායනික ද්‍රව්‍ය හැලා මිදුල ලස්සනට පිළිවෙලට තියලා එන ඕක තමයි යාට කරන්න තිබුණේ. ඉතින් මුලින්ම සේවාදායකයෝ කීප දෙනෙක්ගෙන් පටන් ගත්ත මේ වැඩේ ටික කාලයක් යද්දී යාට ඉතාම හොඳ ඉල්ලුමක් ලැබෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දැන් පිට රටවල් වලදී, විදේශ රටවල් වලදී මේ අපද්‍රව්‍ය බැහැර කරනවා කියන එක හරි ප්‍රශ්නයක්. ඒ නිසා මිනිසුන්ට එකෙන් ලොකු අවස්ථාවක් හම්බුණ වෙනස් විදියට හිතුවොත් මිනිසුන්ට මොනවද කරන්න බැරි කියන එක තමයි මේක ඇතුළේ අපිට
0: කියන්නේ. මුලින් ඇයි හිනා වුණානේ? ඇයි ලැජ්ජාවට මේක අඩියක් පස්සර ගත්තරන් අය ගැන අපි මේ අපේ රටෙත් කතා කරන්න සිද්ධ වෙන්නේ. ඔබ දන්නවද මේ ඇය ඒ කරපු රස්සාවෙන් පවුම් 195,000ක් වියදම් කළ කියලා ලංකා මුදලින් නම් කෝටි 7ක් විතර වියදම් කළ ගේකුත්
1: ගන්නවා.
0: ඒ ගේ ගහලා නැහැනේ මේ. එමා මේ බල්ලන්ගේ මල්ල පහ වලින් එකතු කරපු සල්ලි වලින් කියලා එය තමන්ගේ වැදගත් රැකියාවක් විදිහට මේක දියුණු කළා. එහෙමත් නැත්නම් ඒක සේවකයෝ අරගෙන හරි මේක කරන්නේ. මේකේ ගන්න තියෙන කතාව තමයි මුතුසංග මේ සාර්ථක වෙච්ච ව්‍යවසායකයෝ ඉන්නවනේ ලංකාවේ සහ ලෝකේ. හැම විටම බලන්න ඔවුන් යම් කියන්නේ හැමෝම කරන ව්‍යාපාර කෑම කඩයක් හැමෝම දාන නිසා හැමෝම කෑම කඩයක් දාන එක නෙවෙයි. මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් හොයපු ව්‍යාපාරිකයෝ තමයි ව්‍යවසායකයෝ විදිහට ඉස්සරහට ගියේ. කියන්නේ මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් ගේන මිනිස්සු තමයි ඒක ඉස්සරහට අරගෙන ගියේ. කියන්නේ හැම තැනම තියෙන මිනිසුන්ගේ අවශ්‍යතා, ඒ අවශ්‍යතා වලට ගැළපෙන ගැටලු තියෙනවා. ඒ ගැටලු වලට විසඳුම් ගේන ව්‍යාපාර හැම විටම ඔබ හිතලා බලන්න ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
1: ජීවිතේට අපි නොහිතන පැත්තක් තමයි එමා හිතුවේ. එම දන්නවා මේ ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් ධනවත් ගෙවල් තියෙනවා. මේ මිනිස්සු ආදරයට හුරතලයට ගෙදර ආරක්ෂාවට මේ සුනකේක් හදනවා, සුරතල් සතෙක් විදිහට බල්ලෙක්ව හදනවා. මේ බල්ලගේ අසූචි ටිකට එහෙම නැත්තම් මලපහ ටිකට මොනවද කරන්න කියලා අයිඩියා එකක් නැතුව ඉන්නේ මිනිස්සුන්ට. හරි කරදරයක් ඒක. සතියක් ගන්න මේක පිරිසිදු කරන්න ඕනේ, දවස ගන්න මලපහ ටික එකතු කරන්න ඕනේ. ඒක මේ මිනිස්සුන්ට කරගන්න බෑ කියන කාරණේ එමාට දැනෙන්න පටන් ගන්න. ඒතකොට එමා කරපු නීති වෘතියේ ඒ තියෙන ගෞරවනීය බවත් එක්ක මම ඉන්නේ කරගෙන පුටුවක, මම ඉන්නේ ෆයිල් අස්සේ, මිනිස්සු අයලා මට ඉතාම ගෞරවයෙන් කතා කරනවා. නේ මැඩම් මගේ වැඩේ කරගන්න ඕන කියලා කතා කරන එහෙම චරිතයක් මම මොකටද මේ බල්ලන්ගේ මලපහ ටික අසූචි ටික එකතු කරන්න කියලා හිටියනම් රනිල් කිව්වාගේ අපිට ඇය පිළිබඳවද කතා කරන්න වෙන්නේ නැහැ, ලෝකේ කතා කරන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් ඇයට කෝටි ගානක නිවසක් හිමි කරගන්න වෙන්නේ නැහැ. ඇයගේ ජීවිතය දැකපු හීන ටික හැබෑ කරගන්න වෙන්නේ නැහැ. අපි මේ ඔබට කියන්නේ බල්ලන්ගේ මලපහ එකතු කරන ව්‍යාපාරයක් පටන් ගන්න කියලා නෙවෙයි. හැබැයි මිනිස්සුන්ට තියෙනනේ මේ අවශ්‍යතාව කියලා ටිකක්. අන්නේ අවශ්‍යතාව වලට ඇත්තටම උත්තර හොයපු මිනිස්සුන්ට තමයි රනිල් අලුත් දේවල් කරන්න පුළුවන් උනේ. කුප්පිලාම්පුවක් හදාගෙන එකෙන් පත්තු කරගෙන වැඩ කරනකොට ඒ කුප්පිලාම්පුව පෙරලෙනවා, ගින්නක් ඇති වෙනවා, මිනිසුන්ගේ ජීවිතවලට හානි වෙනවා. මේක දැකපු මිනිහෙක්ට හිතුණනේ බල්බයක් හදන්න ඕනේ කියලා.
0: ඔව්.
1: හරි. ඉතින් එහෙම තමයි මිනිස්සු දේවල් කළේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට ඕන කරන උත්තරේ හෙව්වා. ඒ උත්තරේට අන්තිමට ලොකු මිලක් හම්බෙනවා. ඒ උත්තරේ හැමෝටම වැදගත් වෙන උත්තරයක් වෙන පෞද්ගලික උත්තර හොයනවට වඩා පොදුවේ මිනිස්සුන්ට වැදගත් වෙන ප්‍රශ්න වලට උත්තර හොයන ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නම් ඒ ගැන හිතන්න. දැන් සමහර වෙලාවට අපි හිතනවා රනිල් මම ওই කාලේ හන්දිය කරන කාලේ එක්තරා සහෝදරියක් මට හම්බුණා. එයාට හරි ලස්සනට මහන්න කරන්න පුළුවන් කෙනෙක්. එයා තෝරාගත්තේ උනාට මේ පොඩි දරුවන්ගේ අර හෙයා බෑන්ඩ්ස් තියෙන. හෙයා බෑන්ඩ් හදන ව්‍යාපාරය. මේ නාතණ්ඩිය පැත්තේ ඒ ව්‍යාපාරය ඇතුළේ ඉතාම ශක්තිමත් දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් කියලා අද ලංකාවේ තියෙන සියලුම අපි කියන්නේ මේ ක්ලාස් ප්‍රතිකාර ටික තියෙන. ඔතන පොඩි අයගේ බහන්න තෑගි බහන්න වගේ අලෙවි කරන ඒ සියලුම ජාලාවන් තමන්ගේ අතට පත් කරගෙන ඉවරයි. ඇයගේ නිෂ්පාදන වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඇයි මගෙත් එක්ක කතා කරපු වෙලාවේ කියන්නේ තමයි මල්ලි හැමෝම මහනවනේ. හැමෝම ඇඳුම් මහනවා, ගවුම් මහනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා මේ පොඩි දරුවන්ට අවශ්‍ය කරන පොඩි අයිටම් එකක්. හරි. මොන ඇඳුම ගත්තත් පොඩි දුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ලස්සන සමනලේක් මලක් අල්ලවු. හෙයා බෑන්ඩ් ව්‍යාපාරය ඇතුළේ මට ගමනක් යන්න පුළුවන්. මිනිස්සු ඇත්තටම මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හොයාගෙන ගියොත් ඒකට උත්තරයක් හොයන්න පටන් ගත්තොත් වෙනම ගේමක් ගහන්න පුළුවන්. ආයි කතා දෙකක් නැති.
0: එමාගේ කතාව අහගෙන ඉන්න ඒක ආදර්ශයට ගන්න සහ ඒක දන්න කෙනෙක්ට කියලා දෙන්න. ජීවිතේ අවස්ථා කියනෙම අපි හැමතිස්සම ලැබෙන්නේ අපි ඒව නිර්මාණය කරගන්න ඕනේ. අපි ඉක්මනට ලොතරැයි ප්‍රතිඵල බලමු. මේ මාසේ දෙවන සෙන්සුරාදා එක නියේ දවසේ ලොතරැයි ප්‍රතිඵල ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත ජී ඉංග්‍රීසි අක්ෂරේ වාසනාවන්ත අංක 112316 ජී ඉංග්‍රීසි අක්ෂරේ වාසනාවන්ත අංක 112316 ගොවිසෙතේ ටී ඉංග්‍රීසි අක්ෂරේ වාසනාවන්ත අංක 739 47 59 T 739 47 59 මෙගාපවල උතරයේ M ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංක අංකාට වාසනාවන්ත අංක 21 61 68 සහ 76 M ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංක අංකාට වාසනාවන්ත අංක 21 61 68 සහ 76 දන නිදානේ B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7 30 31 සහ 68 B 7 30 31 68. හඳහනේ ධනු ලග්නයේ වාසනාවන්ත අංක 5 32 56 61. ධනු ලග්නයේ 5 32 56 61. හඳහනේ ජය අංක අද සම්පත ලොතරැයියේ අංක රටාව 1 2 3 1 6 2 1 6 2 3 1 6 G. NLB ජයලොතරැයියේ P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 3 6 1. P 4 3 6 1. NLB සුබදවසක් ලොතරැයියේ කන්‍යා ලග්නයේ වාසනාවන්ත අංක 134 59. කන්‍යා ලග්නයේ 134 59 තමයි ජයග්‍රහය අංක වෙන්නේ. ඉතින් අපි 9:30ටත් මේ ලොතරැයි ප්‍රතිඵල නැවත මතක් කරන්න සූදානම්. අදත් වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි වන්ලේ ටිකට් පත්ම මිලට ගන්න.
1: දැන් ලංකාවේ ක්‍රිකට් ගැන අපි ලොකු අවධානයකින් ඉන්න ඕනේ රනිල්. ලංකාවේ ක්‍රිකට් මේ ටීම් එක සම්බන්ධයෙන් අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ලංකාවේ ක්‍රිකට් හදන්න පුළුවන් වේද? අපි සමහර මැච් බලන්න පුදුම මේ නේද අපි කියන්නේ ඉත්තෑවා. අපි ක්‍රිකට් ඉත්තෑවෝ. අපි මැච් එකක් පටන් ගද්දි පුදුම ආසාවකින් බලන් ඉන්නවා. අපි පරදිනවා. බැරදිලා හරි අපේ ප්ලේයර් කෙනෙක් හොඳට ප්ලේ කළොත් අපි අර ඔක්කොමම දැකලා ආයෙත් චියර් කරනවා. අපි ආසයි දිනන්න. අපි 96 වර්ල්ඩ් කප් එක අරගෙන ආව රටකේ අභිමානය අපේ හිතේ තිබුණා. හැබැයි ලංකාවේ ක්‍රිකට් කාලෙකදී මොකක් හරි මේ ප්‍රශ්න කන්දරාවකට මුණ දුන්න කියලා අපිට හිතෙන්න පටන් ගත්තා. මොකද අපිට එමෙ ලොකු ජයග්‍රහණ දැනෙන ජයග්‍රහණ ලබා ගන්න බැරි වෙනවා. ඒ එතකොට ලංකාවේ ක්‍රිකට් හදන්න දැන් අලුත් වැඩපිළිවෙලක් පිළිබඳව කතා වෙමින් තියෙනවා. අලුත් කමිටුවක් පත් කළා තියෙනවා. ලංකාවේ ක්‍රිකට් ඇත්තටම හදන්න පුළුවන්ද කියලා හදන්න මොනවද කරන්න ඕනේ කියලා අපිට හිතුණා අපේ රටේ ජනතාවත් එක්ක කතා කරන්න. මොකද ක්‍රිකට් වලට ආදරය කරන්නේ මේ රටේ පොදු මහ ජනතාව. ඒ නිසා ක්‍රිකට් ඉත්තෑවන්ට අපි කියනවා. අද උදේ 8න් පස්සේ අපි කතා කරමු. ඔබේ අදහස කියන්න. අපිට මේ අදහස සමාජගත කරන්න සහ යම්කිසි බලපෑමක් එකතු කරන්න ජනතාව විදිහට පුළුවන්කම තියෙනවා.
0: ඒ කියන්නේ දැන් ක්‍රිකට් හදන්න රජයේ ගත්ත තීරණය, අලුත් පිරිසකට බාර දෙන්න ගත්ත තීරණය, පරණ ඉවත් කරන්න ගත්ත තීරණය. සමහර කෙනෙක්ට මේක මේ දූෂණ නවත්තන්න කියලා හිතෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේවා පරීක්ෂණ කළා අලුත් මාවතකට ගමේ ක්‍රිකට් වලින් පාසල් ක්‍රිකට් වලින් මේක හදන්න පුළුවන් කියලා සමහර අය විශ්වාස කරනවා. අපි මේ ක්‍රිකට් ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් එක කතා කරමු. ඒගොල්ලන්ට අපි කතා කරමු. එමුතුමක් ගමු. හැබැයි මදුෂංක මේක ජනතා වේදිකාව රිසර්ච් ලයිට් කියන්නේ. ඒ නිසා ඔබ කතා කරන්න උදයට ඉඳන් ඕගොල්ලෝ ක්‍රිකට් වල දැක්ක අඩුපාඩුව මොකද්ද? ඈ අපි උඩ ගියා වැඩිද? අපි කතාවට කියන අපි උඩ ගියා වැඩිද? ඈ ක්‍රීඩකයෝ උඩ යවුව වැඩිද? එහෙම නැත්නම් ඕන් අපි හරි මාවතට ගත්තේ නැද්ද? ප්‍රේක්ෂකයෝ විදියට අපි අපේ යුතු කමිටු කරාද අපි ගැන කතා කරමු. මෙන්න ප්‍රශ්නේ අද දවසේ මේ මේකට සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න මට හිතුණා මදුෂංග. ඒ නිසා මම තෝරගත්තා. ඔබ කොහොමද අපි ප්‍රශ්නෙට උත්තරේ වන්නෝ?
1: ප්‍රශ්නෙට උත්තරේ වන්නෝනේ මේ නමයි ගමයි සටහන් කරන්නේ. ඊට පස්සේ අදාළ පිළිතුරු සටහන් කළා 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට තමයි මෙසේජ් එක දෙන්න ඕනේ.
0: අපි වැඩි ඔබ හිස මහන්සි කරන්නේ මේ ක්‍රිකට් වලටම සම්බන්ධ ප්‍රශ්නයක් අහන්නේ. අර මදුෂංග කිව්වා අපි 96 ලෝක ශූරියෝ. ඒක තමයි අපේ ක්‍රිකට් වල නොමැකෙන මතක සටහන. එහෙමනම් 96 අපි මොන රටටද දිරිහෙවද ලෝක කුසලානි දිනාගත්තේ?
1: 96 අවුරුද්දේ අපි වර්ල්ඩ් කප් එක අරගෙන එනවා. අවසන් මහා තරගයේදී මුණ දුන්නු රටවල් දෙක ලංකාවත් එක්ක මේ සරණට ආවානින්තරට මොකක්ද කියලා තමයි රණිල් අදහන්නේ. උත්තරේ දන්නවනම් ක්‍රිකට් පිස්සුවෙන් ඉන්න ක්‍රිකට් උන්මාදයෙන් ඉන්න හැමෝටම පුළුවන් අපිට උත්තරේ දෙන්න. ඔබේ නමගම සටහන් කරන්න අදාළ පිළිතුරු සටහන් කළා 0.7 0.3 93.5 93.7 මේ දැම්ම සෙන්ඩ් කරන්න.

සත්‍යයක ලක්හඩ. ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම

අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 190යි. සුදු සිරි කිලෝ 1ක් රුපියල් 290යි. මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි. ප්‍රතිපරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 140

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසයි උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිබර දායකත්වයෙන්
2: FM 93.5 FM 93.7 ලකනා

0: මේ උත්සව සමයේ රුපියල් 1500ක්ව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
1: ලකාණ්ඩ රේඩියෝ ITN.
2: සතියක් ලකාණ්ඩ

0: சந்தேக தான் வினாடி 40 நகை விழாவு ரணில்கு மூணு மிக சுத்துறக்கு மந்தேகலாமே லேசி பிரஷ்னாக்கவும் லேசி பிரஷ்ன லேசி நிவேதிங்க வெடையிட எங்கேஜனாய வெடையன தன்னாய கிரிக்கெட் ஃபேன்ஸில் கொய்தரங்க இன்னும் அது ஏன் ஹொந்த உதாரணம் வியக்தமாய் அது பிரஷ்னஹால வினாடி தாயக்கான தினி எக்தா ஸ்பன்சிகானக்கு மெசேஜ் எழுதின உத்தரவில்ல யாரி வாட்டினோ திகடமோய
1: ஸ்ரீலங்காவத்தி
0: ගල පාකිස්ථානය කියලා දැම්ම එව්වා
1: අනේ උස්බෙකිස්ථානේ කිර්ගිස්ථානේ තජිකිස්ථානේ ඕන එකක් තාලා එවන්න
0: නෑ අපි දන්නවා මේ අද උත්තරේ එහෙම පටල ගන්නෙ නෑ නේද 96 ක්‍රිකට් බලපු ක්‍රිකට් වලට ආදරය කරපු හැමෝම ඒවල තියෙන විශේෂම කාරණාව තමයි වැඩිපුරම නම් ලිස්ට් එකේ ඉන්නේ කාන්තාව ඒගොල්ලෝ තමයි මෙසේජ් කියලා දෙන්නේ කියන්නේ ක්‍රිකට් කියන්නේ ගැහණු පිරිමි මල් බලතුරු වගේ අය බෙහෙදයක් නෑ හැමෝම ක්‍රිකට් වලට එක විදිහට ආදරය කරනවා ඒ නිසාම තමයි අපි මේ තීරණය කළේ අද ක්‍රිකට් ගැන කතා කරන්න උදේ 8න් පස්සේ ඒක පැත්තකට දියමුකෝ ඉක්මනටම උත්තරේ වන්න 07.03.93.5.93.7 කියන අපේ නම්බෙකට රනිල් මේ එක දවසක් තාත්තා කෙනෙක් යනවා එයාගේ මොබයිල් ෆෝන් එක අරගෙන මේක කැඩිලා වැඩ කරන්නේ නැති නිසා ෆෝන් හදන ෂොප් එකට ගිහිල්ලා එතන වැඩ කරන තරුණ කෙනෙක් පුතා මගේ මේ ෆෝන් එක වැඩ කරන්නේ පුතා පුළුවන් නම් මේක බලලා දෙන්න කියලා ඉතින් මේ තරුණයා ෆෝන් එක ගන්නවා මොකක්ද අංකල් ප්‍රශ්නේ තමයි පුතා මට කෝල් එන්නේ නැහැ මේකෙන් මට ගන්න පුළුවන් ඒ උනට මට එන්නේ
1: නැහැ
0: ඉතින් මේ තරුණයා බලනවා ෆෝන් එක ඇයි ටිකක් බලලා කියනවා අංකල් මේක නම් එහෙම අවුලක් නැහැ නෑ පුතා ආය පොඩ්ඩක් බලන්න ඔයාට මොකක් හරි වරදක් කළා ඇති මට ගන්න පුළුවන්කෝ පුතාගේ නම්බර් එක දෙන්නකෝ කියලා මේ අර ෆෝන් ෂොප් එකේ තරුණයාගේ ෆෝන් නම්බර් එකට ඩයල් කරනවා ඇත්තටම කෝල් එකක් යනවා ගැන පුතා මේ ප්‍රශ්නේ තියෙන්නේ මට කෝල්ස් ගන්න පුළුවන් වුණාට මට කෝල්ස් එන්නේ නැහැනේ පොඩ්ඩක් බලන්නකෝ දැන් මේ තරුණයා ආයෙම අරගෙන බලනවා ටිකක් වැඩිපුර වෙලාව අරන් බලලා මොකක්ද මේ අංකල් කියන්නේ කියලා ඇත්තටම රනිල් ෆෝන් එක වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් නැහැ මේ තරුණයා කියලා මේ අංකලේ මේ මං වාට කෝල් කරනවා මේ එන්නේ මොකක්ද අංකල් ප්‍රශ්නේ මේ ප්‍රශ්නයක් නැහැනේ මේ තාත්තා කියනවා පුතේ මොකක් හරිම අවුලක් ඇති මේ ෆෝන් එකේ මං හැමදාම බලන් ඉන්න මගේ ලොකු පුතා කෝල් එකක් දෙනකන් ලොකු පුතාගේ කෝල්ස් මේ ෆෝන් එකට එන්නේ නැහැ මට ගන්න පුළුවන් මම ගත්තත් ලොකු පුතාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ එයා එහෙන් හෙලෝ කියලා කතා කරන්නේ නැහැ මේ තරුණයාට හිතෙනවා හරි මේ තරුණයාට හිතෙනවා මං මේකට උත්තරයක් දෙන්න ඕනි කියලා මේ තරුණයාට තේරෙන්න පටන් ගන්නවා රනිල් මේ තාත්තා වෙනුවෙන් පුතාට වෙලාවක් නැහැ හරි මෙයා ටිකක් කතාවට සෙට් වෙනවා එතකොට තාත්තා කියනවා මංගලේ මෙන්න මේ රස්සාවේ කාලේ මං ගොඩාක් දුක් විඳා හැබැයි හැම දෙයක්ම හරි සතුටි මගේ පුතාද ලෝකේ හොඳ පිළිගත්තු චරිතයක් හරි එයාට හොඳ රස්සාවක් තියෙනවා පුතා ඉන්නේ හොඳම තැනක ඉතින් මං හරි ආඩම්බරෙන් තමයි මගේ පුතා ගැන කතා කරන්නේ ඒ තාත්තලාගේ හැටිරනේ හැබැයි වැඩේ තියෙන්නේ තාත්තට පුතාව කොයිතරම් වටිනා වුණත් පුතාලට කාලයක් යනකොට තාත්තලාගේ වටිනාකම් නැති වෙලා යන්න පටන් ගන්නවා මේ ෆෝන් ෂොප් එකේ ඉන්න තරුණයාට තේරෙන්න පටන් ගන්නවා මේ මිනිස්සයාගේ පුතා මෙයාව මෙතරම් කියා කරන්නේ නැතුව සලකන්නේ බලන්නේ නැතුව පැත්තකට කරලා තියෙන කියලා හරි අංකල් වා බලන්නකෝ දැන් මම ෆෝන් එක හදලා තියෙන්නේ අදේ ඉඳන් අනිවාර්යෙන් ඔයාගේ පුතාවට කතා කරයි කියලා අර පුතාගේ නම්බර් එක තිබිච්ච තැනට මේ මොබයිල් ෂොප් එකේ තරුණයාගේ නම්බර් එක දාලා ලොකු පුතා කියලා නම්බර් එක සේව් කරා ඒ තාත්තා මිය යනකම්ම රණිල් මේ අපූරු තරුණයා උදේටයි හවසටයි මේ තාත්තට කෝල් කරා තාත්තා කාලා නේද ඉන්නේ තාත්තා බෙහෙත් එක බිව නේද අනිවාර්යෙන් මං කොහොම හරි එන්න බලන්නම් තාත්තේ පුදුම වැඩ ගොඩක් තියෙන්නේ මට තාත්තා බලන්න එන්න ඕනකම තියෙනවා මට හැම තප්පරේම තාත්තව මතක් වෙනවා වැඩත් එක්ක තමයි එන්න බැරි තාත්තේ මං කොහොම හරි තාත්තව බලලා යන්න එන්න මේ වයසක තාත්තා මිය යනකම්ම රණිල් මේ තරුණයා මහා කැපකිරීමක් කරනවා අන්තිමට තමයි මේ තරුණයා එයාගේ මරණයට යන වෙලාවේ ඔය කියන පුතා හම්බෙත්. පුතා මරණයට විතරක් ඇවිල්ලා තියෙනවා. ඒ මලගෙදරදි පුතාට මේ ගමේ දාතර හිටපු හොඳම යාළුවා කියලා තියෙන හරි ලස්සන කතාවක්. මගේ කොල්ල ඊයේ හැන්දෑවේ කතා කළා. ඒ නිසා මට ඇස් දෙක පියාගන්න බයක් නැහැ. මට හරි සැනසීමෙන් මැරෙන්න පුළුවන් කියලා. මේ කතාව අර යාළුවා තාත්තට කියන්නේ. මේ තාත්තගේ යාළුවා පුතා මරණ ගෙදරට ආවෙලා කියනවා. පුතා කැරගිල උඩ යනවා. මං දැන් අවුරුදු ගානකින් තාත්තට කතා කළා නැහැ. තාත්තා කොච්චර කෝල්ස් ගත්තත් මට ආන්සර් කරන්න බැරි වුණා. මට තාත්තාව මගේ හැරුණා. ඒත් තාත්තා යාළුවන්ට කියලා දෙනවා මං හැමදාම කතා කළා කියලා. ඊයේත් කතා කළා කියලා. අන්තිමට කරුණු කාරණයකින් එක හෙලි වෙනවා. මේ දරුණයට දැනගන්න හම්බෙනවා. මේ පුතාට දැනගන්න හම්බෙනවා මේ ෆෝන් ෂොප් එකේ කොල්ල තමයි මං වෙනුවෙන් කතා කළේ කියලා. ඊට පස්සේ ගොඩාක් මේ පුතා පසුතැවෙනවා තමන් අතින් වෙච්ච අඩුපාඩුව ගැන. මං කියන්නේ ජීවිතේ රණිල් කිසිම දවසක කිසිම වෙලාවක අපි පසුතැවෙන දේවල් නොකළ යුතුයි. ජීවිතේ ආයෙම ආයෙම ආයෙම හිතලා අපිට දුක් වෙන්න, අපිට කනගාටු වෙන්න දේවල් අපි ඉතුරු කරගන්නවා කියලා කියන්නේ. ඒක තරම් පවක් තවත් නැහැ. මට හැමදාම ඔයාගේ අම්මයි තාත්තයි ළඟට වෙලා ඉන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ අම්මලා තාත්තලා මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. හරි. අම්මලා තාත්තලා දරුවන්ගෙන් මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා කොයි ලෝකෙ හිටියත් අපිට කොච්චර වැඩ තිබුණත් අපි යාළුවෝ වෙනුවෙන් වෙලා වෙන් කරගන්න ඕනේ. හරි. එතකොට අපිට ඇයි බැරි අපේ අම්මා අප්පච්චි වෙනුවෙන් වෙලා වෙන් කරගන්න? දවසට එක කෝල්ලයක්. ලෝකෙ කොහේ හිටියත් ඔයාගෙන් ඇමතුමක් කෙනෙක් ඔයා බලන්න එනකන් ඔයාගේ අම්මා අප්පච්චි බලන් ඉන්නවා. කාලෙකදී අපිට හිතෙනවා අපේ අම්මලා තාත්තලා මොනවද දන්නේ? අපි ඉන්න සමාජයට අම්මලා තාත්තලා ගැලපෙනවද? ඒගොල්ලෝ වයසක මිනිස්සු. ඒගොල්ලන්ගේ කල් ක්‍රියාව, ඒගොල්ලෝ කතා බහ කරන විදිහ, ඒගොල්ලන්ගේ ග්‍රාම්‍ය බව මගේ ප්‍රෙස්ටීජ් එකට හොඳ නැහැ. එහෙම අපිට හිතෙන වෙලාවක් එනවා. හැබැයි ඒ මොන දේ වුණත් ඔයා හෘද සාක්ෂියක් තියෙන මිනිස්සෙක් විදිහට මාර දවසක් එනවා. ජීවිතේ මං වගේ පෞකාරයක් නැහැ කියලා හිතෙනවා. මං කියන්නේ දවස වාට උදාන

0: ITN රටට වග කියන රේඩියෝ
1: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
0: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: අයිවන් වාසනාවන්ත උදෑසනක් උදේ 8යි විනාඩි 6යි වෙලාව. අපි කලින්ම අද ඔබට මාතෘකාව මතක් කරලා දෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල අනාගතය කොහොමද සකස් වී යුත්තේ. මෙරටේ ජනතාවගේ අදහස් වෙනුවෙනි අපි අද මේ ගුවන් අවස්ථරය ලබා දීලා තියෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරලා දෙන නිල්. දැන් ක්‍රිකට් කියන්නේ වෙන එකක්. අපිට දැන් ෆුට්බෝල් ගැන කතා කරලා වැඩක් නැහැ. වොලිබෝල් අපේ ජාතික ක්‍රීඩා වුණාට අපි ඒ සම්බන්ධයෙන් එහෙම ලොකු රුචිකත්වයක් දක්වන්නේ නැහැ නේ. රටේ සමස්තයක් ජනතාව. හැබැයි අපි රග ෆුට්බෝල් ගැන කතා කරොත් ලංකාවේ එහෙම ලොකු ෆෑන් බේස් එකක් නැහැ සහ අපිට එහෙම ලොකු ජයග්‍රහණ කිසි වෙලාවක ලැබිලා නැහැ. හැබැයි කණ්ඩායමක් විදිහට ජාතික කණ්ඩායම කියලා හරි අපි ආඩම්බරයෙන් කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව. ඉතින් ඒකට එක්තරා කාලයකදී අපිට පුළුවන් වෙනවා 1996 දී ලෝක කුසලානේ අපේ කරගන්න. ඒත් එක්ක තමයි ලංකාවේ ක්‍රිකට් පිළිබඳව ලෝකයේම අවධානය ටිකක් වැඩිපුර යොමු වෙන්න බලපාපු හේතු වෙන්නේ. ලංකාව කියන්නේ ඉතාම දරුණු ගණයේ නේද පිටිකරුවන් බෝලර්ස්ලා ඉන්න ටීම් එකක්. එහෙම තමයි ලෝකයේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෝ ලංකාවේ ටීම් එක ගැන කතා කරන්නේ.
1: ලෝකෙම හොල්ලපු ටීම් එක.
0: මයික් එක පොඩ්ඩක් ගන්න ඕනේ. හරි. එතකොට ලෝකෙම හොල්ලපු ලෝකෙටම බලපෑම් කරපු කණ්ඩායමක් විදිහට තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අපි කතා කරන්නේ. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට පස්සේ ළඟටම යනවනේ ජයග්‍රහණයන් ළඟටම යන ලෝක කුසලාන වාර දෙකදී අපිට පුළුවන් වෙනවා මේ අවසන් මහා තරගය දක්වම ගමන් කරන්න. හැබැයි අපිට අවසානයේදී ලෝක කුසලානේ අපේ අතර ගන්න බැරි වෙනවා. ඒත් එක්කම ලංකාවේ ක්‍රිකට් කඩා වැටුණාද කියලා මිනිස්සු අතරේ පොඩි කසුකුසුවක් යන පටන් ගන්නවා. හැබැයි ඔය මොන ප්‍රශ්න තිබුණත් හෙට ආයි අපි මැච් එකක් දිනුවොත් ලංකාවේ ෆෑන් බේස් එක ග්‍රවුන්ඩ් එක ඉස්සරහා එකතු වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන්. ඔබ තමයි ඇත්ත කතන්දරය.
1: ලංකාවේ ක්‍රිකට් වල ස්වර්ණම යුගය කියලා අපි අවිවාදයෙන් පිළිගන්නේ 1996 ක්‍රිකට් ලෝක කුසලානේ අපි දිනා ගැනීම. ඉතින් ලෝකෙට ලංකාව කියලා රටක් නේද තියෙනවා කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන් ලෝකෙ දැනගන්න මේ 96 ලෝක කුසලානේ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු අපේ ටීම් එක අදත් අපි ලෙජන්ඩ්ස්ලා විදිහට සලකන සනත් ජයසූරිය, අරවින්ද සිල්වා, චවින්ද වාස්මගේ ගොඩක් අය මේ ටීම් එකේ හිටියා. ඉතින් ඒගොල්ලෝ ගැන අපි තාමත් කතා වෙනවා.
0: ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය ගැන කතා කරද්දි මේක යටත් විජිත සමයේ අන්තර්ජාතික පිටියේ දැවැන්ත ජයග්‍රහණ දක්වා විහිදෙන අභිමානවත්
1: ක්‍රිකට් කියනකොට මේ ඉංගලන්තේ නැත්නම් මහා බ්‍රිතාන්‍ය මුල් කරගෙන ක්‍රිකට් ඔවුන්ගේ ජාතික ක්‍රීඩා විද්‍ය පටන් ගන්න. ඉතින් ඒ යටත් විජිත සමයේ ඒ බලපෑමත් එක තමයි ලංකාවට ක්‍රිකට් එන්නේ වඳුෂංග.
0: එතකොට මේ දැන් ওই ආරම්භය ගැන ඉඳන් අපි හොයාගෙන එනකොට ලංකාවේ ප්‍රධාන පාසල් අතර ඉතාම මේ ජනප්‍රිය ක්‍රිකට් තරඟ ගණනාවක් සංවිධානය වුණා ඒ අතීත කාලේ ඉඳන්. ඒ වගේ අවසාන ප්‍රතිඵලයේ විදිහට තමයි ලංකාවේ කණ්ඩායමක් බවට පත් වෙලා අපි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හරහා ලෝකයට අභියෝග කරන තත්ත්වයට එන්නේ. ඉතින් ලංකාවේ කණ්ඩායම ඉතිහාසෙ ඉඳන් ගණිද්දී හැම වෙලේම ප්‍රබල චරිත ගණනාවක් බිහි කළා, නිර්මාණය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ හිටපු ක්‍රීඩකයෝ ගැන ලෝකේ අවධානයෙන් හිටියා. විශේෂයෙන් දැන් අපි ගත්තොත් මෑත පරම්පරාවේ අපිට මතක ක්‍රීඩකයෝ ගැන කතා කරනකොට සනත් ජයසූරිය, එතකොට කුමාර සංගක්කාර, අර්ජුන රණතුංග,
1: මහේල
0: ජයවර්ධන නේ, එතකොට මේ සිද්ධාර්ථ වෙතුමුණි මහත්තයලා.
1: දැන් අපි ලෙජන්ඩ් එක ෆිල්ම් පවා ඉන්දියාවේ හැදෙන මුත්තයා මුරලීධරන් වැඩිම ටෙස්ට් ක්‍රිකට් කඩුලාභියා
0: කලු නේද අරවින්ද සිල්වා. දැන් මේ වගේ ක්‍රීඩකයෝ පිළිබඳව අපිට කතා කරන්න අපි විතරක් නෙමෙයි ලෝකෙම කතා වෙනවා. හරි, ලෝකෙම කතා වෙනවා. දැන් ලෝකේ වෙනත් ක්‍රිකට් සෙල්ලම් කරපු රටවල් වල ක්‍රීඩකයන්ගෙන් මාධ්‍ය සාකච්ඡාවලදී අහනවනේ ඔබට බය හිතුණු ප්ලේයර් කවුද? සනත් ජයසූරිය.
1: හරි, දැන් ලසිත් මාලිංගගේ වගේ පන්දු යවීමේ ඉරියව්වක් ලෝකේ හැමෝටම හඳුන්වා දුන්නා. අපි දිල් ස්කූප් එක.
0: දිල් ස්කූප් එක. එතකොට මේ අපි එහෙම මේ මේ ක්‍රිකට් වල අලුත් ප්‍රවණතාවන් එක්ක අලුත් ගමනක් ගියේ කණ්ඩායමක් හැමදාම දක්ෂයන් අපි සතුව හිටියා. හැබැයි සමහර තැන්වලදී මිනිස්සු චෝදනා කළා ක්‍රිකට් වලට දේශපාලනීය මෙදිහත් වීම බලපෑවා. ඒ නිසා ටීම් එක සිලෙක්ට් කරනකොට මේ ටීම් එකට ඉන්න මොනේ අය නැතුව වෙනත් කණ්ඩායම් ආවා. මේක ඇතුලේ දේශපාලනීය ව්‍යාපාරය වශයෙන් තව කොටසක් චෝදනා කළා. මේකට මේ සූදුවත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් හදාගන්න බැරි වෙන්නේ යන්නේ ඒ නිසා වගේ චෝදනා කරනවා කෙල්ලෙමින් තිබිච්ච වටපිටාවක තමයි.
1: සමහර වෙලාවට එක තැන්වලදී මේ ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් කතා වෙන එකට ආන්දෝලනාත්මක සිදුවීම් වෙන එකට
0: ක්‍රිකට්නේ අර මහත්තුරුන්ගේ ක්‍රීඩාව කියන එක අපේ සමහර ක්‍රීඩකයෝ නිසා විනාශ වෙන තැන් අපි දැක්කනේ. විදේශ රටවල් වලට ගියාම ඒගොල්ලෝ නැති ප්‍රශ්න දාගත්තා. සමහර කට්ටිය මේ මත්පැන් පානය කරමින් රැලි වෙනකන් රස්තියාදු ගහපු තැන් සමාජ මාධ්‍ය ඇතුලේ කතා වුණා. අර මහත්තුරුන්ගේ ක්‍රීඩාව සාමාන්‍ය පැලැන්දියට වැටිච්ච තැනක්. එහෙම නැත්නම් ඒකේ ගෞරවණීය බව විනය නැති කරගත්ත තැනකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආව ගැන චෝදනාවක් පහුගිය කාලේ අපිට හැමෙහෙන් ඇහෙන්න දකින්න තිබුණා.
1: හරි, අපි කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතය. මේක සම්බන්ධයෙන් මේක කරලියට එන්නේ, ඔබ දන්නවා, පරිවර්තනීය ක්‍රිකට් කමිටුවක් පත් කරනවා, පරණ ක්‍රිකට් පරිපාලනය ඉල්ලා අස් වෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ කතා, විවිධ මත ප්‍රචාරය වෙනවා. ක්‍රිකට් පරිපාලනය විතරක් වෙනස් කරලා, එහෙමත් නැත්නම් ක්‍රිකට් පරිපාලනයේ වෙනසකින් අපිට ක්‍රිකට් ගොඩ ගන්න පුළුවන්. ක්‍රිකට් අනාගතයට සැලසුම් හදන්න ඕනේ කොහොමද? ලංකාවේ බොහෝ ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රවීණයෝ, විස්තර විචාරකයෝ වෙන්න පුළුවන්, ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්, මේ බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඒ ඔක්කොමත් අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇත්තටම අයිතිය තියෙන අපේ ප්‍රේක්ෂක පිරිස නරඹන්න, ඔවුන්ට තමයි අයිතිය තියෙන්නේ වැඩිපුරම ක්‍රිකට් ගැන කතා කරන්න.
0: හැබැයි මේ පහුගිය කාලේ මෙහෙම කතාවකුත් දාවන්නේ රණේ. රටේ ජනතාවට එක වෙලාවකදී හිටපු ක්‍රිකට් පරිපාලනය කියනවා, ක්‍රිකට් කියලා කියන්නේ මේ රටේ එකක් නෙමෙයි, මේක අපේ එකක්. ශ්‍රී ලංකා කණ්ඩායම නමින් අපි සෙල්ලම් කරන්න මේක ගැන මේ රටේ ජනතාවට ලොකු අයිතියක් නැහැ. මැච් එක දිනනවද පරදිනවද කියන එක සම්බන්ධයෙන් එහෙම කතිකාවක් ආවොත් මතකද? ක්‍රිකට් පරිපාලනය කියව මේක ව්‍යාපාරයක්, මේක මේ කාටවත් අයිති නැහැ කියලා. එතකොට අපි දැක්කා රටේ ජනතාව අනිත් පැත්තෙන් සෝෂල් මීඩියා වල ලියන්න පටන් ගත්තා, එනවා කොහොමද ශ්‍රී ලංකා කියන නම පාවිච්චි කරන්නේ ක්‍රිකට් වලට? ශ්‍රී ලංකාවේ දජේ පාවිච්චි කරන්නේ කොහොමද? ආ, රටක් නියෝජනය කරන ටීම් එකක් කියන්නේ. සමහර වෙලාවට සමහර අය මේවා බූදල් කරගන්න ගියාට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ලොකු බලපෑම් සිද්ධ වුණා. මේක ඕනම තැනක වෙන්න පුළුවන්. දේශපාලනීය තමන් ගාව තියෙන බලය මුදල්ලට සමහර අය යට කරගන්න පුළුවන්.
1: ලෝකෙ විතරක් නෙවෙයි මදුශංක, මේ ලංකාව විතරක් නෙවෙයි, ලෝකෙත් ක්‍රිකට් ෆික්සින් ගැන කතා වෙනවා. එහෙම නැත්නම් ලෝකෙ ක්‍රිකට් දේශපාලනීකරණය වෙනවා කියලා. විශේෂයෙන් දැන් ICC සභාපතිත්වයේ ඉන්දියාව ප්‍රමුඛ රටකට හිමි වුණාට පස්සේ, ඉන්දියාවට හිමි වුණාට පස්සේ මේක දේශපාලනීකරණය වෙන්න ගත්ත කියලා ලෝකයේම චෝදනාවක් කියලා වෙනවා. මේක ක්‍රිකට් කියන්නේ තමන්ගේ බලය පතුරවන ක්‍රීඩාවක් විදිහට ලෝකේ කතා වෙන්න ගන්නවා. මේ හැම දෙයක්ම තියෙනවා, අපි කතා කරමු.
0: සමහර වෙලාවට කිව්වනේ ක්‍රීඩකයෝ තරඟ මුදලට පාවා දුන්නා. හරි, ලෝකෙ මේ මංගේ ලංකාව විතර නෙමෙයි, ලෝකෙ විවිධ රටවල් ක්‍රීඩකීන්ට මේ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ක්‍රිකට් කියලා කියන්නේ ලෝකේ යම් කිසි වෙනසක් කරන්න පුළුවන්, ලෝකයේ යම් කිසි බලපෑමක් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. අන්නේ බලපෑම කරන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කරගෙන හැමදාමත් මැච් දිනනනේ, දිනන පරදින දෙකම බාර ගන්න අපේ රටේ ප්‍රේක්ෂකයා ලෑස්ති. ක්‍රිකට් කවදාවත් අපේ මිනිස්සු ඉන්දියානු ප්‍රේක්ෂකයාගේ වන්ට වඩා නෑනේ. දිනන්න ඕන කියන තැන නෙමෙයි, දිනනවා පරදින හොඳ තරගයක් ලබා දෙනවා. ඒ හැම වෙලෙම විසිල්ලයක් ගහලා පොඩියක් ගහන තැන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ඉන්නවා. ඒ නිසා මේ ශ්‍රී ලාංකික පුරවැසියන් සාධාරණී කිරීම සඳහා සුදුසු කණ්ඩායමක් එක්ක, අලුත් ව්‍යාපෘතියක් එක්ක, අලුත් වැඩපිළිවෙලක් එක්ක රජයේ මේ ක්‍රිකට් අලුතෙන් හදන්න ගත්ත තීන්දුව සම්බන්ධයෙන් අපි කතා කරමු. බලමු ලංකාවේ ක්‍රිකට් අනාගතය කොයි විදිහටද සකස් වෙන්න ඕනේ. මේ පිළිබඳව ක්‍රිකට් වලට ආදරය කරන ජනතාවට තමයි හොඳම අදහස තියෙන්නේ.
1: මාතෘකාව වෙනස් වෙන්න කතා කරන දේශපාලනය, එහෙම නැත්නම් රාජ්‍ය සේවය, මේවෙන් ටිකක් වියුක්ත වෙලා අපි වෙනස් මාතෘකාවක් අපේ කල්පනාකාරීත්වය අපිට කියනවා. අපි පොඩි වෙනස් මාතෘකාවකින් පටන් ගමු. මිනිස්සුන්ට මේවා ගැන කතා කරන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ගෙදර, එහෙම නැත්නම් තමන්ගේ යාළුවෝ අතර ටිකක් කට්ටිය එකතු වෙලා කතා කරාට මේක වෙනස් වැඩක්. මේ වෙනස ලංකාවේ ඇති කරන්නේ කොහොමද? ක්‍රීඩාවේ ජවය පතුරවන්නේ කොහොමද? ක්‍රීඩාවේ මහත්මා ගතිය පතුරවන්නේ කොහොමද? ක්‍රීඩාවේ වටිනාකම් ටික රැකගන්නේ කොහොමද කියන එකයි අද දවසේ අපි කතා කරන්න ලෑස්ති. 0112 775 285 0112 774 606 ඔබ වෙනුවෙන් අපි විවෘත කරන වගේම අපේ WhatsApp අංකය 0607 093 95 93 7 අපි විවෘත කරන්නේ ඔබේ අදහස් ටයිප් කරලා අපිට එවන්න.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: උදයටයි විනාඩි 19 වෙලාව අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩදාන්න රජය අලුත් වැඩපිළිවෙලක සූදානම්ක ඉන්නකොට රටේ ජනතාවගේ අදහස් විමසමින් ඉන්න වෙලාව ලංකාවේ ක්‍රිකට් හදන්න පුළුවන්තරනේ. ලංකාවේ ක්‍රිකට් හදන්න මොනවද අපි කරන්න ඕනේ කියලා තමයි අපි මේ කතා කරන්නේ. ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදන්න බෑ කියන තැන කවුරුත් නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදන්න නිවැරදි නායකත්වයක් නොතිබුණා කියන තැන සමහර අය චෝදනා කළා තිබුණා. අපිට මෙසේජ් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කෑවේ පරිපාලනය විසින් කියලා. හරි. ඉතින් ඒ තමයි රටේ ජනතාවගේ අදහස්. අපිට ඔබේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා සියල්ල බාර ගන්න සිද්ධ වෙනවා. මේක විවෘත කතාබහක්, ජනතාවාදී වේදිකාවක්, ජනතාවගේ අදහස් සමාජගත කිරීම තමයි අපේ බලාපොරොත්තු අරමුණ. ඒ නිසාම අපිට කතා කරන්න පුළුවන් දුරකථනාංකත් අපි මතක් කරමු.
1: 0112 75 285, 0112 75 285, සටහන් කරගන්න 0112 74 606, 0112 74 606. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් ඉතාම අපිට වටිනවා. ඒ වගේම අපේ WhatsApp අංකයට ඔබට ටයිප් කරන්න පුළුවන් ඔබේ අදහස. WhatsApp වලින් ටයිප් කරලා එවන්න පුළුවන් 0703 93 5 93 7. මේක මේ ඔබ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රවීණෙක් වෙන්න ඕනේ නැහැ. අපිට අයිටියක් තියනවා නේද මදුසෙන්. අපේ ටීවී එක ඉස්සරහ හිටගත්තාම ග්‍රවුන්ඩ් එකට ගියාම ඇත්තටම අර අපි ක්‍රිකට් ආගමක් වගේ. අපි හැමතිස්සෙම ක්‍රිකට් වලට ආදරේ කරා. අපේ ජීවිතෙත් එක්ක බැඳිලා මැච් එකක් තියෙනවා නම් අපි මතකයි කාලයක් පාරවල් පහළ වෙනවා නේ. අපි ගට්ටිය නිවාඩු දාලා ඉක්මනට ගෙදර වයින්නවා. එහෙම තිබ්බ ක්‍රිකට් අපිට සමහර තැන්වලදී ක්‍රිකට් මැච් එකක් යනකොට බොහොම දුකෙන් බලන්න එපා වෙනු. මේ පිරිමෑ විතරක් නෙවෙයි, අපේ ගෘහණියන් කාන්තාවන් මේ හැමෝම වැඩනවත්ල ක්‍රිකට් බලපු කාලයක් තිබ්බා. දැනටත් ඒක නැති වෙලා නැහැ. අපේ හදවතේ ඒක තියෙනවා. හැබැයි අපිට තේරෙන්න අරන් තියෙනවා ක්‍රිකට් ජයග්‍රහණ අපෙන් ගොඩක් ගිලිහිලා ගිහිල්ලා කියලා.
0: මේ ගිලිහිලාගේ ජයග්‍රහණ ටික යලි ශ්‍රී ලංකාව පැත්තට අරගෙන ඉන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා තමයි අපි කතා කරමින් ඉන්නේ. අපිට හැමදෙමක් තියෙනවා ගුරුණෑගලින් අපේ අතුල මහත්මයා සුබ උදෑසනක්. කයි බොවන් ඔබතුමාගේ අදහස් කියමු.
2: ආලා දෙපළටත් සුබ උදෑසනක්. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවේශයක් හැටියට ගත්තොත් අපේ රටේ ජනතාවගේ ඇඟේ කෑල්ලක් හැටියට තමයි ඉතිහාසයේ තිබුණේ. ඒ කියන්නේ අපේ රටක් හැටියට ලෝකේ ජාත්‍යන්තර වශයෙන් අවදි වුණේ එක් පැත්තකින් ක්‍රිකට් ක්‍රීඩාව නිසා කිව්වොත් හරි කුඩා රටක් සිටියේ සොයන්න පටන් ගත්ත ලෝකේ පුරාම ලංකාව කියන සිටියම් ලෝක සිටියම හොයන්න පටන් ගත්ත තත්ත්වයක් තිබුණේ. ඒතකොට ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටෙන මූල හේතුක සාධක තමයි කණ්ඩායමක සාමූහිකත්වය බිඳ වැටෙන්නත්. ක්‍රිකට් ක්‍රීඩාව අල්ලගෙන යන්න නම් ඇත්තට මානසික ඒකාග්‍රතාවය අවශ්‍යයි. ක්‍රිකට් ක්‍රීඩාව රැඳිලා තිබෙන්නෙම ක්‍රීඩකයා මත මානසික ඒකාග්‍රතාවය තිබෙන්න ඕනේ. ඒකට එය රැඳී පවතින්නේ සාමූහිකත්වය මත, සාමූහිකත්වය බිඳ වැටීමට මූලිකව බලපාන්නේ පරිපාලනය බිඳ වැටීම. එතකොට අපි දැන් මේ වර්තමානයේ ක්‍රිකට් බෝඩ් එක සම්බන්ධ කතා කරනකොට මට මේ වෙනකොට මතක් වෙනවා මදුසංග මහතා, රනිල් මහතා, ආනාපුංචි හේවා මහත්තයා හිටියනේ. ඔහු හොඳ හිටපු නිලධාරියෙක්. මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩාව යම් කිසි තැනකට ලෝකෙ පුරා ප්‍රසාරණය වෙන්න බලපෑවේ පරිපාලන හිටපු ආනාපුංචි හේවා කිව්වොත් මම පුද්ගලිකව ඔහු ගැන ඇගීමක් කරනවා. ඔහු කියන්නේ යම් කිසි කැපකිරීමක් කරා. එතකොට කළු දැන් මේකට මූලික වෙන්නෙම වර්තමාන වෙනකොට කළු සල්ලි විසි කරලා සූදු කාරයෙන් ක්‍රිකට් බෝඩ් එකට ඇතුල් වෙනවනේ. එම තත්ත්වය තුළ ක්‍රීඩකයන් සාමූහිකව පළමුව රටක් කියන සංකල්පය අහෝසි වෙනවා. ඒ සූදුවට පරිපාලනය බිහි වෙනකොට මේ ඇතුල් වෙනකොට ක්‍රීඩකයන්ගේ රට කියන හැඟීම සහ කැපකිරීම සංකල්පයේ ක්‍රමානුකූල අහෝසින තත්ත්වයන් නිර්මාණය වුණා. ක්‍රීඩකයන් මුදල් මත තල්ලු කරලා පුද්ගලිකව ඔවුනුත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුනුත් සල්ලි පස්සේ යන තැනට මේ තල්ලු වුණේ. එතකොට අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගත්තොත් අපි ටිකයි 1996 ලොකු කුසලානේ ගන්න ජවය වෙන්නේ සාමූහිකව තිබුණා ටීම් එකේ සාමූහිකත්වය. එයට අර්ජුන රණතුංග ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට විනය අතින් රටක් හැටියට ඔහු ඉතිහාසය අපි මේ වෙනකොට මතක් කරන්න ඕනේ. අර්ජුන රණතුංග 96 ක්‍රිකට් ක්‍රීඩකයන් දැස බලනකොට රටට විනය පැත්තෙන් ලබා දුන්න උදාහරණ ඕනතරම් තිබෙනවා. ඒ වගේම තමයි වර්තමාන වෙන කළු පල්ලම් එකතු කරන්න උදාහරණ තෝරන තරම් තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නෙවෙයි ඕනෑම විෂයක් ඕනෑම තත්ත්වයක් වෙනස් කරන්න මදුසාංක මහත්තයා මේ බලපාන්නේ පරමාදර්ශී නායකත්වය. වර්තමානයේ ආරම්භය තිබෙන්නේ එතන. එතකොට ක්‍රිකට් ක්‍රීඩකයන් ගත්තොත් මේ බිඳ වැටීමට මූලික වෙන්නේ මම පුද්ගලිකව වගකීමෙන් සම්මි කියන පුද්ගලයාට චෝදනා තිබෙනවා. එතකොට ක්‍රිකට් ඔහුගේ පුද්ගලික දේපලක් හැටියට තමයි පාවිච්චි කරේ සම්මි කියන පුද්ගලයා. ඔහු පසුගිය කාලේ දැන් ආන්දෝලනාත්මක තත්ත්වයන් නිර්මාණය වුණානේ මේ සම්මි ඉවත් කරන්න. හැබැයි දැන් ජනතාව කල්පනා කරනවා මේ එහෙම බැරි වුණ තත්ත්වේ කොහොමද මේ ආණ්ඩුව ජනාධිපතිරයා කොහොමද මූලික වුණේ කියන සාකච්ඡාව දැන් මේ රට පුරාම තිබෙනවා. ඒ සාකච්ඡා වෙන මොකක්වත් නෙමේ. පරමාදර්ශී නායකත්වය පූර්වාදර්ශයේ කැපකිරීම කරනවා නම් ඕන විෂයක් තුල වරදක් කරන පුද්ගලයෙකුට පුළුවන් ඔයා කරුණාකරලා ඉවත් වෙන්න කියලා කරන්න. පැරණි නායකන්ට ඒක බෑ. මොකද ඔහුනුත් දූෂිතයි. කුණු වෙච්ච රටක් හදලා ඔහුනුත් කුණු වෙච්ච තත්ත්වය තුල සම්මිලා ඉවත් කරන්න බෑනේ. ඒක තමයි මේ සම්මි ඉවත් කරන්න කිසිම තත්ත්වයක් නිර්මාණය වුණේ නැහැ. කැඳෙව්වා කැඳවලා කිව්වා ඔයා ඉවත් වෙන්න කියලා. ඒක රටට ගත්ත හොඳ තීරණයක්. එතකොට ඔහු පොදු දේපලක් හැටියට ක්‍රිකට් බෝඩ් එක රිංගලා ක්‍රිකට් හදනවා වෙනුවට ඔහුගේ අරමුණ වුණේ ඔවුන්ගේ ටීම් එකක් හැටියට බෝඩ් එකේ අරමුණ වුණේ මේ ජනතා මුදල් ක්‍රිකට් බෝඩ් එකට එකතු වෙන ජාත්‍යන්තර මුදල් කොහොමද ඒකට කට් එක ෂොට් එක දෙන්න කියනවා හැර ක්‍රිකට් හදන දුවමනාවක් තිබෙන්නේ නැහැ. මොකද අපේ පාසල් බිම්මට මේ දරුවන්ගේ දක්ෂකම් ඕනෑ තරම් තිබෙනවා. දැන් මම ඉතාම ගරු කරන පුද්ගලයෙක් තමයි මම පුද්ගලිකව රොෂාම් මහනාම අපේ වෙනම බ්‍රෑන්ඩ් එකක්. ඔහුගේ විනය අතින් ඔහුගේ තිබ්බ ඒ තත්ත්වයන් ඇත්තටම රොෂාම් මහනාම ඇතුළත් කිරීම ඉතාම හොඳයි. රොෂාම් මහනාම දන්නව ඇත්තටම බිම්මට්ටම ඉන්න අපේ අර වනයේ පිපින මල් වනයේම පරවෙන්න යන දෙන්නට රොෂාම් මහනාම දන්නවා ඒ බිම්මට්ටමේ පාසල්වල දරුව කොහොමද ඇතුළත් කරගන්න කියන ඒකට වැඩපිළිවෙල සම්මිලා හැදුවේ නැහැ. එතකොට ඊට පෙර කට්ටිය හැදුවෙත් නැහැ. එතකොට මේ සූදුකාරයන්ට ඕනලා තිබ්බේ මේ රටේ ජනතාවේ මුදල් වලට ෂොට් එක දෙනවා මිස මේ වෙන ක්‍රීඩකයන් දක්ෂකම් මතු කරලා ගන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඒ නිසා මම මේ මොහොතේ පුද්ගලික රොෂාම් මහනාම එතනට අතගහයි. රොෂාම් මහනාමටත් මම යෝජනාවක් කරනවා අභියෝග පැතකලා ඔබට දේශපාලන නායකත්වයක් තිබුණා. ඒක දේශපාලන නායකත්වය ක්‍රිකට් ක්‍රීඩාවට කිසිසේත්ම සම්බන්ධ නැහැ. හැබැයි දේශපාලනේ පළවෙනිම වගකීම තමයි ඒවට ප්‍රතිපාදන සොයා බලලා ඒවා මේ වෙනුවෙන් ඒ නායකත්වයේ දෙයි. රොෂාම්මානලාතුළු මේ ටීම් එක තියෙන්නේ බෝඩ් එකට අර ගමේ ඉන්න පාසල් ඉන්න දක්ෂ දරුවන් මතු කරලා ගන්න එක බොහොම ස්තුතියි.
0: හොඳයි බොහොම ස්තුතියි. මේ කරුණාගරින් අතුල ඔහුගේ අදහස් දක්වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩදාන්න මොනවද අපි කරන්න ඕනේ, කොතනද අපිට වැරදිලා තියෙන්නේ, මේ කියන කාරණා ටික තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අලුත් ක්‍රිකට් පරිවර්තනීය කමිටුවක් පත් වෙනවා. ඉතින් එතනදී මේ සමාජය තුළ තවත් කතිකාවක් ඇති වෙන්න හේතුව තමයි විපක්ෂ මතධාරී දේශපාලන චරිතයක් ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක්
1: සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
0: ඔහු මෙහි කණ්ඩායමේ සභාපතිත්වයට පත්වීම සම්බන්ධයෙන් විවිධ මතවාදයන් නිර්මාණය වුණා. හැබැයි බොහොම පැහැදිලිව කිව යුතු කාරණාව තමයි රණිල්, හොඳ මිනිස්සු වැඩේට සුදුසු මිනිස්සු රජය තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂපාත ભેදයකින් තොරව ඒ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ අත්දැකීම තියෙන කෙනෙක්ට මේක හදන්න පුළුවන් කෙනෙක්ට ભેදෙන්න. හරි. ඒ විශ්වාසය තුළ තමයි ක්‍රීඩා මාත්‍යවරයා ඇතුළු මේ කණ්ඩායම අලුත් කමිටුව පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ අලුත් කමිටුවේ යෝජනා ටික එක්ක ඉස්සරහට ක්‍රිකට් මොන වගේ තත්ත්වයකට පත් වෙයිද? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩදාන්න මොනවද අපිට කරන්න පුළුවන්? මේ ආදී කාරණා සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරමින් ඉන්නේ. මෙරටේ සමස්ත ජනතාවට පුළුවන් ඔබේ අදහස කියන්න. 2774606 2775285 පේ දුරකතනක විවෘතයි. අපිට අමතුමක්
1: තියෙනවා. ඔව්, විතරණ මහත්තයා හම්බන්තොටේ. විතරණ මහත්තයා අයිබුවන්.
3: අයිබුවන්.
0: සුබදාසන අපිට කියන්න ගුරුතුමාගේ අදහස.
3: ඔව්. ක්‍රිකට් ලෝක කුසලානේ අපි දිනාගත්තේ වට්මෝර් මහත්තයාගේ නායකත් මේ මග පෙන්වීම ඇස්සේ. ඔබතුමාට මම මතක් කරනවා මේක කවුරුවත් දැක්කේ නැති කිව්වේ නැති කතන්දරයක්. පළවෙනි බෝලෙට හය උපරිම ශක්තියේදී පහර ගහන්නේ එල්ලි ක්‍රීඩාවේ. බලන්න එල්ලි ක්‍රීඩාවේ තමයි ඒක දිනේ. වට්මෝර් දැක්කා මේ ගොල්ල ළඟ ඇඟේ තියෙනවා එල්ලේ. ඒක නිසා එකෙක් තිබුණු ක්‍රීඩා සංස්කෘතිය වෙනස් කළ පළවෙනි ඕවර් එකට 10යි 20යි 30යි ගන්න විදිහට ජයසූරියලා හැදුවා. ඒක ඊට පස්සේ ක්‍රිකට් හොල්මන් වුණා මේ වෙනදා මුල් ටිකේ ඇද දිනලා අන්තිම ඕවර්ල ගන්න පුංචි ටෙස්ට් මැච් එකක් නිදුනේ. මේක ජයසූරියලා වෙනස් කළා පළවෙනි බෝල් එකම 6යි දෙවෙනි එකට 4යි ෆස්ට් ඕවර් එකට 20යි සෙකන්ඩ් ඕවර් එකට 20යි ගහලා ඕකේ ඔය හොල්මන් වෙච්ච ක්‍රිකට් කණ්ඩායම් අතරමං කළා තමයි 96 මේක දිනාගත්තේ. ඒක නිසා අර අපේ ඇඟේ තිබුණ ඉස්සිට කියන ක්‍රීඩාව තමයි වට්මෝර් මතකද. ඊට පස්සේ 20යි 20 කියලා එකක් හැදුණේ ඒකම තමයි. 50-50 කියන එකක් කනපිට ගැහුණා. ඒ කවුරුත් දැන් ලෝකේ ගහන්නේ ජයසූරියලා ගහපු ස්ටයිල් එක මොකද්ද? පළවෙනි බෝලේ ඉඳලා වේගයෙන් පහර දීමේ එල්ලේ කලාව. ඉතින් අපි කරන්න ඕනේ නැවතත් අපි ඇඟ ඇතුලේ තියෙන දේ මොකද්ද කියලා බලලා ඒක මතු කරගන්න එක. මේ අපි ගැහුවේ එල්ලේ කියන එක මහත්වූ නිතර නිතර කියන්න නිතර නිතර මතක් කරන්න ලෝකේ ක්‍රිකට් කණපිට ගැහුවේ එල්ලේ ක්‍රීඩාව ඇඟේ තිබිච්ච කොල්ලොයි කියන එක. මට බොහොම ස්තුතියි මේ අප්‍රකීපේ දුන්නට.
0: හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට. ලංකාවේ ක්‍රිකට් වෙනස් වෙන්න ඕන විදිහ පිළිබඳව මේ රටේ ජනතාව කියන්නේ තුමා ටිකක් ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. හැබැයි ක්‍රිකට් වලට ආදරය කරනනේ ක්‍රිකට් වල ඉතිහාසය දන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැම කෙනාගේම අදහස් වටිනවා. අපි ක්‍රිකට් බලුවා, ක්‍රිකට් එක්ක හිටියා, ක්‍රිකට් දිනනකොට හුරිය දැම්ම, අපි කියනවා වගේ පරදිනකොට දුක්ුණ. හැබැයි අපි ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් වගේ අපේ ක්‍රීඩකීන්ට හානි කරන්න ගියේ නැහැ. අපි හැමදේම දරාගෙන හිටියා. මොකද ලංකාවේ මිනිස්සුන්ට හොඳ ඉවසීමක් තිබුණා. ක්‍රිකට් ඇතුලේ ඒ ක්‍රිකට් හරියට ග්‍රහණය කරගන්න අපේ මිනිස්සුන්ට පුළුවන් වුණා. දුක හිතුණා. Facebook එකේ අපි ලියලා දැම්මා නේද? එහෙම ප්‍රශ්න කතන්දර ගොඩක් වැද්දී ක්‍රිකට් තවමත් ඉස්සරහට ගලාගෙන යනවා. ක්‍රිකට් වල පරිවර්තනීය යුගයක් නිර්මාණය කරන්න දැවැන්ත කාර්යභාරයක් ඉටු වෙමින් තියෙනවා කියලා අපිට දැනෙන වෙලාවක තමයි අපි මේ පිළිබඳව කතා කරන්නේ. අපි මීළඟ ගෞරවනීය අතුම ගන්න අපිට බොහොම හිතවත් නේද අපේ මිත්‍රීට
1: ලකලේ හිටපු සමාජිකයෙක්. අපි ආඩම්බරෙන් කියන්නේ ලංකාවේ ක්‍රිකට් නිසා ක්‍රිකට් සහ ක්‍රිකට් විස්තර විචාරය එහෙම නැත්නම් ක්‍රිකට් විශ්ලේෂණය සම්බන්ධයෙන් හරි අඩුයි බිහි වෙන විශේෂණ. ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩකයෝ තමයි මේ ශේෂ්ත්‍රයට බොහෝ විට යන්නේ. මදුසංග ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරයට යන්නේත් ක්‍රිකට් ශේෂ්ත්‍රයට සම්බන්ධයෙන්. ක්‍රිකට් ක්‍රීඩාවට කිලිම්බ සම්බන්ධ තමයි හුඟක් වෙලාවට ගියේ. නමුත් ඒන් වියුක්තව තමන්ගේ ස්වාධ්‍යනයකින් මේ ශේෂ්ත්‍රේ ජයගත්ත අපේ සහෝදරෙක් ඔබ ක්‍රික් විදූ කිව්වහම තමයි දන්නේ. ලංකාවේ බොහෝම කතා වෙන සමාජ මාධ්‍ය පිටු කිහිපයකම ක්‍රිකට් සම්බන්ධයෙන් කතා කරන කිහිපයකම හිමිකරු. ඒ වගේම ක්‍රිකට් විස්තර විචාරකයෙක්, ක්‍රිකට් විශ්ලේෂකයෙක් විදිහට නමක් දිනාගෙන ඉන්න විදුරංග ගුණසේකරව අපි සම්බන්ධ කරගන්න. විදුරංග අයිබෝන් සුබෝදයසනයි. අර මේ වෙනයට වඩා අපිට කෙලින්ම විදුරංගගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.
0: අපි මෙහෙ ඉන්න කාලෙත් විදුරංගගෙන් ක්‍රිකට් ගැන දන්නේ නැති හුඟක් ඒවා මචං කොහොමද වෙන්නේ
1: කියලා. විදුරංග මම මෙහෙම ප්‍රශ්න කරන්න. මේක පොඩි දේශපාලන කාරණාව. දැන් විශේෂයෙන් කට්ටිය හිතනවා ක්‍රිකට් පරිපාලනය තමයි මේ හැමදේටම කොඩි විනේ උනේ කියන එක. සමහර විට එක තැනකදී මම දැක්ක ඔබේ පේජ් එකේ ඔබටත් චෝදනා එල්ල වෙනවා. ඔබ මේ යන පරිපාලනයට ආවඩමින් හිටියා කියලා. මේ පරිපාලනයේ වෙනස් වූ පමණින් අපිට ක්‍රිකට් පිළිබඳව සුබ අනාගතයක් දකින්න පුළුවන්ද? මොකද්ද ඔබේ පෞද්ගලික විශ්වාසය?
2: රනිල් ඔයා කියපු කතාව හරි. මේ පරිපාලනය වෙනස් වූ පමණින් මේක වෙනස් වෙයිද කියන එක පිළිබඳව අපි දෙතුන් පාරක් හිතන්න ඕනේ. නමුත් පරිපාලනයත් වෙනස් විය යුතු තැනක් විදිහට අපි කාලෙක ඉඳන් කතා කරපු දෙයක්. මොකද මේකේ හැමෝටම වගකීමක් තියෙනවා. එක පැත්තකින් ක්‍රිකට් පරිපාලනයට වගකීමක් තියෙනවා, අනිත් පැත්තෙන් ක්‍රීඩකයන්ට වගකීමක් තිබෙනවා, පුහුණුකරුවන්ට වගකීමක් තියෙනවා. එතකොට මේ හැම පැත්තකම අපි පහුගිය කාලය ඇතුලේ අඩුපාඩු රසක් දැක්කා. විශේෂයෙන් දැන් අපි ගත්තොත් මේ පැවති පරිපාලනය මේක බාර ගන්නකොට මේක පාඩු ලැබෙන ආයතනයක් විදිහට, එහෙම නැත්නම් දැවැන්ත පාඩුවකට මොහොන දීලා ඒ පාඩුව ගෙවාගෙන යන ගමන් තමයි හිටියේ. දැන් සිදත් වික්‍රමණී මහතා ප්‍රමුඛ තීරණ කමිටුව අතුරු කමිටුවක් මීට කලින්පත් වුණා. ඔවුන් තමයි ඒ එතකොට මතක විදිහට වරාය අධිකාරියට දැවැන්ත කෝටි ගානක මුදලක් ණය වෙලා තිබුණා. ඉතින් මේ දේවල් ගෙවාගෙන අර මූල්‍යම ස්ථාවර තැනකට පත් කළා. ඊට පස්සේ මේ පැවති පාලනය මගින් යම් කිසි මූල්‍යමය ස්ථාවරත්වයක් ගොඩනගලා තියෙනවා. මොකද අපිට එතනදී පැහැදිලිවම පේන දෙයක් තමයි ලෝකයේ තරගකාරී කණ්ඩායම අපි ගත්තොත් එංගලන්තයේ මට්ටමටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ටත් අර මැච් පේමෙන්ට් එකක් ගෙවනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 40ක වගේ මුදලක් ටෙස්ට් තරගයක් වෙනුවෙන් ගෙවීම් කළා. ඒ කියන්නේ ගෙවීම් පහුගිය කාලය තුළ සැහෙන්න වැඩි කරලා තියෙනවා. එතකොට අර ක්‍රීඩකයන්ගේ පැත්තට දෙන්න ඕනේ බෙනිෆිට්ස් ටිකක් අපි දකිනවා දීලා තියෙනවා. නමුත් මේ පැවති පරිපාලනයට එල්ල වෙච්ච චෝදනාවලින් ප්‍රධාන විදිහටම අපි දැක්කේ මේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව චෝදනා එල්ල වුණා. ඒ කියන්නේ සමහර වෙලාවට අනවශ්‍ය තැන් වලට මුදල් වියදම් කරාද, එහෙම නැත්නම් ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මුදල් වියදම් කළාද කියන කාරණය පිළිබඳව ප්‍රශ්න චෝදනා එල්ල වුණා. අපිට ඒ දේවල් පිළිබඳව හනිසියාකාරයෙන් ඔප්පු වෙන්න නැතුව අපිට මතයක් ප්‍රකාශ කරන්න බෑ. නමුත් අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි රනිල් මදුශංක මේ සල්ලි එන තැනක ඔය කියන ආකාරයේ මූල්‍ය අක්‍රමිකතාවයන් සිදු වෙන්නට කියන ඉඩකඩ වැඩි. ඒ නිසා අපිට ඒක ඒ කාරණය එහෙම වුණේ නැහැ, මේක පාරිශුද්ධයි කියලා අපිට බැහැර කරන්න බෑ. ඒ නිසා අපි මේක මැද තැනක ඉඳලා බලන්න ඕනේ. මම හිතනවා ඒ තිබුණ පරිපාලනය තුළ හොඳ දේවල් වුණා. ඒ අතරේ ප්‍රධානම කාරණයක් තමයි අර ශ්‍රී ලංකා ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එකනේ මෙතන වැදගත්ම කාරණේ. අන්නේ බ්‍රෑන්ඩ් එක මිනිසුන්ගේ ඇතුලේ තිබිච්ච තැනින් පහළට ඇදවැටුණා කියන කාරණේ තමයි මම දකින්නේ. ඉතින් එතකොට එතනදී සමහර අවස්ථාවන් වලදී මේ පරිපාලනය මාධ්‍ය වලින් ජනතාවට කතා කරපු විදිය සහ ඒ ඒ ඒ බ්‍රෑන්ඩ් එක පොසිෂන් කරපු විදිහේ යම් යම් අඩුපාඩු අපි දකිනවා. මොකද එකපැත්තකින් ශ්‍රී ලංකාව තරග පරාජය වුණා, ඔය එක හරි. නමුත් විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගේ විනය පැත්ත, ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවයන් මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් හරි ක්‍රමවේදයක් අපි ගෙනාවේ නැහැ. සමහර වෙලාවන් වලදී ගෙනාවා, නමුත් මේක ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට මෙන්න මේ තැන්වලදී ඒ තිබිච්ච පරිපාලකයන් සම්බන්ධ තිබිච්ච පුද්ගලික හිතවත්කම් යම් යම් බලපෑම් නිසා මේවා හරියට ක්‍රියාත්මක වුණේ නැද්ද කියන ප්‍රශ්නයත් අපිට එක පැත්තකින් මතුවෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කාරණා රසක් තියෙනවා
1: පරිපාලනය පැත්තෙන්. එතකොට මම පොඩ්ඩක් මැද්දෙන් බාධා කරන ඔබට, මේ ලංකාවේ ක්‍රිකට් වලදී කතා වෙනවා පොඩි අපි අතීත කාමයකින් කතා කරනවානේ. 96 අපි වර්ල්ඩ් කප් එකට යනකොට අපිට තිබ්බ දෙයක් නේ, අපි සල්ලි වලට නෙවෙයි ක්‍රීඩා කරේ, අපේ මැච් එකේ ගාන බලාගෙන නෙවෙයි කිව්වේ, මේ අපි ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගත්තේ ටීම් එක ගේන තමයි ඕනේ, අපි ගාව තිබ්බ ලොකු යුනිටි එකක් කියලා. හැබැයි දැන් වෙනකොට ක්‍රීඩකයෝ IPL යන්න බලාගෙන, එහෙමත් නැත්නම් වෙන ලෝකේ මුදල් ගෙවන තරඟ වලට යන්න බලාගෙන, සමහර විට ලංකා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන තරඟත් පස්සේ කළා. ඒ වගේ දේවල් වලට මුදල් ආරම්භය යන්න
0: උත්සාහ
1: කරනවා. එතකොට සිලෙක්ටින් කමිටි එක, එහෙම නැත්නම් මේ තේරීම් කමිටු වල තෝරන ක්‍රීඩකයෝ හරිම පුද්ගලයෝ නෙමෙයි. මේ හැමදේටම මුදල් වැදගත් වෙනවා. මුදල් පසුපසහඹා යන ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා කියන කාරණේ තමයි හුඟක් වෙලාවට කතා වෙන්න ගත්තේ. දැන් ඔබ වර්තමාන ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ක බොහෝ සමීපව ඉන්ටර්විව් කරන, එහෙම නැත්නම් ඔවුන් එක්ක කතා බහ කරන සහ ජාත්‍යන්තර ක්‍රීඩකයොත් එක්කත් ටිකක් ළඟින් කටයුතු කරන කෙනෙක් විතරංග මේ කෙනෙක්. දැන් ටීම් එක හොඳ නැද්ද, එහෙමත් නැත්නම් දැන් ටීම් එක මේ දුවන්නේ සල්ලි පස්සේ දර, එහෙම චෝදනාවක් එල්ලුණොත් මොකද්ද ඔබේ අදහස ඒ කතාව සම්බන්ධයෙන්?
2: ඒක හොඳ ප්‍රශ්නයක් රනිල්. මොකද අපි සමහර තැන් අල්ලගන්නේ වැරදි කොනකින්. අපි හිතනවා අතීතයේදී ඔව් ඇත්ත, අතීතයේදී ක්‍රීඩකයෝ ක්‍රීඩා කළේ තමන්ගේ ප්‍රයිඩ් එකට, තමන්ගේ පැෂන් එකට. එතකොට මේ ක්‍රීඩාව රනිල් වාණිජකරණය වෙලා තිබුණේ නැහැ. දැන් 1975 ලෝකසලාන එනකොට, එතකොට කෙරි පැක මේකට එක්දින ක්‍රීඩාව හඳුන්වා දෙනවත් එක්කම මේක යම් කිසි වාණිජකරණයකට ලක් වෙනවා. ඊට පස්සේ 2008 IPL තරගාවලිය එනවත් එක්කම මේක අර වාණිජකරණය වෙනම පැත්තකට යනවා. මේ IPL තරගාවලිය පැමිණීමත් එක්ක ඉන්දියා ක්‍රිකට් වල දැවැන්ත වෙනසක්. ඔවුන් ලෝකේ ප්‍රධානතම ක්‍රිකට් හබ් එක බවට පත් වෙනවා. ඔවුන් ලෝකේ ප්‍රබලතම ක්‍රිකට් රට බවට පත් වෙනවා. මොකද ඔවුන්ට තමයි මේ ක්‍රිකට් වල තියෙන සල්ලි එන්නේ. එතකොට දැන් ක්‍රීඩා කරන්නේ රනිල් වෘත්තීය ක්‍රීඩකයෝ. දැන් අපි ওই කියන අතීතයේ කතා කළොත් ඔවුන් වෙන රැකියාවක් කරන අතරේ තමයි ක්‍රිකට් සෙල්ලම් කරේ. අපිට මතකයිනේ සමත් ජයසූරිය ගත්තොත් ඔහු යම් ආයතනයක සේවය කළා, මුතේ මුරලිදරන්. ඒ වගේ ඔවුන් සේවය කරන අතරේ තමයි ක්‍රීඩා කළේ. එතකොට දැන් වෙනකොට මේ තත්ත්වය සම්පූර්ණ වෙනස්. ඔවුන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්. ඔවුන් ෆුල් ටයිම් කරන්නේ මේ වැඩේ. එතකොට මම විශ්වාස කරනවා ක්‍රීඩකෙක් මහලොකු කාලයක් ක්‍රීඩා කරන්නේ නැහැ. දෙවන ක්‍රීඩකෙක් වුණොත් රනිල් අවුරුදු 20ක් ක්‍රීඩා කරන්නේ. ඒ වගේ ක්‍රීඩකෙන්ට හම්බ වෙයි අවුරුදු 20ක් ක්‍රීඩා. මේ සාමාන්‍ය මට්ටමේ ක්‍රීඩකෙක් අවුරුදු 10ක් 12ක් ක්‍රීඩා කරයි ඔහු පර්ෆෝමන්ස් අතරේ හිටියොත්. එතකොට මම දකිනවා එතනින් එහාට ක්‍රීඩකයාගේ ජීවිතේ ඔහු ගොඩනගා ගන්න ඕනේ. එතකොට මං හිතන්නේ මේ කෙටි කාලය ඇතුලේ ඔහුට පුළුවන් උපරිම මුදලක් හොයා ගන්න ඕනේ. ඒකෙන් මම කියන්නේ ක්‍රීඩකයා සල්ලි පස්සේ යන්න ඕනේ කියලා. හැබැයි මම විශ්වාස කරනවා ක්‍රීඩකෙක්
4: IPL කන්ට්‍රැක්ට් එකක් ගන්න එක එයාගේ අල්ටිමේට් ගෝල් එකක් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි IPL වල තමයි රනිල් ක්‍රීඩකයෙකුට වැඩිම මුදලක් ගෙවන්නේ ලීග තරගාවලියක. මම මේ බොහෝ දෙනෙක් නොදන්න කාරණයක් කියන්නම්. ක්‍රීඩකයෙකුට අවුරුද්දකට ක්‍රීඩා කරන්නට පුළුවන් උපරිම තරඟ දින 105යි. හරිද? උපරිම තරඟ දින 105යි. ඒ කියන්නේ මේ තරඟ දින 105 ක්‍රීඩා කළොත් ඒ ක්‍රීඩකයා මැරෙනවා. ඒ කියන්නේ ඒ තරම් නිකන් හිතලා බලන්න තවත් තුනකට පාරක් තරඟයකට ක්‍රීඩා කරන්න ඕනේ තරඟ දින 105ක් ක්‍රීඩා කරන්න. එතකොට අපි මේක ප්‍රායෝගිකව ගත්තොත් ඕක තරඟ දින 80ක් 90ක් වගේ වෙනවා. මොකද ක්‍රීඩකයන්ට ආබාධ වෙනවා, විවිධ අසනීප වලට ලක් වෙන්න පුළුවන් නොන වගේ. එතකොට තමන්ගේ රටට ක්‍රීඩා කරන එකනේ අංක එක. එතකොට තමන්ගේ රටට ක්‍රීඩා කළාට පස්සේ ඊළඟට ක්‍රීඩකේ කමිට්මන්ට් එක දෙන්නේ තමන්ට වැඩිපුරම මුදල් ලැබෙන ලීග තරගාවලියට. එතකොට ලෝකේ වැඩිපුරම මුදල් ලැබෙන ලීග තරගාවලිය රනිල් IPL
5: එක.
4: IPL එකේ කන්ට්‍රැක්ට් එකක් ගන්නවා කියන එක ලේසි නෑ. මොකද ඔවුන් හැම පැත්තක්ම බලනවා. ඔවුන් මම හිතන්නේ IPL තරගාවලියේ තරම් තියුණු විදිහට ඒ ක්‍රීඩකයන්ව විශ්ලේෂණය කරන වෙනත් ඔප්ෂන් එකක් නෑ. මොකද එතනදී ඒ ක්‍රීඩකයාගේ දක්ෂතාවය එක පැත්තකින් බලනවා. අනිත් පැත්තෙන් ඒ ක්‍රීඩකයාගේ ජනප්‍රියතාවය බලනවා. ඊළඟට ඒ ක්‍රීඩකයාගේ ශාරීරික යෝග්‍යතාව. ඔක තමයි වැදගත්ම වෙන්නේ. එයාට මේ ටෝර්නමන්ට් එකේ මැච් 14ක් මාස දෙකක කාලයක් සෙල්ලම් කරන්න ෆිට්නස් එක තියෙනවද? ඕක ප්‍රධානම කාරණයක්. මම මේක හොඳටම ඔයාලට බලාගන්න පුළුවන් තැනක් තමයි මහේෂ් තීක්ෂණ. මේ පාර ඔහුට IPL කන්ට්‍රැක්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට වනිදු හසරංග රුපියල් කෝටි දෙකකට ඉන්දිරුපියල් කෝටි දෙකකට තමයි මේ පාර කන්ට්‍රැක්ට් එක ඔහුට ලැබෙන්නේ. එතකොට වනිදු හසරංග වගේ ක්‍රීඩකයෙක්ගේ වැලියු එක එච්චර අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය කියන එක. මොකද ඔවුන්ට මේ කණ්ඩායම් ක්‍රීඩකයන්ව විශ්ලේෂණය කරද්දී බලන ඔවුන්ගේ ඉන්ජරි ලෙවල් එක මොන මට්ටමේද තියෙන, ඉන්ජරි රිස්ක් එක මොන මට්ටමේද තියෙන්නේ. එතකොට මේ ක්‍රීඩකයාට මේ මාස දෙක ඇතුලේ මේක ක්‍රීඩා කරන්න පුළුවන් වෙයිද? අපිට බලාපොරොත්තු වෙන ඉම්පැක්ට් එක එයාගෙන් ගන්න පුළුවන් වෙයිද? ඔන්න ඔය වගේ සියුම් කාරණා ගොඩාක් බලලා තමයි IPL එකට තෝරගන්නේ. එතකොට IPL කන්ට්‍රැක්ට් එකක් ගන්න එක ක්‍රීඩකයෙකුගේ හීනයක් වෙන්න ඕනේ කියලා මම කියන්නේ. ඔහුට ඒ හීනෙට යන්න නම් රනිල් මදුශංක හොඳට මතක තියාගන්න ඔවුන් ඔවුන්ගේ පර්ෆෝමන්ස් ලෙවල් එක උඩින් තියාගන්න ඕනේ. එතකොට ඔවුන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය උඩින් තියාගන්න ඕනේ. ඔවුන් තමන්ගේ රට වෙනුවෙන් හොඳ දේවල් කරලා තියෙනවානේ. තමන්ගේ රට වෙනුවෙන් හොඳ දේවල් කරද්දී තමයි මේ ක්‍රීඩකයාගේ ජනප්‍රියතාවය උඩට යන්නේ. අන්න එහෙම වුණොත් තමයි IPL වගේ ලීග් එකක ඉල්ලුමක් හම්බ වෙන්නේ. ඉතින් ඔන්න ඕක නිසා ගොඩක් දෙනෙක් හිතන මේ සල්ලි කියන කාරණාව ගැනනේ. අපිට හරි ලේසි කාට හරි කව හරි වටන්න ලේසි තැන් තුනක් තියෙන එකක් තමයි මොඩල්, අනිත් එක කාන්තාවන්, අනිත් එක මත්පැන් මද්රව. ඔන්න ඔය තුන සම්බන්ධව චෝදනා එල්ල කළොත් කෙනෙක්ගේ ප්‍රතිරූපය වටන්න ලේසි. එතකොට හරි කවුරු හරි කිව්වම ක්‍රීඩකයෙක් සල්ලි වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියලා අර එයාගේ ෆෑන් කෙනෙක් වුණත් හිතනවා එයත් අක්ගාලා වැටෙනවා. හැබැයි මේක වාණිජකරණය වෙච්ච ලෝකයක්. ඒ නිසා අපි සමහර තැන් අල්ලගන්නේ වැරදි කොනකින් කියලායි මම දකින්නේ.
5: දැන් විදුරංග මම මේ ඔබේ මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඔබ කිව්වනේ කාන්තාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මත්පැන් වෙන්න පුළුවන්, සල්ලි වෙන්න පුළුවන්. මේ තුනම පහුගිය කාලේ ටිකක් කතාබහට ලක් වුණා. සමහර ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඔය කියන චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. සහ සමහර ක්‍රීඩකයෝ ස්ථානගත කරලා තිබිච්ච තැන් වලින් ඉවත් නොකර කණ්ඩායම ඇතුලේ තවදුරටත් තියාගන්න සමහර වෙලාවට ක්‍රිකට් පරිපාලනය කටයුතු කළා. ඒ නිසා අපිට සැබෑ ජයග්‍රහණය හිමි කරගන්න බැරි වුණා කියන චෝදනාව අපිට මේ SMS කරපු කීප දෙනෙක් කියලා දෙනවා. ඒ වගේම තමයි ගමේ දක්ෂයින්ට තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුලේ ඉඩක් නැහැ. අලුතෙන් පත්වෙච්ච කමිටියක හරි ගම්මට්ටමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව හදලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලංකාවේ පාසල් කීපයක ක්‍රිකට්ස්ලට විතරයි මේ අවස්ථාව ගොඩක් කලවට ලැබෙන්නේ. ඒ හිතවත්කම් නැති අයට දක්ෂතාවයේ තිබුණත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැමනොත් ඉන්දියාව වගේ රටක විශාල භූමි භාගයක් විශාල ජාතීන් ප්‍රමාණයක් නියෝජනය කරන හැබැයි ඒ අතරින් හොඳම දක්ෂම ක්‍රීඩකයින්ට තමයි අවස්ථාව
1: ලැබෙන්නේ.
5: කාරණාව ගැන කියනවා. දැන් මේ සම්බන්ධයෙන් ගත්තොත් ලංකාවේ ක්‍රිකට් වලට ඇත්තම ඔය කියන චෝදනාවට එකඟ වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක බැහැර කරන්න පුළුවන් චෝදනාවක්ද මේ විදුරංග?
4: මම ඉස්සෙල්ලම එන්නම් රනිල් මේ මදුශංක මේ ඔය ගමේ ක්‍රීඩකයන්ට තැනක් නැහැ කියන කතාවට මම ඒක සම්පූර්ණයෙන් බැහැර කරන්නේ. හැබැයි ඔය කියන තරම් දෙයක් නැහැ. මොකද දන්නවද, ඒකට හේතුව තමයි ගමක ක්‍රීඩකයෙක් ඉදිරියට එනවා නම් එයා දක්ෂතා දක්වනකොට එයාව නගරේ පාසලකට එයාව ගන්නවා. ඒකට හේතුව තමයි ප්‍රායෝගිකව අපිට හැම ගමකටම සියලු පහසුකම් දෙන්න බෑ. දැන් ඔබට ඔබට මතක ඇති අර පහුගිය කාලේ සැහෙන අතීතයේදී නැනසල මධ්‍යස්ථාන කියලා ලංකාව පුරා ස්ථාපනය කළා. හරිද? ඒ නැනසල මධ්‍යස්ථාන මම ලක්කඩ ගුවන් විදුලියේ සේවය කරන්න කලින් මම නැනසල මධ්‍යස්ථානත් එක්ක සමීපව කටයුතු කළා ඉක්තායතනයත් එක්ක කරපු ප්‍රොජෙක්ට් එකකදී. එතකොට අපි නිරීක්ෂණය කරපු දේ තමයි නැනසල මධ්‍යස්ථාන ලංකාව පුරාම බිහි කළාට ඒ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න ඉතාමත්ම සීමිත තැන් කිහිපයක විතරයි. හරිද? එතකොට අපිට හැම තැනකටම මේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ ඒකට පහසුකම් දෙන්න සැහෙන මුදලක් යනවා. අපිට හැම තැනකම ටර්ෆ් විකට්ස් දාලා එහෙම කරන්න අමාරුයි. කරන්න පුළුවන් නම් හොඳයි, නමුත් ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. එතකොට ගමක දක්ෂයෙක් ඉන්නවා නම් ඒ දක්ෂයා නගරේ පාසලකට එනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. දැන් අද ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගත්තොත් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න බොහෝ ක්‍රීඩකයන් දැන් ධනංජය සිල්වා වර්තමානයේදී කොළඹ ක්‍රීඩකයෙක් කියලා කියයි. එහෙම නැත්නම් ගාල්ලෙන් ආපු ක්‍රීඩකයෙක් කියලා කියයි. හැබැයි ඔහු දෙබර වැවෙන් තමයි ක්‍රිකට් පටන් ගත්තේ. එතකොට ඉෂාන් මාලිංග ගත්තොත්

0: ආසලකින් තමයි ක්‍රිකට් වලට
1: ආවේ කියන්නේ. එතකොට ප්‍රධාන චෝදනාව තියෙන්නේ ගාල්ල මාතර, ඒ කියන්නේ දකුණ බස්නාහිර සහ මහනුවර කියන තැන් වලින් තමයි එන්නේ කියලා. එතකොට මේක ලංකාවේ ක්‍රිකට් වල ප්‍රධාන හබ්ස් තුනක්. ඒ තැන්වල තමයි පහසුකම් තියෙන්නේ. එතකොට මේ නගර තුනෙන් එකකට ඔවුන් කේන්ද්‍රගත වෙනවා. බොහෝ විට අවසානයේදී මේ ක්‍රීඩකයා කොළඹට එනවා. එතකොට දැන් ඔබ ඉන්දියාවත් එක්ක සංසන්දනය කරනවානේ. ඉන්දියාවේ ගත්තොත් අපි යශස්වී ජයස්වාල් කියන ක්‍රීඩකයා ක්‍රිකට් වලට එන්නේ අවුරුදු 9න් 10න් තමයි ඔහු ක්‍රිකට් වලට එන්නේ. ඒ එන්නේ මුම්බායි වලට කිලෝමීටර් 1500ක් දුරයි ඔහුගේ ගම. එතකොට මේ යශස්වී ජයස්වාල් කියන පුංචි කොළුවා ඔහුට හීනයක් තියෙනවා ක්‍රිකට් ටීම් එකට යන්න. ඒ නිසා ඔහු තමන්ගේ ගෙදරින් ඈත් වෙලා තමන්ගේ මාමා කෙනෙක් ළඟට එනවා. මුම්බායි නගරයේ ටිකක් කිට්ටුව. ඒ මාමගේ ගෙදර ඉඩ නැති නිසා ඔහුව නවත්තනවා කඩේක. ඒ මාමා අඳුරන කඩේක නවත්තනවා. ඒතර ඒ කඩේ ඉඳලා තමයි මේ දරුවා ඉස්කෝලේ යන්නේ, ප්‍රැක්ටිස් යන්නේ. හැබැයි මෙයා ප්‍රැක්ටිස් කරලා ආවම එයාට මහන්සි. එතකොට එයා ඒ කඩේ වැඩ කරන්නේ නැහැ. එයා කරන්නේ ඇවිල්ලා අර රෙස්ට් එක ගන්නවා. බොඩි එකට රෙස්ට් එකක් ඕනේ. මෙන්න මේ රෙස්ට් එක ගන්නවා. එයා නිදා ගන්නවා. එතකොට මේ කඩේ අය බලනවා මේ ළමයා මේකේ හිටියට අපිට කිසි වැඩක් කරන්නේ නැහැ කියලා එයාව එළියට දානවා. අවසානයේදී ඒ අර මාමා මේ ක්‍රීඩාංගණයේ සේවකයන්ගේ කූඩාරමක මේ දරුවාව නවත්තනවා. හරිද? ඒ විදිහේ කට්ටක් කාලා තමයි මේ යශස්වී ජයස්වාල් අද ඉන්දියාවේ ටෙස්ට් ටීම් එකේ ක්‍රීඩා කරන්නේ. එතකොට කවුරුත් ඔහුව ගිහිල්ලා මෙතනට අරගෙන ආවේ නැහැ. එතකොට ඒ ක්‍රීඩකයෙක්ට උවමනාවක් තියෙනවා නම්, ඒ ක්‍රීඩකයාට දක්ෂතාවය තියෙනවා නම්, ඒ ක්‍රීඩකයා ඒ සම්පත් තියෙන තැනට ඇවිල්ලා තමන්ගේ උවමනාවෙන් එතනට යනවා. එතකොට ඉන්දියාවේ ඇත්ත ටැලන්ට් සර්ච් එකක් කරනවා. ඔවුන්ගේ ස්කවුටින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒම ක්‍රීඩකයන්ව හඳුනා ගන්නවා. හැබැයි මේ හැම ක්‍රීඩකයෙක්වම අර මල්ලයහනාවක අරගෙන ඇවිල්ලා නැහැ. අපි ගත්තොත් ඔය වර්තමානයේ IPL තරගාවලිය ක්‍රීඩා කරන අර කැපී පෙනෙන චරිත දෙකක් ප්‍රාෆුල් සිං කියන පන්දු යවන්න. නමුත් සෑහෙන ආර්ථික දුෂ්කරතා මැද්ද ඉදිරියට ආපු කෙනෙක්. ඉතින් රනිල් අර අපිට හීනයක් තියෙනවා නම් අපි එතනට යනවා. දැන් මමත් පොඩි කාලේ ක්‍රිකට් ගහපු කෙනෙක්නේ. මට ජාතික කණ්ඩායමට යන්න බැරි වුණේ ඇයි? මේ සිස්ටම් එකේ තියෙන වැරද්දක් නිසා නෙවෙයි. මට ඒ අවශ්‍ය කරන ඒ කැපකිරීම අපේ දෙමාපියන්ගේ පැත්තෙන්, මගේ පැත්තෙන් මට කරන්න අවශ්‍ය පරිසරය තිබුණේ නැහැ. එතකොට ඒ වගේ ක්‍රිකට් හීනේ බොඳ වෙච්ච ඕනතරම් මිනිස්සු ලංකාවේ ඉන්නවා. එතකොට මේක සිස්ටම් එකේ වැරද්දක් නෙවෙයි. මට ඕනේ වුණා නම් මම කාගෙන ගිහිල්ලා කොහොම හරි මම එතනට මගේ හීනෙට යනවා. ඉතින් ඒක තමයි මට ඒ සම්බන්ධයෙන් දෙන්න තියෙන උත්තරේ. එතකොට නමුත් මම මේක සම්පූර්ණයෙන් බැහැර කරන්නේ, මොකද ඕනතරම් ගම්වල දක්ෂ ක්‍රීඩකයන් ඉන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ටැලන්ට් සර්ච් එකක් යනවා. ගමට ක්‍රිකට් කියලා ක්‍රීඩා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඩිස්ත්‍රික් පුහුණු කඳවුරු තියෙනවා. මේ ඔස්සේ ක්‍රීඩකයෝ හඳුනා ගන්නවා. ඉතින් අර අපිට කිසිම දෙයක් පරිපූර්ණව බලාපොරොත්තු වෙන්න බෑ. 100%ක් මේ කට්ටිය එයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම දැන් ලසිත් මාලිංග වේග පන්දු යවන්න හොයන වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩපිළිවෙළවල
0: විතරංග කාලයත් එක්ක අවසාන වශයෙන් මම ඔබෙන් අහන මේක ප්‍රශ්නය, මේක සම්පින්දනය කරලා ගත්තොත් ඔබ මේ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්, ඔබ මේ ශේෂ්ත්‍රයේ වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක්, ජාත්‍යන්තරයත් එක්ක ගැටෙමින් මේ පිළිබඳ විශ්ලේෂණයක් ඉන්න කෙනෙක්, අවසානයේ අපිට සුබ සිහින තියාගන්න පුළුවන් වේවිද මේ යන වැඩපිළිවෙලත් එක්ක කියන කාරණා ඔබට මොකද තේරෙන්නේ හැඟින්නේ?
1: ඔව් රනිල්, මම ඒකට උත්තර දෙන්න කලින් තව පොඩි කාරණයක් කියන්නම්. අර ඔබ විනය සම්බන්ධයෙන් අහපු එක, විනය කියන එක ක්‍රීඩකයෙක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. ඒක පහුගිය කාලය තුල ලංකාවේ ක්‍රිකට් වල අඩුවීමක් තිබුණා. අන්න එතනදී මම චෝදනා කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට. මොකද මේ යෝන් ක්‍රීඩකයෙක් ඇවිල්ලා ටිකක් සල්ලි අතපත ගානකොට ඔවුන්ට හිතාගන්න බැරි වෙනවා තමන් කොතනටද යන්න ඕනේ, තමන් කොහොමද මේක ආයෝජනය කරන්න ඕනේ කියන එක. එතකොට ඒ සම්බන්ධව ඒ ක්‍රීඩකයාව පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රිකට් ආයතනයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අතීතයේ එහෙම ක්‍රියාත්මක වුණා. හැබැයි වර්තමානයේ අපි දකින්නේ ඒක විධිමත් විදියට ක්‍රියාත්මක වෙනවා. මේක ප්‍රධාන තැනක්. එකක් තමයි සංනිවේදනය, ඉංග්‍රීසි භාෂාව, මාධ්‍යයට කතා කරන්නේ කොහොමද, ක්‍රීඩකයෙක් තමන්ගේ මෝල්‍ය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන කාරණය සහ මේ මට්ටමට ආවට පස්සේ ක්‍රීඩකයෙක්ට තමන්ගේ උසස් අධ්‍යාපනයට යොමු කරන්නේ කොහොමද, මේ ක්‍රීඩාවටම අදාළ දෙයක් වෙන්න පුළුවන් ඒ පැත්තෙන් උසස් අධ්‍යාපනයකට යොමු කරන්නේ. මොකද ඒ උසස් අධ්‍යාපනයකට යොමු වීම ඇතුලේ ඒ ක්‍රීඩකයාගේ විනය හැදෙනවා, ඒ ක්‍රීඩකයාගේ දැනුම හැදෙනවා, ඒ ක්‍රීඩකයා තමන්ගේ නොලෙජ් එක කොහොමද තමන්ගේ ගේම් එක ඉම්ප්‍රූව් කරන්නේ කියන තැනට යොදා ගන්නවා. අපි දකිනවා ලෝකයේ අනිත් රටවල් වල ක්‍රීඩකයන්ට උපාධි තියෙන ක්‍රීඩකයෝ තමයි ක්‍රීඩා කරන්නේ, හැමෝම නෙමෙයි. නමුත් ඒ ක්‍රීඩකයන්ගේ අපි වෙනසක් දකිනවා. ඉතින් අන්න ඒ තැනට ගෙන යන එක මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වගකීමක් කියලා. ඒක පහුගිය කාලේ උනේ නැහැ. ඒක තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මම පුද්ගලිකව හිතන දෙයක්. ඒ වගේම මේ වෙච්ච වෙනස දැන් මේ අපි ලොකුවට කතා කරනවානේ මේ

0: ඇමතුම කමිටුව එහෙමනත්තම් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පිළිබඳව මේ පරිවර්තන කමිටුවට තියෙන කාලය සීමිතයි. මේකෙන් අපිට මැජික් බලාපොරොත්තු වෙන්න බෑ. ඔවුන්ට තියෙන්නේ මෙතන තියෙන ටෙක්නිකල් ෆෝල්ට්ස් ටික හදලා ඒ සම්බන්ධ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ ක්‍රිකට් ආයතනය ඇතුලේ පහුගිය කාලය තුළ මූල්‍ය සම්බන්ධව යම් යම් අවභාවිතාවන් වුණා නම් ඒ පිළිබඳව හොයලා බලලා ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන එක. ඊළඟ කාරණේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයකට යන්න අවශ්‍ය කරන වටපිටාව හදන එක. ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාව වෙනස් කිරීම මේ කමිටුවට පැවරෙන වගකීමක්. මොකද අර දැන් අපි දකිනවා අර කණ්ඩායමක් වශයෙන් ඡන්දෙට එන්නේ. එතකොට දැන් නමුත් අර චිත්‍රසිරි කමිටු වාර්තාව ක්‍රියාත්මක වුණොත් මෙහෙම කණ්ඩායමක් එන්නේ නැහැ, වෘත්තිකයන් තමයි එන්නේ. එතකොට මේකේ වඩාත් විනිවිදභාවයක් තියෙනවා, වඩාත් ස්වාධීනත්වයක් තියෙනවා. ඉතින් අන්න ඒ තැනට ගෙනියන එක තමයි මේ කමිටුවට පැවරෙන වගකීම. එතකොට මේ කමිටුව ආවා කියලා ක්‍රිකට් 100%ක් හැදෙන්නේ නැහැ. මොකද ක්‍රීඩකයෝ එක පැත්තකින් තමන්ගේ වගකීම හරියට කරන්න ඕනේ, අනිත් පැත්තෙන් පුහුණුකරුවන් ඒ සම්බන්ධ ඒ වැඩ ටික ඒ විදිහට වෙන්න ඕනේ. ඉතින් අර මූලික අඩිතාලමක් දැමීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඔන්නක තමයි මම දකින්නේ. ඉතින් අර ගොඩක් වෙලාවට අපි දේවල් ගන්නවා දේශපාලනිකව. එතකොට දැන් අපි ගත්තොත් මෙතන දැන් අපි මේක කෙලින්ම කතා කරමුකෝ, ඉරාන් වික්‍රමරත්නට එරෙහිව යම් යම් චෝදනා අපි දකිනවා දැන් සමාජයේ එල්ල වෙමින් තියෙනවා. දැන් මේකට වෙනත් පුද්ගලයෙක්පත් වුණා නම් එයාට දේශපාලනිකව කෝ යම් කාරණයකින් විරුද්ධ කොටස් මේ විදිහේ යම් යම් දේවල් මතු කරනවා. ඉතින් අපි මම හිතන්නේ වැදගත් වෙන්නේ අර කවුරු හරි ආපු ගමන් අපි කොරහ කිඹුල්ලු දකින එක නෙවෙයි, අපි බලාගෙන ඉන්න ඕනේ ඒගොල්ලෝ මොනවද කරන්නේ කියන කාරණය. ඉතින් ඔය වර්තමානයේදී ආගම් සම්බන්ධ චෝදනාවක් තියෙනවා, ඒකට මම පොඩි කතාවක් කියලා මේක ඉවර කරන්න. බානුක රාජපක්ෂ ඔහු දැන් කියනවානේ ඔහු අර බෝනගේන් ක්‍රීඩකයෙක් කියලා ඔහුම කියලා තියෙන නිසායි මම මේ කතාව කියන්නේ. මම ඔය ඉස්සර වීඩියෝ කරනකොට මට දිගටම ආපු කමෙන්ට් එකක් තමයි බානුක රාජපක්ෂ කියන බෞද්ධ ක්‍රීඩකයාව කණ්ඩායමට ගන්නේ නැත්තේ මේ බෝනගේන් කියන කල්ලියේ බලපෑම නිසා. අසන්තද මෙල් එතකොට තේරීම් කමිටු සභාපති, ඔහු බෝනගේන් නිසා මේ ක්‍රීඩකයාව ගන්නේ නැහැ කියලා. මම අසන්තද මෙල් එක්ක සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේ අන්තිමට මම මයික් ඔෆ් කරලා කැමරා ඔෆ් කරලා මම ඇහුවා, මට මේක මාධ්‍ය ඉස්සරහා අහන්න බෑ සංවේදී කාරණාවක් ආගම් සම්බන්ධ කාරණාවක් නිසා, මෙන්න මෙහෙම චෝදනාවක් තියෙනවා, ඔබට මොකද්ද ඒ ගැන කියන්න තියෙන්නේ කියලා. එතකොට ඔහු කිව්වා, පුතා මම බෝනගේන් කෙනෙක් වුණා නම් මම ඉස්සෙල්ලම ගන්නේ බානුක රාජපක්ෂව. ඔය කියන චෝදනාව ඇත්ත නම් මොකද බානුක රාජපක්ෂ තමයි ඒ බෝනගේන් ඒ කතෝලික ඒක අදහන ක්‍රීඩකයා. මම ඒ ආගමේ නෙමෙයි, මම ඒ නිකායේ නෙමෙයි කියන එක. එතකොට මම මේ කිසිම ආගමක් පහත් කරනවා හෝ ඒ නිකායක් පහත් කිරීමක් නෙවෙයි. මේ කියන්නේ අර සමාජය ඇතුලේ විවිධ දේවල් නිර්මාණය වෙනවා තමන්ට අවශ්‍ය කාරණේ ඉස්මතු
1: කරන්න.
0: මේ දේවල් සත්‍ය නෙවෙයි. නමුත් යම් යම් දේවල් ඉස්මතු වෙනවා. ඉතින් අර කොරහේ කිඹුල්ලු දකින්න නැතුව මම හිතනවා අපි බලාගෙන ඉන්න ඕනේ මේගොල්ලන් මොකද්ද කරන්නේ කියන දේ. ඔවුන්ට වැඩ කරන්න දෙන්න, ඔවුන් වැඩ කරන්න කලින්ම කකුලෙන් අදින එක මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට යන්න අපිට බැරි වෙයි එහෙම නොත්.
1: හොඳයි, බොහොම ස්තුතියි විදුරංග ගුණසේකර. ලංකාවේ ක්‍රිකට්වල පරිවර්තනීය යුගයක් හදන්න ඕනේ කියලා හැමදාම විශ්වාස කරපු මාධ්‍යකරුවෙක් ඔහුගේ කාර්යභාරයට කරමින් ඉන්නවා. සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන්න ඔහුගේ විශ්ලේෂණේ ඉතාම වැදගත් වෙනවා. විදුරංග, තව වෙලාව තියෙනවා නම් අපිට තව ගොඩක් දේවල් කතා කරන්න
2: තිබුණා. සහ තරුණෙක් විදිහට කියන්නේ තමන්ගේ ඉලක්කය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඔහු තමන් ආදරය කරපු රැකියාවෙනුත් නික්මිලා ඔහු එතනට යන ඉලක්කයට ගිය පුද්ගලයෙක්. ඉතින් අපි ඔහුට ගරු කරනවා. මොකද ලංකාවේ තරුණයෝ සහ මේ ප්‍රවීණ මාධ්‍යවේදියෝ අවශ්‍යයි. ඒ කියන්නේ මේ පිළිබඳ හරි විශ්ලේෂණයක් කරන්න, හරි ස්ටැටික්ස් මිනිස්සුන්ට කියන්න. ඒ කියන්නේ මේකේ අර ක්‍රිකට් ගැන කතා කරනකොට ගොසිප් නේ වැඩි මදුසංග. ක්‍රීඩාව ගැන කතානකොට ගොසිප් නෙවෙයි, මිනිසුන්ට ඇත්ත විශ්ලේෂණය ගැන. කියන්නේ බොහොම ස්තුතියි විදුරංග කතා කරාට. විදුරංග වගේම විදුරංග මේකේ ඔහුට තියෙන අයිතිය වගේම ලංකාවේ ප්‍රේක්ෂකයන් ක්‍රීඩා ලෝලීන්ට මේ සම්බන්ධයෙන් අයිතිය තියෙනවා. ඔබ කතා කරන්න, අපි කතා කරමු තවත් ක්‍රිකට් ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයෝ කතා කරන වගේම ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන ඔබට අයිතිය තියෙනවා. මේ ගැන කතා කරන්න 0112 775 285, 0112 274 606 මේ දුරකථනාංක අපි විවෘතයි. ලස්සන කතාබහක් ගොඩනගලා, මේ කතිකාවක් ගොඩනගලා මේ ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මොකද්ද අපිට දෙන්න පුළුවන් දායකත්වය, මොකද්ද අපේ විවේචනය සහ විශ්ලේෂණය පිළිබඳව අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. අපි ගන්න විරාමයක් උදේ 8:54.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මේ උත්සව සමී රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයෙක් වූ bayobas.com වෙත පිවිසෙන්න.
3: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: උදේ 8යි විනාඩි 55යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01117
3: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100

0: 89.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 9යි.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නිර්දේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071 397 399
0: මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධිත බිල ගණන් යටතේ මෙවැනි විට ඉන්ධන අලෙවිය සිදු වෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක බිල රුපියල් 12 කට ඉහළ දමා ඇති අතර එහි නව බිල රුපියල් 410ක් බවයි ලංකා කඩිත ලීදිකල් සංස්ථාව සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව බිල රුපියල් 470ක් වන අතර එහි වැඩිවීම රුපියල් 15ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක බිලද රුපියල් 10කින් ඉහළ නන්වා තිබෙනවා. ඒ අනුව එහි නව බිල රුපියල් 392ක්. සුපිරි ඩීසල් ලීටරයක බිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක් මේ වන විට අලෙවිවන්නේ රුපියල් 458කට. ලංකා භූමි තෙල් බිලද රුපියල් 10කින් ඉහළ දැමීම හේතුවෙන් භූමි තෙල් ලීටරයක් මේ වන විට රුපියල් 265කට අලෙවිවනවා.
3: සෝමාලියා
0: නුබුදු කොල්ලකරුවන් ඉන්ද්‍ර නෞකාවක් පැහැරගෙන තිබෙනවා. ඒ එමිරේට් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී යෙමන වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ MT යුරේකා නැමැති නෞකාව බෙසේ පැහැරගෙන ඇති බවයි. ඒ සෝමාලියාව දෙසට ගමන් කරමින් තිබූ නෞකාවක් බවද සඳහන් වනවා. පැහැරගැනීම සිදුවන අවස්ථාවේ ටෝගෝ ධජ යටතේ ඒ යාත්‍රා කරමින් තිබූ බවයි විදිස් මාධ්‍ය පවසන්නේ. මෙම නෞකාව එක්සත් අරාබි එමිරාජයේ සාජා නැව් සමාගමට අයත් නෞකාවක් බවද සඳහන්. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
2: නවයයි විනාඩි නවයයි තප්පරත් හරියටම නවයයි. අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනැගෙන අපිට පුදුවන්ද කොහොමද අපි මේ සඳහා සැලසුම් සකස් කරගත යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම පරිවර්තනීය කමිටුවක් ක්‍රිකට් වලට නම් කරනවා. ඒ තුල ආందోళනාත්මක නම් කිහිපයක් පිළිබඳව කතා වුණා. ඒ නිසා තමයි මේ ක්‍රිකට් පිළිබඳව ටිකක් යලි උණුසුම් වාතාවරණයක් රට තුල ගොඩනැගෙන්නේ. අපි දැක්කම සමාජ මාධ්‍ය ඇතුලේ විවිධ කතන්දර මේක අර මෙදුරංගත් අවසාන වශයෙන් කියපු ආගමික සංස්ථාවන් පිළිබඳව විවේචනෙල් වෙන්න පටන් ගත්ත ඊට පස්සේ දේශපාලන කඳවුරු දෙකක් වෙන්නේ. ඒ නිසා මේ ඉරාන් වික්‍රමරත් මහත්මයා සම්බන්ධයෙන් කිව්ව මේ සජීවී දේශපාලනය කරපු කෙනෙක් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ කතිකාවන් නිර්මාණය කළ තිබුණා. හැබැයි අරමුණ බොහොම පැහැදිලි නම් රනිල්. හරි. දේශපාලනය කියන කාරණාවනේ වැඩි හරියට කරන්න පුළුවන් මනුස්සෙක් නම් ඒ මනුස්සයා මොන දේශපාලනයේ හිටියත් මොන ආගමක හිටියත් මොන මතවාදයේ හිටියත් ඔහුගෙන් මේ සේවය ලබා ගත යුතුයි. ඒ වැඩේ වගකීමෙන් ඉටු කරන කෙනෙක් තෝරා ගැනීම ඉතාම වටිනවා කියන තැන බොහෝ දෙනෙක් අපිට අදහස් දක්වලා තිබෙනවා. ඔබේ අදහස් අපිට කියන්න පුළුවන් 2774604 2775285 දුරකථන අංක විවෘතයි. මොකද සේස්ත්‍රී ප්‍රවීණයන් වගේම මේ රටේ ක්‍රිකට් වලට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන් තමයි අපි මේ වේදිකාව නිර්මාණය කරන්නේ. අපි හැමදෙමක් ලබා ගන්න උත්සාහ කරමින් හිටියා. මේ ලංකාවේ ක්‍රිකට් පිළිබඳව කතා කරන්න සුදුසුම පුද්ගලෙක් මොහු පිළිබඳව කතා කරද්දි ලංකා තේරීම් කමිටු සමාජිකක තුට විචාරකෙක් විනිසුරු වරේක් පුහුණුකරුවෙක් උපදේශක පුහුණුකරුවෙක් ක්‍රිකට් අභිප්‍රේරකවරයෙක් වසර 30ක පළමු පන්තියේ පළපුරුද්ද එංගලන්තයේ ප්‍රාන්ත ලීග් තරගවලට වෘත්තීය ක්‍රීඩකයෙක් විදිහට සම්බන්ධ වෙන ඕස්ට්‍රේලියානු ලීග් ක්‍රීඩකයෙක් එතකොට ශ්‍රී ලංකාවේ මාස්ටර් ලෝක කුසලාන ක්‍රීඩකෙක් මේ විදිහට ක්‍රිකට් පිළිබඳව කතා කරන්න පුළුවන් ක්‍රිකට් වලට ආදරය කරන චරිතයකට තමයි අපි ඊළඟ ගෞරවනීය අමුතුම ලබා ගන්නෙ.
3: අපේ මේ අමුතුම ස්වංජි මදනායක ලංකාවේ බොහොම ජනප්‍රිය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ අර ශ්‍රේෂ්ඨ කිහිපයකම ඔහුගේ ප්‍රවීණත්වයේ රටට ලබා දුන් කෙනෙක්. ඉතින් රටට වටින කෙනෙක්. ලංකාවේ පුහුණුකරුවෙක් විදිහට එහෙම නැත්නම් පළපුරුදු ක්‍රීඩකයෙක් විදිහට තේරීම් කමිටු සමාජිකයෙක් විදිහට ලංකාවේ ක්‍රිකට් දිහා පැත්තක ඉඳලා අර තියෙන තාක්ෂණිකව බලන් ඉන්න කෙනෙක් විදිහට ඔහුට තියෙනවා කියවීමක්. ඒ කියවීම ක්‍රිකට් වලට ආදරය කරන අපි ඇතුළු මේ ප්‍රේක්ෂකයන්ට වටිනවා කියලා අපි විශ්වාස කරනවා. ස්වංජි මදනායක මහත්මයා, අයිබෝවන් සුබෝදෑසනක්.
4: අයිබෝවන් සුබෝදෑසනක්.
3: අපිට මුලින්ම අහන්න තියෙන කාරණාව තමයි දැන් මේ තීරණය එහෙම නැත්නම් ක්‍රිකට් පරිපාලනයේ වෙනස සම්බන්ධයෙන් අවුරුදු ගානකට පස්සේ මේ ඇති වෙලා තියෙන අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් අපි හිතමු ලංකාවේ පුරවැසියෙක් විදිහට ඔබතුමන් දකින්න විදිහ මොකක්ද?
2: අපි ක්‍රීඩා වමද ක්‍රම ඔබ ක්‍රිකට් වල ෆෑන් කෙනෙක් විදිහට මේ ගත තීන්දුවත් එක්ක අපේ ක්‍රිකට් වලට යම් කිසි බලපෑමක් වෙයි කියන තැන ඉන්නවද? එහෙම නැත්නම් ඒ සම්බන්ධ විවේචනයක් දෙනවද ඔබතුමාට?
4: මම හිතන්නේ දැන් මේ අතුරු කමිටුව ගන්න තීරණ තමයි ඉතාම වැදගත්. මොකද ඒකට ඉන්න පිරිස ක්‍රීඩාවේ නීති වෙච්ච දක්ෂතම අති දක්ෂ ක්‍රීඩකයන් කීප දෙනෙක් සිටිනවා. ඉතින් ඒ අය ගන්න තීරණ වෙනද අතුරු කමිටුවකට වැඩිය වෙනස් වෙයි කියලා මම හිතනවා. ඒ අතරතුරේදී හැබැයි ක්‍රිකට් වල ලොකු වෙනසක් මේ පහුගිය කාලේ වුණා. ඒක මේ මාධ්‍ය අතරට ගියේ නැහැ. ඒක එක ප්‍රධාන කරුණක් සහ විශේෂයෙන් මේ සමාජ මාධ්‍යවල ක්‍රීඩකයන් තේරීම් සම්බන්ධව ක්‍රීඩකයන් කණ්ඩායමට පැමිණීමේ ප්‍රශ්න තියෙන හින්දා ක්‍රියාත්මක වුණු යම් බලවේගත් ගොඩක් වෙලාවට බලපෑවා. නමුත් ඒ ඇත්ත පින්තූරේ නෙමෙයි ගොඩක් වෙලාවට ඔය එළිය තියෙන්නේ.
2: පින්තූරය හරියට එලියට ආවෙන්නේ. නමුත් දැන් පහුගිය කාලේ ඇත්තටම පරිවර්තනීය වැඩ කටයුතු ගණනාවක් සිදු කළා. අපි කලින් විදුරංගවත් සම්බන්ධ කරගෙන මින් කතා කළා. ඒ වෙලාවෙත් ඔහු කියපු කරුණ තමයි ක්‍රිකට් සම්බන්ධයෙන් කතා කරද්දී ආර්ථිකයේ යම්කිසි කඩාවැටීමක් වෙලා තිබුණා. ඒ සඳහා වන වැඩපිළිවෙලක් පසුගිය කාල පරාසය තුල තිබුණා. ආයි ශ්‍රී ලංකා ක්‍රිකට් අරමුදල ස්ථාවර කරගන්න පහුගිය කාලේ කටයුතු කරමින් හිටියා. ඒ ඔක්කොමත් එක්ක තමයි දැන් මේ පරිවර්තනීය කමිටුවක් පත් කළා ක්‍රිකට් හදන්න උත්සාහයක් ගනිමින් ඉන්නවා කියන තැන අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න ලංකාවේ ක්‍රිකට් වලට ඔය කියන දෙවැන්ත පරිමාණ දේශපාලන අතපෙවීම එහෙම නැත්නම් ක්‍රීඩකීන්ට සහ ඔවුන්ගේ විනය කොයිත් මට්ටමක තිබුණත් ඔවුන් රඳවා ගැනීම සඳහා ක්‍රිකට් පරිපාලනයේ කටයුතු කරමින් හිටියද ඔය සමාජයෙන් එල්ලවෙන චෝදනාව අපිට බාර ගන්න පුළුවන් තැනකද තියෙන්නේ සොරජිත් මහත්තයා?
4: ඇත්තටම කිව්වොත් දැන් අලුතෙන් තේරින් කමිටුව මං හිතන්නේ ක්‍රීඩකයන් ජයග්‍රහණය කරොත් තමයි ඒගොල්ලන්ගේ පේමන්ට් හම්බෙන්නේ, වල බෝනස් හම්බෙන්නේ, පරාජය වුණොත් ඒවා හම්බෙන්නේ නැති වෙන්නේ. ඒ වගේ ක්‍රමවේදයක් සකස් කරලා තිබ්බා. ඊට අමතරව තේරින් වලත් ක්‍රමවේදයක් තිබුණා කොයි විදියටද ක්‍රීඩකෙක්ව තෝරා ගන්න කියන එක. ඉතින් ඔය අදහස ඇත්තටම සමාජයට තාම ගිහිල්ලා නැහැ. මොකද අපි දෙයක් පටන් ගත්තේ යනකම් ඉන්න ඕනේනේ. ඉතින් ඒ ටික නෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ගොඩාක් මේ කතා කරනවා තාමත් මේ සබ් වැඩි කියලා. නමුත් ඒගොල්ලන් නොදන්න කාරණේ තමයි දැන් සබ් 14කට අඩු වෙලක් තියෙනවා. ඊට අමතරව මේ පාර මේ ටූර්නමන්ට් එක ෆස්ට් ක්ලාස් එක ඔක්කොම ගැහුවේ නියුට්‍රල් වෙනස් වල. ඒ කියන්නේ අදාළ සබ් එකේ ක්‍රීඩාංගනේ නෙමෙයි, වෙන මධ්‍යස්ථ ක්‍රීඩාංගනයක ක්‍රීඩා කරලා හොඳ තනතිරු වල හොඳ තරගාවලියක් තිබුණා. ඉතින් ඒ තරගාවලියේදී දක්ෂ පිටිකරුවන්ට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම පන්දු යවන්නන්ට එවැනි තනතිරු වල ඔවුන්ට ඒ සඳහා ඇඩ්ජස්ට් වෙලා පන්දු යවන්න සිද්ධ වුණා. ඒ වාසිය NFL තරගාවලිය දැන් මේ අවසන් තරගයේ හෙට පවත්වෙනවා. එතකොට ඒ තරගාවලියේදී ක්‍රීඩකයන් තම හොඳ මට්ටමකින් හිටියා. මොකද උදාහරණයක් විදිහට එක තරගයක් ඩබල් ඒ අපි NFL කණ්ඩායම අපි ගැහුවා කැන්ඩිත් එක්ක කැන්ඩි ගෝල් මැච් එකේදී එක කණ්ඩායමක් ගත්තේ ලකුණු 200 ගණන් තමයි ඉනිංස් හතරටම. හැබැයි දවස් හතර පුරාවටම ගියා ඒ තීරණයක් ගන්න බැරි වුණා. මොකද ඒ තරම් දක්ෂ විදියට ක්‍රීඩකයන් ලකුණු 200ක් ලබා ගත්තත් අර කඩුල්ලේ රැදී සිටමින් කඩුල්ල නොදී කියන්නේ ෆයිට් කරලා ඒ වගේ මේ තරගයක් තිබුණා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි අර ප්‍රථම පෙළ තරගාවලිය මේ පාර අර නියුට්‍රල් ග්‍රවුන්ඩ්ස් වල තිබ්බ එක. ඉතින් ඒ වගේ ක්‍රිකට් වල ව්‍යුහයට ලොකු දායකත්වයක් දෙමින් තමයි හිටියේ. ඒ වගේම තමයි මේ තීරීම් වලත් තියෙනවා එක එක මේ විදියට. ඒ කියන්නේ කෙලින්ම දැන් ස්කූල් ක්‍රිකට් වලින් අන්ඩර් 19 එකෙන් තෝරා ගන්න අය නැෂනල් ටීම් එකට ගන්න අය කෙලින්ම ඒගොල්ලන්ගේ ඒ ටීම් එක ඩෙවලොප්මන්ට් ඒ වගේම NSL ඒ වගේම අන්තර් සමාජ ක්‍රීඩා තරගාවලිය ක්‍රීඩා කරලා ෆයින් ටියුන් කරලා තමයි ඒගොල්ලන්ට එන්න තිබ්බ මේ ලැඩ එක. ඇත්තටම ඕකටම දා ෆිට්නස් එකක් තියෙනවා. ඉතින් ඒක මේ කතා වෙන්නේ නැහැ. ඒ ෆිට්නස් එක අනිවාර්යයෙන්ම පාස් වෙන්නත් ඕනේ. ඒකත් ස්ට්‍රික්ට්ලි කරලා තියෙන්නේ. ඒක කම්ප්ලීට් වුණොත් තමයි එන්නේ. දැන් මේ පාර ප්‍රශ්නේ ඇත්තේ ෆිට්නස් ලෙවල් ගොඩක් කට්ටිය ෆේල් වෙලා තිබ්බා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් කියලා තිබ්බා ඒ ලොකු ප්ලේයර්ස්ලාට. ඉතින් ඒ අනුව දේවල් තමයි ඔය ක්‍රියාත්මක වෙලා මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ.
2: සොන්ජි මහත්තයා, දැන් මට තව කාරණාවක් දැනගන්න අවශ්‍යයි. දැන් අපි පාසල් ක්‍රිකට් ගැන කතා කරද්දී ලංකාවේ මේ පාසල් ක්‍රිකට් වල ඉන්න සමහර චරිත තුන් ඉරියව් ක්‍රීඩකයෝ, අති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෝ. නමුත් ඔවුන් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න එන වෙලාව වෙනකොට ඔවුන් එක්තරා ශේෂ්ත්‍රයක් සඳහා ප්‍රවීණයන් බවට පත් කරනවා, පුහුණු කිරීම කටයුතු සියල්ල සිදු කරනවා. අවසානයේදී අපිට පේන්න තියෙන දේ තමයි ඔහුගේ පර්ෆෝමන්ස් ඒ අදාළ ශේෂ්ත්‍රය තුලවත් පේන්නේ නැහැ. සමහර වෙලාවට දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආවට ගියර කෙනෙක්ට ඇතුළු වෙන්න බෑ. ඒක ඕනම කෙනෙක් දන්නවා. මම කොයිතරම් පර්ෆෝමන්ස් තියෙන්න ඕනද මගේ ටීම් එක ඇතුළට සිලෙක්ට් වෙන්නේ. එතකොට හැබැයි සමහර තැන්වලදී මොවුන් අසාර්ථක වෙන්නේ ඔවුන්ගේ පුහුණු වීම ටික හරියට වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මොවුන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී යම්කිසි අතපෙවීමක් තියෙන නිසාද? බොහෝ දෙනෙක් සමාජය තුළ ඉඳගෙන අපිට තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. අපි ක්‍රිකට් නරඹන්නෝ ක්‍රිකට් ලෝලීන් විදිහට අපිට තියෙන කාරණේ තමයි අයියෝ එයා හරියට සෙල්ලම් කරන්නේ නැහැ. එයා මොකටද මේ ටීම් එකට ඇවිල්ලා තියෙන්නේ? මම ඉස්කෝලේ යන කාලේ හැබැයි හොඳ දක්ෂතාවය පෙන්නපු කෙනෙක්. එහෙමනම් මෙයා පුහුණු කිරීමේදී පුහුණු කරුවන් හරියට මෙයාව අඳුරගෙන නැහැ වගේ චෝදනාවක් ක්‍රිකට් වලට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙන් හම් වෙනවා. පොඩ්ඩක් අපි පැහැදිලි කරගමුකෝ මේ කතාව.
4: නෑ දැන් අපේ පාසල් ක්‍රිකට් වල ගොඩක් වෙලාවට මේ එකක් තියෙනවා 50 ඕවර් ටූර්නමන්ට් එකක් යනවා. ඊළඟට 2 day ටූර්නමන්ට් එකක් යනවා. ඉතින් එතනදී ඒ ක්‍රීඩකයන් දස්කම් දක්වන අනිත් කණ්ඩායම කවුද කියලා බලන්න ඕනේ. ඒක තමයි අර ස්ටෑන්ඩඩ් එක කියන එක. එතකොට එයා අන්න මේ පාසල් ක්‍රිකට් වලින් ඊළඟට එනවන ක්‍රීඩා සමාජවලට. ක්‍රීඩා සමාජවලදී තව වෙනස් තලයක්, ඒකේ ස්ටෑන්ඩඩ් එක වෙනස්. එතකොට ඒ ස්ටෑන්ඩඩ් එකට ඇඩ්ජස්ට් වෙන්න ඕනේ, ඒ සඳහා පුහුණු වීම කරන්න ඕනේ. දැන් ඉස්සර වගේ නිකන් අර අවසන් පිටිකරුවා නිකන් ලේසියෙන් දවා ගන්න පුළුවන් අවස්ථාවක් නැහැ. මොකද දැන් අවසන් පිටිකරුවාටත් ලකුණු 100ක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන ක්‍රිකට් වල ඉතින් ඒ පාසල් මට්ටමේ ඒගොල්ලන් දක්වන දස්කම් ඒ ස්ටෑන්ඩඩ් එකට ඒගොල්ලන් ඕකේ. නමුත් ඒගොල්ලන් ආපහු ක්ලබ් ක්‍රිකට් එකට ආවම ඒ ස්ටෑන්ඩඩ් එක වෙනස්. අරට වැඩිය වෙනස් පන්දු යවන්නන්, ඊට වැඩි වේගෙන් පන්දු යවනවා, හරි තැන් වල වැඩිපුර බෝ කරන ෆස්ට් ක්ලාස් පන්දු යවන්නන්ට තමයි ඒගොල්ලන්ට මුහුණ දෙන්න වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒකට ඇඩ්ජස්ට් වෙන්න තව ටිකක් කාලයක් යනවා. ඉතින් ඕක නැතුව අපි කෙලින්ම නැෂනල් ටීම් එකට ගත්තොත් ඒ ළමයා එතන අරස වෙනවා. මොකද හේතුව නැෂනල් ස්ටෑන්ඩඩ් එක තව වෙනස්නේ. ඉතින් ඒක නිසා තමයි අපි අර ක්‍රමක්‍රමයෙන් එයාට ඒ ස්ටෑන්ඩඩ් වල ඉඳලා එතන පර්ෆෝම් කරගෙන ගෙන්නන්න ඕනේ නැෂනල් ගහදි. මොකද එතකොට ආවම ආයෙයා එළියට විසි වෙන්නේ නැහැ. එයාට තව අවුරුදු 5-6ක් ගහන්න පුළුවන්. ඒක තමයි ඉතින් ක්‍රිකට් වල තියෙන ඉන්වෙස්ට්මන්ට් කියන එක.
2: දැන් ඔය ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරනකොට මේ අපි ඇත්තටම මේ කියන අපි අහන ප්‍රශ්න සාමාන්‍ය ජනතාවට තියෙන ප්‍රශ්න. සොන්ජි මහත්මයලා ක්‍රිකට් දකින විදිහනේ මේ රටේ සාමාන්‍ය ජනතාව ක්‍රිකට් දකින. දැන් අපිට පේන කාරණාව තමයි දැන් ලෝකයේ අනිත් රටවල් ගත්තොත් එහෙම ඉන්දියාව ගත්තොත් ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ලිස්ට් එක අපිට මතකයි. මේ ක්‍රිකටර්ස්ලා වෙනස් වෙන්නේ නැහැ, මේ ප්ලේයර්ස්ලා වෙනස් වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට අලුත් චරිත බොහොම ඉක්මනට ඉක්මනට එනවා. ඒ වගේම කොටසක් ඉක්මනට ඉවත් වෙලා අන්න එහෙම ගතියක් අපිට පහුගිය කාල පරාසය තුළ දකින්න හම්බුණා. දැන් අපි 96 ටීම් එක ගැන කතා කරොත් ඒ අය සෑහෙන කාලයක් ටීම් එකේ හිටියා. ඔවුන් පිළිබඳව කතා කළා, ඔවුන් ලෙජන්ඩ්ස්ලා විදිහට අදටත් කතා කරනවා. හැබැයි සමහර ක්‍රිකටර්ස්ලා දැන් මිනිස්සුන්ගේ නම් මාත්‍රේ නෑ. ඔන්න මැච් 3-4ක් සෙල්ලම් කරනවා, ඊට පස්සේ වෙච්ච දෙයක් නැතුව යනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? දැන් ලෝකේ අපි ඉන්දියාව ගත්තොත් එමේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හරි ස්ථාවර ක්‍රීඩකයෝ පිරිසක් රැඳිලා ඉන්න ඔවුන්ගේ දක්ෂතා තුළ හැමදාම රැඳෙමින් බොහෝ වෙලාවට ඔවුන් මැචස් වල ඉන්නවා. අපේ එහෙම නැති වෙන්න, එහෙම නැත්නම් ස්ථාවරව මෙන්න මෙයා මේ ප්ලේස් එකේ ඉන්නවා කියන තැන රඳවා ගන්න නොහැකි වෙලා තියෙන්නේ. ඇයි සොන්ජි මහත්මයා?
4: දැන් ඔබ 96 ටීම් එක අරගෙන බලන්නකෝ, අතුරුන්තුක මොකද්ද කරේ කියලා. ඒ 94 ඉඳන් 96ට ටීම් එක වෙනස් කරන්න දුන්නේ නැහැ. එකම ටීම් එක එයා ගැහුවා. හරි. එතකොට ඒ කාලේ මේ වගේ සමාජ මාධ්‍ය තිබ්බේ නැහැ. ටීවී එක විතරයි තිබ්බේ. අපි ඕගොල්ලන් අපි ඔක්කොම මැච් එක බැලුවා. තරගුණත් අපිට වෙන කමෙන්ට් කරන්න විදියක් තිබ්බේ නැහැ. අපිම බැන බැන හිටියා. හැබැයි දැන් එහෙම නෙමෙයිනේ. දැන් ඔයාගේ අපේ finger prints වල තියෙනවා ඔයාට මැච් එක මොකද වෙන්නේ කියන එක බලන්න පුළුවන් ෆෝන් එකේ. එතකොට ඔයාට කමෙන්ට් එකකුත් දාන්න පුළුවන්. දැන් මේක මේ ඔයාට ඔයාගේ අදහස ප්‍රකාශ කිරීමේ මේ මේක වැඩි. එතකොට පොඩි වැරද්දක් දකින්නවා. දැන් වැඩේ වෙලා තියෙන්නේ ඒ කාර්යෙ හුඟක් මැච් පැරදුනා. හරිද? හැබැයි ඒවා එච්චර මොනිටර් වෙන්න මොනිටර් වුණත් ඒ ගැන කතා කරන්න විදියක් නැහැ.
2: වේදිකාවක් තිබුණේ නැහැ.
4: වේදිකාවක් තිබ්බේ නැහැ. ඒක නිසා ඒවා එහෙම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සංගක්කාර ගැන අද හොඳට කතා කරලා සංගක්කාර පළවෙනි ශතකය ලබා ගන්න මැච් 79කට පස්සේ. අද සංගක්කාර හිටියනම් මැච් දෙකෙන් මෙයත් එදී. හරි. ඔවන්න කතා කරන්න වෙන්නේ නැහැ සංගක්කාර නම් මාවන්න කතා කරන්න වෙන්නේ නැහැ.
3: හරි.
4: ඒ අරවින්ද සිල්ලත් ඒ වගේ ෆේල් වෙලා තියෙනවා. හරිද? එතකොට ඒ කාලේ ඔය මාධ්‍යයක් නැති නිසා අපි වෙනගත්ත මිසක්ක ඔක එළියට ඕ විවුර්ත වෙන්නේ නැහැ. දැන් අද ඔයා Facebook post එකක් දැම්මොත් මුළු ලෝකෙම දකින්නවානේ. එතකොට ඔය ඕකෙන් තමයි මේ රැල්ල හැදිලා තියෙන්නේ. ඉතින් ඕක කොච්චර භයානකද කියනවනේ මේ රටේ ආණ්ඩුව වෙනස් වෙන Facebook එකෙන්නේ. ඒ හේතුව communication එක එච්චර strong. අද බොරුව මේ පැය කිහිපයක් ඇතුළත මුළු ලෝකෙ පුරාම යනවා. හැබැයි ඕක ඇත්ත ඒකම ගියේ නැත්නම් අර බොරුව තමයි මිනිස්සු හිතන්නේ. ඉතින් ඔන්න ඔය ඔය ඔය ඔය මීඩියා එකේ ඔය ඔය වේගවත් බව නිසා තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මොකද හේතුව දැන් ශ්‍රී ලංකා ටීම් එකේ ඔය ක්‍රීඩකයන් ආවා ගියා කියන හේතුව තමයි අපි අපි මැච් පරදිනවානේ. පරදිච්ච ගමන්ම අර ක්‍රීඩකයත් වේලා තිබ්බත් ඒකම මේ මේක වෙනස් කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව අපි ඒ ක්‍රීඩකයට තව අවස්ථා ගන්න දීගන්න විදියක් නැහැ. හේතුව අපි ප්‍රධාන වශයෙන් තරගයක් පරාදයි. ඒක ක්‍රීඩකයත් වේලලා. එතකොට ඒ ක්‍රීඩකයට තව අවස්ථාවක් දෙන්න විදියක් නැහැ. මොකද අපි මේ මැච් දිනන්න නැති හින්දා. මොකද අපේ රටේ හැමදාම හැන්දෑවට බැලුවොත් සෙට් වෙන්න බෝතලෙකුත් අරගෙන මැච් එක බලන්න යන්නේ. ඒ තරම මිනිසුන්ට කාවැදිලා තියෙන මේක. එතකොට ඒ අය ආස මැච් එකක් දිනලා ඒක එන්ජොයි කරලා අන්නේ ඒගොල්ලන්ගේ තියෙන සියලුම ප්‍රශ්න අමතක කරන තැනක් තමයි ක්‍රිකට් කියන්නේ. ඉතින් ඒතර ඒ තැනට ආවට පස්සේ ඔය ක්‍රීඩකයන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒ දඩ පොෆෝම් කරන්නත් ඕනේ, මැච් එක දිනන්නත් ඕනේ. ඉතින් ඔය දෙකෙන් එකක් මැච් එක දින්නොත් අර ක්‍රීඩකයාට තව අවස්ථාවක් හම්බෙයි.
3: දැන් මට තේරෙනවා දැන් ඔබතුමා කියන කතාව ඔබ NSL සිලෙක්ටර් කෙනෙක් නේ. දැන් ලංකාවේ මිනිස්සුන්ගේ එහෙම නැත්නම් මේ ක්‍රීඩකයන්ගේ අනාගතය හදන තැනදී ඔබතුමාලට යම් පීඩනයක් එල්ල වෙනවා. ඒ කියන්නේ ඔබතුමාලෝ කියන විදිහට මැච් දෙක තුනක් බත් අඩු ගානේ chance එකක් දෙන්න නැතුව මේ වුන් යවුවොත් සමහර විට ඔවුන්ගේ ක්‍රිකට් අනාගතේම විනාශ වෙලා යන්න පුළුවන්. ඔබ කිව්ව විදිහට ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ හැදෙන්න කලින් ඔවුන් ඕනතරම් ෆේල් වෙලා තියෙනවා.
2: අර සංගක්කාර කියලා චරිතයක් නැති වෙනෝනේ තමයි මේ පැහැදිලි කරපු ඇත්ත.
3: ඔය උදේ ස්වංජි මාතේ මම අහන ප්‍රශ්නේ තමයි දැන් මේ පීඩණය යටතේ හරි දැන් ඔබතුමන්ලා සිලෙක්ටර්ස්ලා විදිහට මේ පීඩණය යටතේ යම් යම් නිර්ණායක යම් යම් තාක්ෂණික කාරණා මත තමයි මොන් අර يعني මේ අද මට සල්ලි තියෙනවා නම් හෙටගෙනලා ටීම් එකකට දානවා කියන කතාව බොරුවක් නේ. ලංකාවේ පුරුචි තැනින් පාසල් ක්‍රිකට් වලින් ඊට පස්සේ
2: ක්ලබ්
3: වල සෙල්ලම් කළා ඒ ටීම් එකට ඇවිල්ලා ඔහොම ලොකු ගමනක් ඇවිල්ලා ඒ ක්‍රීඩකයෝ සහ දෙමව්පියෝ අපි දන්න ක්‍රීඩකයෝනේ ලොකු කැපකිරීමක් එක්කනේ ඉන්නේ. ඒ ජීවිතේම කැප කරලා එන්නේ පවුලම ඒ ජීවිතේම කැප කරන්න වෙනවා සමහර විට තමන්ගේ ගේ දොර ඉදකඩම් පවා උගස් කළා. මම කියන්නේ මෙතනට එනකොට දැන් මේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ක්‍රීඩකයා හදන ගමනේදී දැන් ඔබතුමන්නම අවුරුදු ගානක අධ්‍යක්ීමක් තියෙන ප්‍රවීණ ක්‍රීඩකයෙක් සහ ප්‍රවීණ මේ පුහුණු කරුවෙක් ඒත් එක්කම මේ ලංකාවේ තේරීම් කමිටු ක්‍රියාවලියට සම්බන්ධ කෙනෙක් බලපෑම් මෙල්ල වෙනවා කියන කාරණාව දැන් ඔබතුමන්ලා ඇත්තටම කියන්න පුළුවන් නේ. කියන්නේ මේ දැන් පහුගිය පරිපාලනය වෙන්න පුළුවන් කියන්නේ අත යටින් එකපාරට බලපෑමක් වෙලා මෙන්න මේ වෙනස කරනවා කියලා එහෙම නැත්නම් උඩින් ගෙනල්ලා බස්සනවා හෙලිකොප්ටරෙන් බස්සනවා කියලා මෙන්න මේ අපි සමාජයේ කතා වෙන කාරණා ඇත්තටම ප්‍රායෝගිකද එහෙම වෙලා තියෙනවද අත්දැකලා තියෙනවද ඔබතුමාට බලපෑම් මෙල්ල වෙලා තියෙනවද ඔබතුමන්ලගේ ක්‍රියාවලිය ඇතුලේ මොකද ඔබතුමන්ලා ලෝකෙ ගිහිල්ලා ක්ලබ් සෙල්ලම් කරලත් තියෙනවනේ එහෙම කියන්නේ ඔබතුමන්ට අත්දැකීම් තියෙනවද එහෙම අපේ
2: කියන්නේ ඔය කියන එක ඇත්තක්ද? ඒ කියන්නේ දේශපාලනයෙන් ඇමතුමා කතා කරලා ජනාධිපතිතුමා කතා කරලා කියන මේ අවදාන ටීම් එකට.
4: නෑ නෑ ඒක බොරුවක්. එහෙම දෙයක් කරන්න බැරි. දැන් අපි කියමුකෝ අපි දැන් අපි රනින්ල ඉන්න ඔතන. හරි? කවුරුහරි කතා කරලා කියනවා රනින්ල දාන්න කියලා. හරි? අපි කියමු රනින්ල නිකන් සාමාන්‍ය ක්‍රිකට් එකක් ගහලා තිනවා කියලා. රනින්ල දැම්මොත් එහෙම ඔය මැච් එකේ 360 කැමරාස් තියෙන වටේම. ඒක රනින්ල හැරෙන විදියත් පේනවා, එයා සෙල්ලම් කරන විදියත් පේනවා. එතකොට ඊටනම බොරු අහුවෙනවනේ. එයා දක්ෂ නැත්නම් ඒක කරන්න බෑ. මොකද හේතුව ඔය හැම ක්‍රීඩකෙක්ම අර ඉස්සලා අරකට මම උත්තරයක් දෙන්නම්. ක්‍රීඩකෙක් දෙපාර තුන් පාරක් එයා පෙළුණොත් එයාව එතනින් ඉවත් කරන්න එයාව ආපහු අපේ සිස්ටම් වල ඉන්නවා. එතකොට එයා HPC එකන අපි වෙනම තියනවනේ වෙනම පුහුණු කණ්ඩායමක් ඉන්නවා. ඒවනි ක්‍රීඩකයන් අරගෙන ක්‍රීඩා කරලා ඒගොල්ලන් බෑකප් එකේ ඉන්න. ඒකනේ ඒ ටීම් ආයි ඩෙවලොප්මන්ට් ආයි කප් ක්‍රිකට් ඒ ඔක්කොම ගාලා ඒ වගේම නැෂනල් කොන්ට්‍රැක්ට්ස් වල මේ NFL කොන්ට්‍රැක්ට්ස් කියලා වෙනම දෙනවා. ඉතින් ඒවයි තියාගෙන ඒගොල්ලන් පුහුණු වීම කටයුතු කරනවා ඉන් හවුස් අපේ කෙත්තාරා. එතකොට ඒ ක්‍රීඩකයන් ඉවතර යන්න ආයෙත් ඒගොල්ලන් කම්බැක් දෙන්න chances හදලා තියෙන්නේ. හරි. එතකොට අර වගේ බලපෑමක් කරලා දාන්න බෑ. මොකද හේතුව ඕනම කෙනෙක්ට අද දැන් ඔය Facebook එකේ තියෙන අනිත්වාසිය තමයි මීඩියාගේ තියෙන අනිත්වාසිය තමයි ඕනම ක්‍රීඩකයෙක් එද්දි ඒගේ ස්ටැට්ස් ඉඳන් ඒගොල්ලන් මොනවද කරේ ඒ ඔක්කොම මිනිසුන්ට නිකම්ම දැනගන්න පුළුවන්. ඒ නිසා දක්ෂ ක්‍රීඩකයෙක්ම තමයි ඉතින් එන්නේ උතන්ට. උදාහරණයක් මම ඔයාලට දෙන්නම් පවන් රත්නායක කොච්චර පර්ෆෝම් කරාද ඔව් Facebook වලින් කෑවනේ මෙයා තාම ගස්සන්නේ නැති ඇයි ඇයි ඇයි කියලා. නමුත් එයා ඒ ස්ටෑන්ඩඩ් එකට එනකන් තියාගන්න ඕනේ. එතකොට තමයි එයාව ආයේ ඉන්ටර්නැෂනල් ආව ගමන් එයා ලකුණු ගහන්නේ. නැත්තම් එයා කලින් ඇවිල්ලා මේ 102ක් ගහපු ගමන් ඇවිල්ලා දැම්මනම් ඉන්ටර්නැෂනල් එකේදී එයා ෆේල් වුණාම ආයෙත් එයා ඕගේ එලියට ගිහලා ආයෙ නොනු බලාගෙන ඉඳලා. ඊට කලින් නිෂාන් මදුෂ්කත් මර මතකයි 300 200 ගැහුවා. ඒත් එයාව ගෙනාවේ හුඟක් පරක් වෙලා. බයි ඒ ගෙනාව සැනින්ම එයා 200 100 ගහන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඒ ක්‍රීඩකයන් සමහර මේ Facebook කට්ටියට හදිසි ඇති ඒකම මේ ඇත්තටම මේ රටේ තියෙන ලොකුම ව්‍යසනයක් තමයි ඔය Facebook කියන එක. මොකද pages හදාගෙන ඒගොල්ලන් ජීවත් වෙන ඒකෙන්නේ. ඒගොල්ලන්ට මොන හරි post එකක් දැම්මොත් තමයි ඒගොල්ලන්ගේ ඩොලර් ටික එන්නේ.
2: reach එක වැඩි කරගෙන මොන හරි දෙයක් දාන්න.
3: ඔව් ඒක අපි දකිනවා. ඔබතුමා කියන කතාව හරි. සමහරట్లాට ක්‍රීඩකයන්ව මානසිකව වටන්න. මේ ජනතාව නෙමෙයි. දැන් මේ අපි
2: හිතන්නේ admin ලගේ වැඩක්.
3: ඔව් ඒ කියන්නේ මේක මේ සල්ලි වලට හෙට මෙහෙට කිසිම බගකීමක් නැතුව ඒගොල්ලන්ගේ මානසිකව සමහරట్లాට ක්‍රීඩකයන් කෙරෙහි වෛරයක් ඇති කරන. ඒ කියන්නේ මුන් පරදිනවා මුන් ඉඳලා වැඩක් නැහැ කියලා අර එහෙම අර සල්ලි වලටම මේ යොමු වෙලා සමාජ මාධ්‍ය ඇතුලේ හරි වැරදි චිත්‍රයක් අඳිනවා. එතකොට ඒක ක්‍රීඩකයන්ට බොහොම දරුණු විදිහට බලපාන ඔවුන්ගේ අනාගතයට. මෙතුමා කියන කාරණේ හරි.
2: සහ දැන් මේ මට ඔබතුමාගෙන් දැනගන්න අවශ්‍ය මෙන්න මේ කාරණා. දැන් අපි තරඟයකට ක්‍රීඩකයෙක් සහභාගි වෙලා ඉද්දී ඔවුන්ට දැනෙන පීඩනය කොයි තරම්ද කියලා අපිට ප්‍රේක්ෂකයා විදිහට දැනෙන්නේ. අපිටත් ලොකු පීඩනයක් තියෙනවා. මැච් එක පෙරදුණු තනේ අපේ රට පරදී කියන වගේ හැඟීමක් අපිට එනවා. හැබැයි ඊට වඩා ලොකු පීඩනයක් එක්ක නේද මේ පිටිගරුවෙක් එහෙම නැත්නම් බෝල කෙනෙක් මවුන්ඩ් එක ඇතුලේ හැසිරෙන්නේ.
4: ඒකට හේතු තමයි වටපිටාව නිර්මාණයච්ච දේවල්. දැන් ඒ කාලේ ක්‍රිකට් එකක් ගහද්දී අපි දන්නවා අරවින්ද සිල්ලා මේ ඔය දන්නම කට්ටිය කොහෙද ගහන්නේ කියලා දන්නේ නැහැ. ඔය කොහේ හරි කියලා ගහනවා. හැබැයි මැච් එකේ ස්කෝර්ස් අපිට පත්තරකින් හරි ඔය නිවුස් එකකින් විතරයි
3: අහන්නේ.
4: සම්පූර්ණ මැච් එක හම් වෙන්නේ නැහැ. එතකොට ඒ ඇයිට නිදාසෙ ගහන්න පුළුවන් කවුරුත් කවුරුත් බලපෑම් නැහැ. දැන් එහෙම නෙමෙයි. දැන් හැමතැනින්ම ඔළුව දදා මම වට කියන්නේ තියාර දැන් ඔය Facebook YouTube වලට එක ඩොලරයක්වත් හිත දෙන්නේ නැහැ කිව්වොත් මේ ප්‍රශ්නේ ඉවරයි. හරිද? මේ ප්‍රශ්නේ රටේ දේශපාලනට ප්‍රෝප ප්‍රශ්නයක් නැහැ. මොකද ඉතින් ඒකට ගහන්න විදියක් නැහැ නේ. කල්ලි හම් වෙන්නේ නැහැ නේ. ඒතර නිකම් මේ වෙලාව නාස්ති කරන බොරුට පොස්ට් එකක් ගාලා නිකම් පොඩි ජනප්‍රියත්වයක් හම්බෙයි එච්චරයි. හැබැයි සල්ලි හම්බෙන්නේ නැහැ. දැන් මේක සල්ලි ජනප්‍රියත්වයේ දිනනම දෙකම හම්බෙනවනේ ඔය Facebook YouTube කට්ටියට.
3: ඔව් ඔව්.
4: ඉතින් ඒ නිසා ඒ අය ඕන මඟුලක් ලියලා දානවා. මොකද ඇටෙන්ෂන් එක ගන්න සහ views වැඩි කරගන්න.
3: හරියට.
4: ඒක තමයි ඒගොල්ලන් ඩොලර්ස්
3: දෙන්නේ.
4: ඔව්. ඒක තමයි මේ මේ මේ රටේ දේශපාලනට හේතුවක් උනේ. ඔය ඔය Facebook සහ YouTube ඒක තමයි ක්‍රීඩාවට වෙලා තියෙන නිසා ඕක සිනමාව හරි ඕනම එකකටත් ඕකම වෙන්නේ දැන් සිනමාව නම් මේ දවස්වල පිට දෙයක් නැති හින්දා නැත්තම් මේ දැන් ඒක ජනප්‍රිය කට්ටිය වල්ලලව තෙල්න අතුර දක්කල නිවුස් එක ගන්න එක නෙමෙයි ඇත්ත නැත්ත බලන්නේ ගත්ත ගමන් ගහලා දානවා.
3: ඔව් ඔබතුමා
4: හම්බෙන views ටින් ගොඩ
3: ඔබතුමා කියන කාරී බැට් එකක් අල්ලලවත් නැති මිනිස්සේ ක්‍රිකට් ගෙනගෙන අපිට ප්‍රේක්ෂකයෝ විදිහට ක්‍රිකට් ක්‍රීඩාලෝලින් විදිහට අපිට යම් විවේචනයක් කරන්න පුළුවන්. නමුත් බැට් එකක්වත් අල්ලල නැති අය මේ ඕන්ව සමාජයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව සහ ක්‍රිකට් පරිපාලන සම්බන්ධ මිනිසුන් ඒ කියන්නේ මුකුත්ම නැති මිනිස්සුන්ව ගරහනවා අපහාස කරනවා සහ අභූත චෝදනා එල්ල කරනවා නම් ඒකේ පදනමක් නැත්තම් ඔවුන්ගේ මානසික වෙන හැබැයි මම මෙහෙම අහන්න කැමතියි. දැන් ඉන්දියාව වගේ රටක් ක්‍රිකට් එක තැනක ඉඳලා අද වෙනකොට ලෝකේ හබ් එකක් විදිහට එහෙම නැත්නම් බලකණුවක් විදිහට ඉහළට ඇවිල්ලා තියෙනවා. ICC ක්‍රිකට් පරිපාලනය දක්වා ඔවුන් ගිහිල්ලා තියෙනවා. දැන් ඉන්දියාව වගේ රටක් අපි ආර්ථිකයේ පැත්තකින් තියමුකෝ සුවංජි මහත්තයා. දැන් ඉන්දියාව වගේ රටක මේ පීඩණය ලංකාවේ ගුණයක් නම් ඉන්දියාවේ සිය ගුණයක්. ඉන්දියාවේ විවිධ ජාතීන් විවිධ විදිහට අපිට මතකයි ඉන්දියාවේ මැච් එකක් පළදුනොත් කෙලින්ම ග්‍රවුන්ඩ් එකට ගහන්නේ ඒ ගෙදරට ගිහිල්ලා පහර දෙන්නේ. එතකොට ඒ වගේ තත්වයක් ඇතුලේ හරිම පිරිස තෝරගෙන මොවුන්ව කලමනාකරණය කරගෙන ජයග්‍රහණය දක්වා ගෙනියන අමුතු තාක්ෂණයක් නෙවෙයි ඔවුන් ගාවත් තියෙන තාක්ෂණයක් ඇති නේ. ඔබතුමන්ට යම් අධ්‍යයනයක් ඇති. කොහොමද මේ වගේ දෙයක් ඒ වගේ විශාල රටක් කලමනාකරණය කරගන්නේ?
4: රනිල් දැන් ඔය ඉන්දියාව අදෝල තත්ත්වයට ඇවිල්ලා තිබ්බට ඔයාලට මතකද මීට අවුරුදු 20කට විතර 15කට විතර දුරදී ඒගොල්ලන් කොහෙද හිටියේ කියන එක. ඉන්දියාව කියන එක නිකන් සාමාන්‍ය රටක් වෙලන් තිබ්බේ. අපි ලංකාව නිකම්ම ගිහිලා ගහලා එනවා ඉන්දියාවට.
3: ඔව් ඔව් ඔව්.
4: ඈ? එතකොට ඒගොල්ලන් ඒකෙන් ඒගොල්ලොත් මේ වගේ ක්‍රමවේදයක් වාගෙන ඒගොල්ලන් IPL එක හදාගෙන ඒමෙම ඒගොල්ලන් බලලා ඒ ක්‍රීඩකයන් ඒකට වෙනමම දැන් හදාගෙන ඒගොල්ලන් ඒවට ක්‍රමවේදයක් හදාගෙන තියෙන අනිත් එක ඉන්දියාවේ ක්‍රීඩකයෝ ඒගොල්ලන්ගේ රස්සාව මේක සහ ආගම මේක. ඔයාට රස්සාව ආගමයි ගත්තම අද ඔයාට බලන්නකො ඔය ආගම් සම්බන්ධව මොනවා හරි දෙයක් කිව්වම කොච්චර තරහ යනවද කියලා. ඒ තරම් බ්‍රේන් වොෂ් කරලා තියෙන ආගමෙන්. එතකොට එහෙම ක්‍රීඩාව ආගමක් කරගෙන ඒක රස්සාවක් කරගත්තම ඒ අය ගොඩක් වර්ධින ප්‍රමාණය අඩුයි. මොකද හේතුව ඒකටම අවධානය කොම කරලා මුළු ජීවිතේ මෙතන තිබ්බම ඒ අයගේ දක්කම් ඒගොල්ලන් දක්වන්න ඕනේ ඒගොල්ලන්ට ඉහළට යන්න. මොකද ඒම යනවත් එක්කම ඒගොල්ලන්ට ලැබෙන අතිවිශාල ජනප්‍රියත්වය දැන් මේ වගේ නෙවෙයි ඉන්දියාවේ දේවත්වයෙන් සලකනවනේ ඉන්දියීමේට මේ වුණාම. එතකොට ඒකම හම්බෙන සල්ලි. ඉතින් ඒවත් එක්ක බලපුවාම ඒගොල්ලන්ට ඒ සඳහා ඒගොල්ලන්ට විනයයි ක්‍රීඩාවයි කැපවීමයි එක්ක ඒගොල්ලන් යන්නේ. එතකොට ඒගොල්ලන් පර්ෆෝම් කරන්න ඕනේ. දැන් අද කේ රාහුල්ට කණ්ඩායමේ තනක් නැති වෙන තත්ත්වයට ඇවිල්ලා නේ එච්චර අතිදක්ෂයෙකුට. ඒ වගේ අනිත් පොඩි අය එනවා ඉස්සරහට. එතකොට ඒගොල්ලන්ට ඉන්න ඕන නම් ඒගොල්ලන් පර්ෆෝම් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉන්දියාවට දැන් ඒ ප්‍රශ්නේ මගහැරලා තියෙන්නේ. මොකද ඉන්නේ කෙනා ඉන්නේ ක්ලාඩත් වැඩිය ඩබල් හොඳට කරනවා. ඉතින් අපිත් දැන් මේ යන දැන් සිස්ටම් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඒ ක්‍රමවේදී දැන් අපි පටන් අරගෙන තියෙන්නේ. ඉස්සරහට හොඳ කණ්ඩායමක් බිහිවේ. මොකද දැන් බෑකප් හදලා තියෙන්නේ. ඕනම ක්‍රීඩකයකට ආදර්ශ ක්‍රීඩකයන් දැන් දෙතුන් දෙනෙක් ඉන්නවා. එකම දේ අපිට ඒ ක්‍රීඩකයන් එකපාර ජාත්‍යන්තරයට දාන්න බෑ. ඒගොල්ලන් ඒ ටීම් ඩිවලොප්මන්ට් ඒවල ගහලා තමයි ගේන්න ඕනේ. ඒකට ටිකක් කාලයක් යනවා. දැන් වැඩේ තියෙන්නේ මේ ඒ ටීම් මැච් එක 100ක් ගහපු ගමන් ඔන්න අපි ඉතින් Facebook එක සෙට් වෙලා අර ළමයාව කනවා.
3: ඔව්.
4: මෙයා මේ ගහන්න ඕනේ ලංකාවට. මොකද්ද මේ තාම ගහලා නැහැ 100කුත් ගහලා මෙහෙම කියලා ඉන්නවා. ඉතින් ඇත්තටම මේ ළමයි පටන් ගත්තේ 100ක් ගව තව 100 දෙක තුනක් ගහන්න ඕනේ මේ තව එතනින් ඊට පස්සේ සයිඩ් ගේම්ස් මේ ඩිවලොප්මන්ට් ඒ ටීම් ඕවා ටික ගහුවම ටික දවසක් යද්දී එයා ඒ ස්ටෑන්ඩඩ් එකේ ඉන්නවා. එතකොටයි ගේන්න ඕනේ. මේක කරන්න බැරි ඉතින් අර වගේ වැඩ කරන හින්දානේ.
2: බොහොම පැහැදිලි. ලංකාවේ ක්‍රිකට් හදන්න එක පැත්තකින් බලපෑම් කණ්ඩායම් විදිහට මාධ්‍යකරුවන්, සමාජ මාධ්‍යකරුවන්ගේ කාර්යභාරයේ මීට වඩා වගකිව යුතු තැනකට පැමිණිය යුතුයි කියන කාරණාව තමයි එතුමා කියන්නේ. අපි බලාපොරොත්තු අවසාන වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ලෝක කුසලානේ අපේ රටට ගේනවා කියන එකනේ රනිල්. අපිට තියෙන එකම බලාපොරොත්තුව මේ සුවංජි මදනායක මහත්තයලත් නැහෙන්නේ, මැරෙන්නේ, වෙහෙසෙන්නේ, හොඳම ක්‍රීඩකයෝ ටික ටීම් එකට තෝරලා දෙන්න උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනවන.
3: අපි සමහර තැන්වලදී කුහක වෙනවානේ. අපි ස්තුතිවන්ත වෙමු ඉස්සෙල්ලා මම මේ තුමට මොකද බොහෝ කාර්යබහුල වේලාවක
4: මට තව පොඩි කාරණාවක් කියන්න මේ වර්ල්ඩ් කප් එකේ.
3: ඔව් සර්.
4: අපි වර්ල්ඩ් කප් එකේ ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාව කියන්නේ ඉතින් ලෝකයේ තියෙන හොඳම කණ්ඩායමනේ. ඒක දෙකක් නෑනේ. අපි ඔස්ට්‍රේලියාවට ගහලා තමයි මැච් දෙකකට කලින් ක්වොලිෆයි, මේක සෙකන්ඩ් රවුන්ඩ් යන්න ක්වොලිෆයි වෙන්නේ. ඒ ඔස්ට්‍රේලියාවට ගහලා හැබැයි එදා ඔස්ට්‍රේලියාවට අපි ගහපු විදියට ඔස්ට්‍රේලියාව එන මේ වෙද්දි ඔස්ට්‍රේලියා ටීම් එක පිටුවල් කරන්න
3: ඕනේ.
4: ලංකාවගේ ටීම් එකට පරාද වුණා
3: කියන්නේ. හරිද?
4: අපි එතකොට ඔස්ට්‍රේලියාවට, ඔස්ට්‍රේලියාවේ රටේ මිනිස්සු හරිම ඒක නෑ මේ ඒ බලන්නේ මිනිස්සුන්ට වර්ල්ඩ් කප් දීලා දා දින්නද? හොඳ හොඳ කංග්‍රැචුලේෂන්ස් එච්චරයි. හරි ඒක ඒකට එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඉතින් අර පරදුණාත් එක නිව්සීලන්ත බලන්න. නිව්සීලන්ත කොච්චර අමාරුවෙන්ද අපේ මැච් එක දිනලා තමයි නිව්සීලන්ත ආවේ. එතකොට ඒ වෙද්දිත් අපි සෙකන්ඩ් රවුන්ඩ් ක්වොලිෆයි වෙලා. එතකොට අපි ඔස්ට්‍රේලියා මැච් එක ගහලා ක්වොලිෆයි වෙලා තමයි අපි එන්නේ සෙකන්ඩ් රවුන්ඩ් මැච් එකකට කලින්. හැබැයි ඔස්ට්‍රේලියා මැච් එකට පස්සේ අපි සිම්බාබ්වේ මැච් එක පරදිනවා අපේ පළු ඇරියා. හරි අපි සෙකන්ඩ් රවුන්ඩ් ඇවිල්ලා තියෙද්දිත්.
2: හොඳයි, මේක තමයි වෙනස් වෙන්න ඕනේ. මේක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න පරිපාලනය එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. ක්‍රීඩකයෝ ඉතාම ඕනෑකමින් තමන්ගේ පර්ෆෝමන්ස් එක්කලා ඉස්සරහට යන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි රටක් විදිහට, මාධ්‍යකරුවන් විදිහට, මේ රටේ ක්‍රීඩා ලෝලීන් විදිහට පෙළ ගැහිලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ක්‍රිකට් පරිපාලනයේ ක්‍රීඩකයන්ට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැමදාම මැච් එක දිනනකොට පිටිපස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ හයිය ශක්තිය තිබුණ හැමෝම නේද සිංහ කොඩිය අතට අරගෙන මේ මැච් එක දිනන්න ඕන කියන දෙන අපි ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව ඉස්සරහට අරගෙන යන්න අවශ්‍යයි. ඒ නිසා සුවංජි මහත්මයා මතක් කරපු විදිහටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩදාන ගමනට අපි හැමෝම දායක වෙන්න ඕනේ. අනවශ්‍ය පීඩනයක් ක්‍රීඩකයන් මත යෙදීම තුළ යම් වෙලාවක අසාර්ථක වෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය ඇතුළේ අපි ජනප්‍රියත්වය උදෙසා සමහර පෝස්ට් එක ෂෙයාර් කරලා අපි ඒ කරන බලපෑම ක්‍රීඩකයන්ගේ සමස්ත ක්‍රීඩා ජීවිතේම විනාශ වෙන්න හේතුවක් වෙනවා. මේ කියන්නේ තාක්ෂණික කාරණා ටිකක් නේ රණිල්. අපිට මේක බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. කොමන මුතු පුදුමන්ට බහිමින් මෙසුදි සොන්ජි මදනායක මහත්මයා ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දී කතා කරන්න අයිතිය තියෙන සහ හැකියාව තියෙන දක්ෂ පුහුණුකරුවෙක්, ක්‍රීඩකයෙක්, අපේ රටේ ක්‍රිකට් හදන්න වෙහෙසන චරිතයක්. ඒ නිසා අපි එතුමන්ට ගෞරවණීයම තුමක් ලබා ගත්තේ. බොහොම ස්තුතියි. යලි යලි අපි ස්තුතිය කියන මේ කාරණාව ටිකක් අපිට පැහැදිලි කරන්න එක තුනට.
3: අපි මදුශංක විරාමයක් ගන්න ඕනේ. අපි බොහෝ දේවල් කතා කරා. තව අපිට කෙටි කාලයක් තියෙන ඉතුරු වෙලා කතා කරන්න. ඒ අතරේ ඔබට පුළුවන් අපිට කතා කරන්න එමතුමක් දෙන්න. මේ අහගෙන හිටියානේ ඔබ, මේ පරිපාලකයෝ, එහෙම නැත්නම් විචාරකයෝ, මේ හැමදේම දෙනාම කතා කරන දේවල් ඔබ අහගෙන හිටියා. ඔබට ඇති යම් අදහසක් මතයක් එවෙනුවෙන් අපි අනිවාර්යෙන් ඉඩ ලබා දෙනවා. 011-275-285 011-275-206 අපේ WhatsApp නම්බර එක. අපි විරාමයට යන කලින් ඉක්මනට මතක් කරන්නම් ඊ දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රතිඵල, මහජන සම්පත ලොතරැයි ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 112316 G112316, ගොවිසත ලොතරැයි ටී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 739-47-59 T739-47-59, මෙගාභව ලොතරැයියේ එම් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංකාට වාසනාවන්ත අංක 21-61-68 සහ 76, එම් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංකාට වාසනාවන්ත අංක 21-61-68 සහ 76, ධන නිධානයේ බී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 730-31 සහ 68, බී 730-31 සහ 68, හඳහනේ ධනු ලග්නයේ වාසනාවන්ත අංක 5-32-56-61, ධනු ලග්නයේ වාසනාවන්ත අංක 5-32-56-61. අද සම්පත ලොතරැයියේ අංක රටාව 1-6-3-1-6-2-3-1-6-G 1-6 පළවෙනි අංක 2, 3-1-6 දෙවෙනි අංක 3, 2-3-1-6-G අවසාන අංක රටාව. NLB ජයලොතරැයියේ P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4-3-6-1 P-4-3-6-1. NLB සුබ දවසක් ලොතරැයියේ කන්‍යා ලග්නයේ වාසනාවන්ත අංක 1-34-59 කන්‍යා ලග්නයේ 1-34-59 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
2: උදේ 9:37
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
7: හිසේ කරදර නිමා කරලා හිතේ සහනය ගෙනෙන්න. අදම සංස්ථා කුමාරිකා ෂැම්පු අරගන්න. සියලුම ආයුර්වේද සංස්ථා අලෙවිසල් සහ ආයුර්වේද ඔසුසල් වලින් ලබා ගන්න. මිල රුපියල් 395 සිට. පෙවිසින්න www.sladc.lk. ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
8: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
10: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
11: මුදලාලි
12: අනෝනා
11: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිල ස්කුරු ග්‍රෑන්ඩිස් එකක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
13: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
12: විජය දාන්න ඔක්කොටම.
13: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
11: හොඳ වෙලාවට ඔයා හරි නැත්තම් අපි තහු වෙනවා.
14: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
15: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
16: උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟහතලේ ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
17: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිර කිලෝ එකක් රුපියල් 209යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිලදී

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක අපේ නෝ ඉරිදා උදේ 10ට.

0: அதான் பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: மகே
2: මේ චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා උගේ රිදිකල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් හොඳ බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
3: ඒක හොඳයි.
4: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
3: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රකබලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
2: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ, හැමතැනම නෑ කියන්නේ.
4: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
5: ලකඩ රේඩියෝ ITN
6: ලකඩ හගෙනින් උදේ 9:46යි.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
9: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැති

0: සුම විරහවේ වේදනාව
1: මගේ ලොව දිනිසුරු කරුපත් සහතන ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය චෝදිරණීය චෝදි
1: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝදිරාගාරය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න

0: searchlight.
1: Heta dinanne mahubimai apage.
2: හෙට අපේ මහුබිම දිනවන්න අද දවසේ සමාජයේ කතාබහ නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ හෘද සාක්ෂියට විවෘත වෙන්න වේදිකාවක් ගැනීම සර්ච් ලයිට් සමාජ කතිකාව තුළ අපි බලාපොරොත්තුව. අද අපි කතා කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩදාන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඉරාන් වික්‍රමරත්න මහත්මයා ප්‍රධාන විශේෂ කමිටුවක් පත් කිරීම පසුගිය දවසේ දුනා. ඒත් එක්කම සමාජය තුළ යම් කතිකාවක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේක දේශපාලන අර්ධයනුත් සමහර විට පේන්න පටන් ගත්ත කාරණාවක්. මොකද එතුමා නියෝජනය කළේ විපක්ෂයේ මතවාදය. එතකොට විපක්ෂයේ කෙනෙක් ආණ්ඩුව කළ පත්කිරීමක් බාර ගැනීම සම්බන්ධයෙන් පවා සමාජය තුළ කතිකාවක් නිර්මාණය වුණා. හැබැයි මේ කාරණාව ඇතුළේ අපිට දකින්න පේන්න තියෙන දේ තමයි රනිල් රටේ යහපත් තීන්දුව తీරුණ ගැනීමේදී පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව හැම කෙනා මේ තුළ නියෝජනය වේදී කරන්න පුළුවන් මිනිසුනේ බාර ගන්න ඕනේ. ඒ හැකියාවක් තියෙන කෙනෙක් හොයලා ඔහු මොන පක්ෂයේද මොන පාඩද මොන ආගමේද කියන එකෙන් එහාට ගිහින් රට වෙනුවෙන් සේවයක් සපයන්න පුළුවන් කෙනෙක්ට ඒ වගේකින් බාර දීම ප්‍රගතිශීලී යෝජනාවක් කියන කාරණේ තමයි බොහෝ දෙනෙක් අදහස් දක්වමින් කිව්වා. අපි ඉක්මනට අපිට ලැබුණු SMS වලට කිපයක් මතක් කරන්න ඕනේ.
3: මේ මදුසංගන ඊළඟ කියනවා මේ ක්‍රිකට් මෙහෙම වෙලා තියෙන්නේ මේක අද වෙනකොට සූදුවක් බවට පත් වෙච්ච නිසා කියලා. ඔහු නම් කරනවා ශේෂ්ඨ ටිකක් ක්‍රීඩකයෝ විදිහට ටැටූස් ගහගෙන එහෙම නැත්නම් කාන්තාවන්ට ආකර්ෂණය වෙලා වාහන වලට ආකර්ෂණය වෙලා විනෝදයට ආකර්ෂණය වෙලා විශේෂයෙන් රූපවාහිනී සහ ගුවන්විදුලි දැන්වීම් වලට කියන රූපවාහිනී දැන්වීම් වලට ඕන නම් වෙලා මුදල් හම්බ කිරීමේ බලාපොරොත්තු වෙයි. සහ උන් TikTok කර කර ඉන්නවා. සහ උන් සමාජ මාධ්‍යයේ තරු විදිහට මේ ජනතා ආකර්ෂණයේ ෆෑන්ස්ලා හදාගෙන ඒ ෆෑන් බේස් එකට කතා කරන්න ගන්නවා ක්‍රිකට් ගහන්නේ නැතුව. අවසානයේදී ක්‍රිකට් ඇරෙන්න අනිත් ඔක්කොම කරලා කියන චෝදනාව තමයි ඊහුගේ අතේ තියෙන්නේ. ඒක තැනක තවත් අපිට මෙසේජ් එකක් තියෙනවා. එහම මෙසේජ් එකේ වෙලා තියෙන්නේ තෙප්පනාව කුරුවිටින් නයනා. ඒ කියනවා මේ මම නම් කියන්නේ ක්‍රිකට් ගහනයි දේශපාලනය කරන්න ගියාම පස්සේ මේ වගේ දේවල් වෙනවා. අන්තිමේදී දේශපාලනුත් එළවනවා. එහෙම නෙවුනේ කියලා හැගේ ස්වාධීන අදහස අපිට එවලා තියෙනවා.
2: කුමාර කටුගම්බලේ ඉඳන් මෙසේජ් එකක් දීලා තියෙනවා. ලංකාවේ ක්‍රිකට් වලට බහිරවයෙක් හිටියා. ඒ බහිරවයාගෙන් ක්‍රිකට් බේරා ගත්තාට ජනාධිපතිතුමනි බොහොම ස්තුතියි. ලංකාවේ ක්‍රිකට් ගෙදර සාක්කුවේ දාගෙන ඉන්න බූදලයක් වගේ තමයි අය පරිස්සම් කරන්න උත්සාහ කළේ. පරිස්සම් කරනා වගේ පෙන්වුවට ඇත්තම කලේ පරිස්සම් කිරීම නෙමෙයි ක්‍රිකට් විනාශ කරපු එක. සමහර වෙලාවදී මාධ්‍ය ජනතාවට කතා කරපු විදිහ අපි දැක්කා. මේක තමන්ගේ බෝතලයක් නෙවෙයි, මේක ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ අයිතියක්. ඒක ආරක්ෂා කර දෙන්න කැප වෙනවාට බොහොම ස්තුතියි ජනාධිපතිතුමනි කියලා තමයි ඔහු අදහස් දක්වලා තිබුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගමී පිරිසට ඉඩ ලැබෙනවා අඩුයි. මොන විදිහට කවුරු කොහොම කිව්වත් ලංකාවේ ක්‍රිකට් වලට දක්ෂ තරුණ පරම්පරාවක්, දක්ෂ දරු පරම්පරාවක් ගම්මට්ටමින් ඉන්නවා. ඔවුන් හඳුනා ගැනීමේ ජාතික ක්‍රියාවලියක් නැහැ. කොහේ හරි අහම්බෙන් හොඳ ක්‍රිකට් කෙනෙක් දැක්කොත් ඒ දරුවෙක්ව කොහෙට හරි එක්කන් ගිහිල්ලා කොළඹ පාසලකට හරි ඇතුළත් කරගෙන ඒ අවස්ථාව හදලා දෙනවා. නමුත් සමහර දරුවෝ ඉතාම මේ සැංගිලා තමන්ගේ දක්ෂතාවයත් එක්කම මේ යමින් ඉන්නවා. මීට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ක්‍රීඩකින් තෝරා ගැනීමේ ක්‍රමවේදය විධිමත් කළ යුතුයි. ප්‍රසිද්ධ මාධ්‍ය දැන්වීමක් පළ කරලා හරි ඔවුන්ට ඔවුන්ගේ හැකියාව පෙන්නලා තවත් පුහුණු කඳවුරු වලට සහභාගී වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කිරීමෙන් ශ්‍රී ලංකාව රණින් බබලවන්න ඔවුන්ට අවස්ථාව හදලා දිය යුතුයි කියලා තමයි කියලා තියෙන්නේ.
3: හරි, අපි ප්‍රශ්නයක් අහුව ඔබට මතකයි. වැහුවේ 96 ලොකුස්ලානිය දිනා ගන්නකොට ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන් විදියට හිටපු අවසන් මහතරගෙට තේරුණු රට. ඕස්ට්‍රේලියාවකින් නිවැරදි පිළිතුර හැලේගොඩ සුජිත් විජේසූරිය තමයි මුලින්ම දීලා තිබ්බේ. තා විශාල මැසේජස් ප්‍රමාණයක් අතරින් ඔන්න නිවැරදි පිළිතුර මුලින්ම සුජිත් තමයි බලලා තිබ්බේ. ඒකට ස්තුතිවන්ත වෙන ගමන් එහෙනම් ක්‍රිකට් වලට සුබ අනාගතයක්. එහෙම නැත්නම් ක්‍රිකට් අනාගතය සාර්ථක වෙන්න. මොකද බලන අපිට ලංකාව වගේ අපේ රටක තියෙන එකම සතුරු මහත්යෝ අපිට කියන්න
2: දෙයක්. දැන් මෙහෙමනේ, දැන් අපි ෆුට්බෝල් ගැන කතා කරන්න, රග්බි ගැන කතා කරන්න බෑ අපිට. අපේ රටේ එහෙම නේද ෆුට්බෝල් ෆෑන්ස් ලොකු ප්‍රමාණයක් නැහැ. වොලිබෝල් අපේ ජාතික ක්‍රීඩා වුණත් වොලිබෝල් වටේ එකතු වෙච්ච ප්‍රීස ඉතාම සීමිතයි.
3: සාපේක්ෂයි.
2: හරි. හැබැයි ක්‍රිකට් කියලා කියන්නේ බාල මහලු වැඩිහිටි කාන්තා ගැහණු පිරිමි මේ කිසිම ભેදයක් නැතුව සියලු දෙනා රූපවාහිනී ඉස්සරහට එකතු කරන්න, ගුවන්විදුලිය වටේට එකතු කරන්න පුළුවන් ක්‍රීඩාවක් නේ. ඉතින් ඒ නිසා හැමෝම ප්‍රිය කරන ක්‍රිකට් මීට වඩා ලස්සන තැනකට ගේන්න අවශ්‍යයි කියන තැන මේ රටේ ජනතාව ඉන්නවා. අපිත් ඉන්නේ එතන. ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදන්න පුළුවන් මේ වැඩේ සම්බන්ධයෙන් කතා කරපු මේ සමස්ත අදහස් දැක්වීම ඇතුළේ අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි ඒ අය තමන්ගේ කාර්යභාරය මැනවින් යුතු කළ යුතුයි. ක්‍රිකට් පාලන අධිකාරිය, ඒ වගේම ක්‍රිකට් ප්‍රීඩකීන්, පුහුණුකරුවන් ඇතුළු ඒ සමස්තය, ඊට මෙහා පැත්තෙන් ඉන්න ප්‍රේක්ෂකයන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු මාධ්‍යකරුවන්, අපි හැමෝටම වගකීමක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් රකින්න. ඒ වගකීම යුතුකම ඉටු කරමු. අපිට ඉක්මනින්ම යළි රනින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් රට බබලන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි සමුගන්නවා. ඔබට ජයග්‍රහී සුබ දවසක්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: දයන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397399
0: ප්‍රදේශ වැසික පසුරු දෙකෙන් පසු වැසිය තිබෙන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සබරගම මධ්‍යම වයඹ උතුරුබැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් වැසියට ගත හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. කොළඹ කළුතරු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සබරගම පළාතේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසිය තිබීමේ හැකියාවක් පවතිනවා. ගිරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයකින් දකුණු දිග ලැබෙනදී පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම 13 දෙනා අතරට කාන්තාවන් 4 දෙනෙකු සහ කුඩා දරුවෙක් දායත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ ලැබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා පුටා දක්වමින් ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මීරක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: Music Garage with Kavi and Ravi.
2: Good morning. උදේ 10යි විනාඩි 4යි.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: උදේ 10යි විනාඩි 8යි වෙලාව සුබදාසනක් ජග්‍රාහි වාසනාවන්ත ලස්සන දවසක් වෙන්න කියලා වැඩි ගොඩාක් ආදරෙන් මම ප්‍රාර්ථනා කරනවා. ගන්න බලන්න හොඳ හුස්මක්. හා පුදුම නිදහසක් නේද දැනෙන්නේ. අර වෙනදට ඇහෙන කච කච සද්ද නෑ නේද අද? අද නෑ, අද යාට නිවාඩු දීලා තියන්නේ. මං කො කරුණා කළා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මට දැන් ඇති ඔත් එක්ක කියලා මේ ප්‍රෝග්‍රෑම් එක කරා. සැති නේද? නෑ නෑ, අදට නිවාඩුවක් ඕනේ කියලා කිව්ව මාත් කාලයක්ම ආවේ නෑනේ. ඒ නිසා මං හිතුවා මේ සතිය යාට නිවාඩුවක් දීලා ලැබෙන සතිය මං නිවාඩුවක් ගන්න. එහෙම ඕකේද? හාද ඔට්ටුයිද? ඉතින් කොහොමද, අද මැයි මාසේ 3 වෙනිදා. මේ අවුරුද්දේ අපි අවුරුදු හැම බොහොම සරුවට සමරලා දැන් ඔන්න අලුත් මාසෙකට ඇවිල්ලා තියෙන. දැන් අර අවුරුදු ෆීලිං එක කෙමෙන් කෙමෙන් නික්ම යනවා. නික්ම යනවා කියන්නේ ගිහින් ඉවරයි දැන්. එතකොට දැන් හිතෙනවා, අනේ අරිතුරු වෙච්ච කොණ්ඩෙ කැවුමක් මුං කැවුමක් වගේ තිබ්බනම් හොඳයි කියලා නේ. අන්න ඒකනේ, තියෙනකොට අපිට අගයක් නෑ, නැතිකොට තමයි අගේ වැඩි. මේ කෝණ තැනකට ඇප්ලයි කරගන්න පුළුවන් කතාවක්. හරි, ඉතින් අද ඉරිදා දවසේ මොකද කරන්න ගෙදරට වෙලා? දැන් හිටේ ඉඳන් වැඩ ආයි පටන් ගන්න වෙනවා මේ සතිය. එතකොට ඒ සතියට ලෑස්ති වෙන්න ඕන. දැන් අද ඉරිදා කියලා කිව්වම හස්බන්ඩ්ලාට අද තමයි වැඩ වැඩිම දවස. ගෙවල් වල කැඩිච්ච බට හදන්න, වහලවල් සුද්ධ කරන්න, තව මොනවද වතු පිටි සුද්ධ කරන්න, මකුළු දැල් කඩන්න. ඒක අතකට බැලුවම අපේ හස්බන්ඩ්ලා හරි පවුනේ දන්නේ. එහෙම නෙමෙයි, තමන් ජීවත් වෙන වටපිටාව පිරිසිදු තියාගන්න ඕන නැද්ද? ඒකනේ කියන්නේ. රයිට්, එහෙනම් 10:10 වෙනකොට මියුසික් ගරාජ් අපි මේ පැත්තෙන් අපි නෙමෙයි මම ඒක වචන, අද බහුවචන නෑ, ඒක වචනෙන් කතා කරන්නේ. මං ඉන්නවා දවල් 12 වෙනකන්. වාට පුලංකම තියෙනවා මේ පැත්තට කතා කරන්න. අපි ලොකු චැට් එකක් ගාමු නේද? මං හිතන්නේ සති 3ක විතර උපදූප තියෙනවා අපි දෙන්නට කතා කරන්න. එහෙනම් 0.7.3.93.5.93.7 0.7.3.93.5.93.7 කියන මගේ වට්ස්ඇප් නම්බර් එක මෙන්න දැන් ඉඳන් විවෘතයි. අඩු පුලංකම තියෙනවා, කැමති සින්දුවක් තියෙනවා නම් මගේ ගිල්ලන්න. එතකොට දැන් තව අලුත් සින්දු කීපයකුත් ඇඩ් වෙලා තියෙනවා මේ සතියේ. අපි ඒවත් හිමීට අහමු. දවල් 12 වෙනකන් අපිට වෙලාව තියෙනවනේ නේද? හරි, එහෙනම් ඉක්මනටම කතා කරන්න, මැසේජ් කරන්න, කෝල් එකක් දෙනවා නම් 27746400810 මේ ටෙලිෆෝන් නම්බර්ස් දෙකම මම විවෘත කරලා තියෙනවා ඔයා වෙනුවෙන්ම. දවල් 12ට කලින් කතා කරලා යාළුවෝ ටික එකතු කරගෙන අපි ලස්සන සින්දු ටිකක් අහමු. එහෙනම් මේ ජෝ පෙරේරාගේ බාල කාලේ ගැන කියන සින්දුව 10:12.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහන බලාගන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිර කිලෝ එකක් රුපියල් 209යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: හැම්බෙල් එහෙම කන් ගොඩ වෙන ශබ්ද
3: අයිබෝවන්
4: අද සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඬ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
2: සම අනුග්‍රහය
4: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: මම තදම සඳුන් රාජ හන්දි තෛලය ගෙනල්ල ගාල බලන්න ඕනි.
5: 076 300 25 25 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: කළුතර සැවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට සේට 25ක වාසියක් නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම සැවොන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරු දහන්දිය සහ පයාගල
5: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්
6: Unfortunately today some of you will be going home
5: ජීවිතේම වෙනස් කළ හැකි.
7: Welcome to MasterChef Sri Lanka.
5: සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
8: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
9: ලකන මොමදී ඉස්සල

0: Zig Garage with Govi and Ravi.
1: උදේ 10යි විනාඩි 21යි වෙලාව මං කිව්වා යාළුවෝ ඩිජිටල් මැසේජ් එකක් එවන්න මේ පැත්තට කියලා 07.03 93.5 93.7 තමයි WhatsApp නම්බර් එක. කීප දෙනෙක් ඉන්නව එකතු කරගන්න ඕන. කවුද දන්නවද මේ ඉන්නේ? යටියන්තොට නිතු ගරාජ් එකේ කට්ටිය. බලන්න ඒ ගරාජ් එක හන්නේ මියුසික් ගරාජ්. අපෙන් අහන්න කොහෙද වාහන හදන්නේ? හරි, ඉතින් එයාලත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. එයා කියලා තියෙනවා ලක්ෂන්, රුක්ෂාන්, පොබුදු කුමාර්, එතකොට මල්ලි ජයම්පති, සෙල්වම් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අනිවාර්යෙන්ම ඔයාලව ලස්සන සින්දුවකට මම එකතු කරගන්නවා. හරිද? එතකොට මේ කවුද හෙලෝ කියලා එවලා තියෙනවා, නමක් නැහැ. ඔන්න ඉතින් මට තරහ යනවා එතකොට. හරි හරි, අර හෙලෝ කියපු එක්කෙනාවත් අපි මේ පැත්තෙන් එකතු කරගෙන. දොරවකින් තිලිනි ඉන්නවා, සුරංග, පින්සර, යෙනුලි, එතකොට අම්ම ලලිතා, තාත්තා පියසිරි, ලක්කඩ මේ වෙලාව වැහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ තිලිනි. එයා කියලා තියෙනවා එයාගේ අම්මිගේ හෙට උපන්දිනේලු, අන්න ඒකටත් විශ් කරනවාලු. අනිවාර්යෙන් අපිත් විශ් කරනවා සුබම සුබ නිරෝගිමත් උපන්දිනයක් වෙන්න කියලා. හද හෙටලු බර්ත්ඩේ එක කමක් නැහැ, ඉතින් අපි ඔන්න කලින්ම විශ් කරා. හරිද? එතකොට මේ කවුද? Good morning. Thank you so much. මමත් සද්දට මහගෙන ඉන්නේ ඔයාව. පන්වැල්ල රශ්මි සැලෝන් එකේ කට්ටිය. උපුල් තමයි මැසේජ් එකේවලා තියෙන. අනිවාර්යෙන් උපුල් අපි ආවත් එකතු කරගන්නවා. මේ මොකද්ද? Good morning Kavi and Ravi. Ravi නෑ අද හොඳේ. Kavi, ඔයා සති දෙකක් ප්‍රෝග්‍රෑම් එකේ නොසිටි නිසා Ravi ඔයාට බැන්නා. ඔව් මං අහගෙන හිටියේ. මං අහන් හිටියේ. මුළු රටම ලක්කඩ අහනවා. රටේ මෝපියෝට ඉක්මනට එන්න කියලා ආශිර්වාද කළාලු. ඒ ආශිර්වාදේ මෙව්වා වෙලා තමයි මං අද ඇවිල්ලා තියෙන්නේ. හරි සුමනා, බොයගුඩි නම් මැසේජ් එක වෙලා තියෙනවා අපිට. සුසන්ත, ලසන්ත මේ දෙන ට්වින්ස්ලා, ඉතින් ඒ දෙන්නවත් එකතු කරගන්න කියලා කියනවා. රුවන්ෂි, සුජා ඉන්නවා කියලාත් ඔන්න අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හරි, එහෙනම් මේ හැමෝම අපි එකතු කරගන්නවා. ලස්සන සින්දුවක් අහමු. ඒ අතරතුර ඔයාලට මේ පැත්තට කතා කරන්න පුළුවන්. 2774604 2774810 කියන මගේ නම්බර් එකට. හරිද? එක්මනම කතා කරන්න අදිරිද දවසේ. ඔයත් එක්ක ඉන්න පවුලේ අය, යාළුවෝ හැම ඉන්නවා නම් මේ හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දු ටිකක් අහමු. දවල් 12 වෙනකන් අපිට වෙලාව තියෙනවා.

0: good morning උදේ 10යි විනාඩි 31යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇතර ගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් කො bayabas.com වෙත පිවිසෙන්න
4: Music Garage with Kavi and Ravi

0: Massage with Kovi and Ravi.
1: දහයයි විනාඩි 35යි වෙලාව. හයි කවි, කොහොමද? ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. ගොඩ දවසකින් නේද කියලා අහලා තියෙනවා. ඔව්, ගොඩ දවසකින් තමයි. ඇයි මොකද? මියුසික් ගරාජ් සද්දට මහගෙන ඉන්නවා කියලා ලස්සන සින්දුවක් ඕනෙලු. සින්දුවකට යාව එකතු කරගන්නත් කියලා කියනවා. සංජීව දිසානායක අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ ඉන්න තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. එතකොට හයි කවි, කොහොමද? ඔයාට කාලෙකින් නේද? ඔව් ඔව්, කාලෙකින් තමයි යන්නේ. ඉතින් ආයි ආයි අහනවනේ. නිෂු අපි වහගෙන ඉන්නවා කියලා කියනවා. මැලේසියාවේ ඉඳන් තමයි නිෂු අපි වහගෙන ඉන්නේ. Thank you so much නිෂු, ආගේ ආදරේට. එතකොට good morning අපිත් අහගෙන ඉන්නවා කියලා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා පහේ කනුව පුංචි බණ්ඩ ඇතුළු පවුල හැමෝම ඔන්න මේ වෙලාවේ අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. good morning සුදු නෝනා. කවුද මේ සුදු මහත්තයා? පින්නවල චන්දි. ආ, ඒ කියන්නේ එයත් සුදු නෝනා කෙනෙක් නේද? ආ, කොහොමද කොහොමද, සතුටින් ඉන්නවා කියලා හිතනවා. ඔයත් සතුටින් ඉන්න ඇති කියලා මම විශ්වාස කරනවා. සුන්දර කෝණ කියනවා, පුතාලා සදෙව් තමෝත් සස්මිත හස්බන්ඩ් සමින්දව එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අක්කා අයියා, එයාගේ දරුවෝ අකිල, අමාශා, එතකොට මතුගම අම්මා, අක්කා, එවගේ මිසුරු පුතා. අනේ, සුනිල් සර්ගේ සොන් එකක් දෙන්න කියලා කියනවා. බලමු මන් ට්‍රයි එකක් දෙන්නම්. හරිද? Thank you so much. අද පාටන නැහැ. මොකද්ද කරන්නේ ඉතින් නේද චන්දේ? හරි චන්දේ, thank you so much ඔයාගේ දිග මැසේජ් එකට. තෙප්පනාවෙන් නයන අපි වහගෙන ඉන්නවා. එතකොට එයාගේ දුවලව එකතු කරගන්න කියන කවිෂ සහ ධනුෂිකා එක්ක මේ දෙනාත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනේ. අද මගේ පුතාගේ උපන්දිනේ. පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔන්න ඔයාගේ ආදරණීය අම්මා. අනේ, එයා ඉල්ලීමක් කරලා තියෙනවා ලස්සන සින්දුවක්. බලමු මං ඒක දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. හරිද? නිලූෂ තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. බොහොම ස්තුතියි. අනවනම් ඔයාගේ පුතාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ගොඩාක් ආදරෙන් විශ් කරනවා. හරි? රයිට්. මන්ද මෙච්චර වෙලා හිටියේ WhatsApp chat එක පැත්තේ. දැන් යන්න හදන්නේ අපිට මැසේජ් කරපු අනිත් යාළුවෝ ටික බලන්න. normal message වෙලා තියෙනවන්නේ නේද? කවි, ආදරෙන් මාල දාලා පිළිගන්නම් ඔයාව කියලා තියෙනවා. අන්න එතකොටනේ හැමදාම වැඩට එන්න හිතෙන්නේ මට උනත්. රත්නපුරේ තමරා කුමාරි තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ඉතින් අපිවයි අපේ ඔෆිස් එකේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි තමරා කියලා තියෙන්නේ. අනිවාර්යෙන් තමරා, ඔයාවත් අපි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. හරි? ගුඩ් මෝර්නින්. මම දිනුෂිකා, මාපලගමින් යක් සින්දුවක් කියලා තියෙනවා. බලව මම ඒකක් දෙන්න ට්‍රයි එකක් දෙන්නම් දිනුෂිකා. දවල් 12 වෙනකන් අපි වහගෙන ඉන්න ඕනේ. හරිද? ඒ අතරතුරේ ඒ සින්දුවත් ඇහෙන්න ඉඩ තියෙනවා. හරි? 0703935 0307 මගේ WhatsApp

0: උදේ 10යි විනාඩි 42යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

හරි 10යි විනාඩි 50යි වෙලාව පොඩ්ඩක් සද්ද නැතුව හිටියා නේද මම බැලුවා මොකද්ද කරේ කියලා මෙච්චර වෙලා හරි වෙන වැඩවල ඉන්න ගමන් වැඩ කරන්න හොඳ නැහැ තේරුණාද ඒක කාටත් ඉච්චර හොඳ දෙයක් නෙවෙයි ඒ නිසා හිටපු ගමන් ඩොක් ගාලා නවතින්න පුළුවන් හරි මේ 10යි විනාඩි 51යි දැන් වෙලාව අපි යමු ටක් ගාලා WhatsApp chat එක පැත්තට නැත්තම් මට අන්තිම මොහොතේ ගොඩාක් අය මිස් වෙන්න තියෙන චාන්ස් එක වැඩි. හරි WhatsApp chat එකකට යන්න ඕන. මං කිව්වා 0703935937. මගේ WhatsApp number එකට පුළුවන් තරම් ඔයාගේ යාළුවෝ ටික එකතු කරගෙන message එකක් එවන්න කියලා. එහෙම එපු කෙනෙක් තමයි සඳ ලංකාවෙන්. පූර්ණිමා සෙව්වන්දි කියලා කියන්නේ. පූර්ණිමා ලස්සන සින්දුවක් අහන්න ඕන කියලා මට කියලා තියෙනවා. ඉතින් එයාට කොහොමද මං සින්දුවක් නොදී ඉන්නේ නේද? කවුරු හරි මගෙන් කලින් 18 වන්නම් සින්දුව දෙන්න කියලා ඉල්ලුවා. ඒ නිසා මං ඊළඟට ඒ සින්දුව තෝරගත්තා. හරිනේ? කමක් නෑනේ. හරි අනිත් අය තරහ වෙන්න එපා. හරි දෙය අතරතුරේ ඔබට මතක් කරන දෙයක් තියෙනවා. දැන් රුපියල් 1500ක් ගෙවලා TV එකක් ගෙදර අරන් යන විදිය ගැන තමයි මම මේ කියන්න යන්නේ. රුපියල් 1500ක් ගෙවලා අඟල් 40 ස්මාර්ට් රූපවාහිනියක් දැන් ගෙදර අරන් යන්න පුළුවන්. මාස 20න් ටික ටික ගෙවන්න ගන්න. ඔන්න අදම අබාන්ස් ප්‍රදර්ශනාගාරයක් හෝ myabans.com වෙත පිවිසෙන්න කියලා ඔබට මතක් කරනවා. ප්‍රදර්ශනාගාරයකට ඇවිල්ලා ඔයාලට මේ ගැන වැඩි විස්තරයක් දැන කියාගන්න අවස්ථාව තියෙනවා. රයිට් අපි යමු යාළුව කවුද ඉන්නේ කියලා මේ පැත්තෙන් බලන්න. ගයන ඉන්නවා මොරටුවෙන්. එයාගේ පවුල හැමෝම එකතු කරගන්න කියලා කියනවා. අද චරිත්ගේ බර්ත්ඩේ එකලු. චරිත්ටත් සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ඔන්න ප්‍රාර්ථනා කරලා තියෙනවා. අපිත් චරිත්ට සුබම සුබ නිරෝගිමත්. තව මොනවාද? එයාගේ හිතේ තියෙන බලාපොරොත්තු සාර්ථක වෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා තමයි ඔන්න ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මුතු ඉන්නවා. හයියක්ේ මම මුතු. එච්චරයි ආ මැසේජ් එකකින් එවලා තියෙන්නේ. කමක් නැහැ. ඉතින් යාව එකතු කරගන්න එපයි නේද? හරි එහෙනම් ඔන්න මුතු අපි ආවත් ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවට එහෙනම් එකතු කරගන්නවා. මෙයාට 18 වන්නම් දෙන්න කියලා ඉල්ලුවේ. අන්න එයාට මේ සින්දුව මන් දෙන්නේ.

0: ලක්හඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397399
0: මාලදිවයින් ජනාධිපති මොහොමඩ් බිස්ම හතා රාජ්‍ය සංචාරක සඳහා අද මෙරටට පැමිණෙනවා. සංචාරය අතරතුරදී දෙරට අතර සහයෝගිතා වර්ධනය කරගනිමින් ක්ෂේත්‍ර කණ්ඩායමක් අවනිර්ණය වන පරිදි අවබෝධතා ගිවිසුම් වලට සැතැඹීමට නියමිතයි. පොහොනු වැඩසටහන් සංවිධානය කාර්යමණ්ඩල හෝමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම ඇතුළු අවබෝධතා ගිවිසුම් ඊට ඇතුළත්. ඊට අමතරව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන සංචාරක මෙන්ම ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රද අවනිර්ණය වන පරිදි අවබෝධතා ගිවිසුම් වලට එළඹීම සිදු වෙනවා. ඉන්දියාවේ දිල්ලියාගඩුවර හටගත් ගෙන්ඩකින් පුද්ගලයන් නවතින කුමිය කොස් තිබෙනවා. විවේක් විහාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකයි ගෙන්ඩ හටගත්තේ. නියුච්ච පොලිස් කොමසාරිස් රාජේන්ද්‍ර ප්‍රසාද් බීනා සඳහන් කළේ අලුයම 3:48ට හදිසි ඇමතුම් එකේට ලැබුණු තුතුරක් මත වහ ක්‍රියාත්මක වූ පොලිසිය ගිනිනිවීම් අංශ සමග එක්ව ගෙන්ඩ කඩනමින් පාලනය කිරීමට කටයුතු කළ බවයි. පුද්ගලයන් 15 දෙනෙකු පමණ බේරාගෙන තිබෙනවා. නිවාස සංකේතයේ දෙවන, තුන්වන සහ හතරවන මහල්වලයි ගින්ද පැතිර ගොස් ඇත්තේ. සොන්බුන් අතර සිරවුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවද නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. ලක්හඬේ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Radio ITN.
1: එකොළහයි විනාඩි තුනයි දැන් වෙලාව. මියුසික් ගරාජ් අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපි දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ. මේ පැයත් මම ඔයාලට මතක් කරනවා 12 වෙනකන් ලස්සන සින්දු ටිකක් අහන්න මේ පැත්තට එන්න කියලා. ඉක්මනට මැසේජ් එකක් එවන්න 0703 93 5 93 7 මගේ WhatsApp නම්බර් එක. බර්ත්ඩේස් තියෙනවා නම් ඇනිවර්සරි තියෙනවා නම් ඒවත් අපි මතක් කරමු.

11 විනාඩි 7යි දැන් වෙලාව. මියුසික් ගරාජ් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා WhatsApp එකට මැසේජ් එවලා තියෙන යාළුවෝ ටික එකතු කරගන්න ඕන. කිරිමැටියාන සමෘද්ධි බැංකුවේ තුෂාරි, රම්‍ය, සුජාතා, ශිරෝමි, දිනුෂා, උදාරි, ලෝකා, එතකොට ඉන්ද්‍රාණි, මේ හැමෝම ලස්සන සින්දුවක් කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලත් මේ ලස්සන සින්දුවක් දෙනවා. අයිබුවන් මඩපාත, ලක්ෂ්මන්, තමරා, නිෂානි, චේතනා, තේජ්, අබෝර්, එතකොට පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක එක්ක සේරුවාවිල KDA සමරසිංහව මේ වෙලාවේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. අනිවාර්යෙන් ඔය කට්ටියවත් අපි ළඟ සින්දුවට එකතු කරගන්නම්. ඒ අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. දැරණියගලින් දේවුදු, එතකොට මහත්තයා ලහිරු, පුතා ෂේන්, ඩංගි සිතුමිනි, මල්ලි සිතු, මේ හැමෝම එකතු කරගෙන අහමුකො කියනවා ලක්හඬේ ලස්සන සින්දු ටිකක්. අනිවාර්යෙන් අපි අහමු. හරිද? හලෝ රේණුකා, ඔයාට කොහොමද? සතුටින් ඉන්නවද? පරිස්සමෙන් ඉන්නවද? අනේ බොහොම ස්තුතියි. හරිද? රේණුකා එක්ක යාගේ පවුල හැමෝමත් අපි ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. මෙහෙම මං යනවා රුමේනියාවලට. අලව්ව කලල් පිටියෙන් පුතා තුහින, දුව බිනාර, වයිෆ් ප්‍රියංකා, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි රුමේනියාවල ඉන්න සම්පත් අපිට මැසේජ් එකක් එවලා තියෙන්නේ. ඉතින් රුමේනියාවල ඉන්න ගමන් නේද ජීවිතේ ගොඩ දාගන්න, රට රස්සාවලට ගිහිල්ලා තමන්ගේ පවුල ඇවත් එකතු කරන් මේ වෙලාවේ ලක්කඩහගෙන ඉන්නවා කියන එක වෙනම එකක් නේද? හරි, එතකොට දැරණියගලින් තරුෂි බස්නායක, ඔන්නාවත් මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. හරිද ලස්සන ළමයෝ? හරි, එහෙනම් මේ හැමෝම එකතු කරන් අපි තවත් ලස්සන සින්දුවක් අහන්න යනවා. තාම පරක්කු නෑ, හොඳේ WhatsApp එකට මැසේජ් කරන්න පුළුවන්. ඒ වගේම normal message වලට එවන්න අවස්ථාව තියෙනවා. දවල් 12 වෙනකන් අපි ලස්සන සින්දු ටිකක් අහන්න බලාපොරොත්තු වෙනවා. 11:10 දැන්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: මියුසික් ගරාජ් අහගෙන ඉන්න වෙලාව 11 විනාඩි 13යි.
2: පසුම්බියට වාසය කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසය. නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
3: රේඩියෝ වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගා. මෙගා පවර්.
2: පාට පොතක් පිළකලා කලල් කලාවේ
3: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනී සුරු කරුපත් සහතන
4: හදුට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජීවිතයේ රසෝදයේ
2: බැඳීමු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
3: ආදරණීය ජීවිතේ ඉරිදා රාත්‍රියේ හදුට හිමාලික
4: ජෝතිරාදාරයයි සහයෝගීතා අනුග්‍රහය
5: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0767 325 25 අමතන්න
6: මගේ පෙරලි පෙම්වති
5: ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණයක්
7: මිනල් මොකද දාන හෙඩ්ලයින් එක? මොකද බිරිඳගේ අනියම් සැමියා විසින් සැමියා මරන කදෝක වෙලා තියෙන කියන්නේ මේ ගෑණිව හොරමිනියා මරලා මොකක්
8: නෑ මේ සැමියා
7: ඒක හරියන්නේ නෑ මේක අමු වැඩි ඕවා දාන්න එපා පොඩ හිතන්න කොහොඳ හෙඩ්ලයින් එකක් දාන්න අනියම් පෙමක් කළා හරියක් ඒක දාන්න
3: මගේ ඉපැරණි පෙම්වති
9: අර සූර්ය බණ්ඩාර සර් මේ ළඟදී ක්ලාස් එකේ ළමෙක් සර්ගෙන් ෆ්‍රී කාඩ් එකක් කිල්ල ගත්තා සර් ක්ලාස් එකේ හැමෝම ඉස්සර එළමම චාටර් කළා
3: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න
4: ලකන්ද රේඩියෝ ITN
10: Music Garage with Kavi and Ravi
5: එකලහයි විනාඩි 17යි වෙලාව මං කියවන අදාලුත් සින්දු කීපයක් තියෙනවා කියලා රිලීස් කරන්න නේද මේ එකක් හරි දැන් සාමාන්‍යයෙන් අපි ඒ කාලේ සින්දු වලට ආසයි ඒ කියන්නේ අපේ කාලි සින්දු ටිකක් තියෙනවානේ සින්දු ගොඩක් තියෙන ඒනට මේ කියන දෙන්න අතර තියෙන කම්බිනේෂන් එක එක මාර එකක් හරිද ඒ තමයි චින්ති රයනි මේ දෙන්න නිකන් අනේ මන් දන්නේ දැන් ඔවට මතක නම් ওই කාන්දම් දැස තරුමිනි ඔච්චම් පාවි දැන් අන්න ඒ වගේ සින්දු මතක් වෙනවා මේ සින්දු ඇහුවම ඒ කියන්නේ නිකන් අපි ඉබේම අපේ නිකන් පොඩි කාලේට යනවා වගේ එකක් තියෙනවා දැන් මේ තේ දෙන්නගේ අලුත් සින්දුවක් මට හිතුණා අද මියුසික් ගරාජ් එකේ මේ සින්දුව අහන්න දෙන්න ඕනේ කියලා ඔබට දැන් චින්ති ගත්තට පස්සේ මට හිතෙච්ච දෙයක් තමයි මේ චින්ති වයසට යන්නේ නැද්ද කියන එක. දැන් අපි පොඩි කාලේ චින්ති ඒ විදිහමයි. දැන් අපි ලොකු වෙලා අපි කසාදත් බඳලා නේද? ඒ වෙද්දි චින්ති එහෙමම තමයි. අනේ මන් දන්නේ මේ මනුස්සයා වයසට යන්නේ නැද්ද කියලා. හරි ඉතින් චින්තිගේ රයිනගේ අලුත් සින්දුව තමයි අපි රිලීස් කරන්න ලෑස්ති වෙන්නේ. මේක ලියලා තියෙන්නේ චින්ති අපේ ශාන් ගල හිටියාව අපේ ගලෙයි අපි ආදරේට කියන්නේ ගලෙයි කියලා මේ දෙන්න තමයි ලියලා තියෙන්නේ ඉතින් එතකොට චින්ති රයිනි තමයි මේ සින්දුව කියන්නේ හරිම ලස්සන සින්දුවක් ඒක වෙන වයිබ් එකක තියෙන සින්දුවක් ඔබ අහලා බලන්න දැන් දිගටම ලක්හඬ අරහා ඔබට මේ සින්දුව අහන්න අවස්ථාව තියෙනවා මියුසික් ගරාජ් වලින් ඔන්න එනම් අපි මේ සින්දුව අද ඉඳන් ඔබට අහන්න දෙනවා 11යි විනාඩි 18යි

0: ITN රටට වග කියන රේඩියෝව රේඩියෝ හැම්බෙම එහෙම කන් ගොඩ වෙන ශබ්ද
1: මේක ගන්න මොනවද හලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
2: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්නට ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
3: මාගේ සරවැස්සේ මංගාවා
0: සම අනුග්‍රහය
2: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් වගාව ප්‍රතිස ලබා ගන්න ඩයලොග් කොවි මිතුරු සරුසර අනාගතයට AI මිතුරා
6: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: එකොළහයි විනාඩි තිහායේ.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Music Garage with Kavi and Ravi.
0: එකොළහයි විනාඩි තිහයින වෙලාව හරියටම තව පැය භාගයයි තියෙන්නේ. ඒ නිසා ඔයාගේ ආලෝ ටික එකතු කරගන්න, මේ පැත්තට මැසේජ් එකක් එවන්න. 0.7 0.3 93.5 93.7

0: Ravi.
1: එකොළහයි විනාඩි 38යි වෙලාව. මං කියන්නේ හැමදාම අන්තිම මොහොතේ තමයි කට්ටිය මැසේජ් කර කර එකතු කරගන්න කියලා කියන්නේ කියලා නේද? ඉරේෂාන් ෆර්නෑන්ඩෝ අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. එයා කියනවා සොනල්, දුලෙන්, එතකොට වර්ෂේ, සුලක්ෂණා, හිරු, කල්පනී මේ කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා. එතකොට ෆියුෂානි ඉන්නවා මේ වෙලාවේ අපි වහගෙන. කොහෙද මහා හරි කොහොමාරි ආවත් විමාෂෝන් අපි ආවත් එකතු කරගන්න සිව්වන්දි දිසානායක. එතකොට මින්දුල මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න ඕන කියලා තියෙනවා. එයාගේ වයිෆ් විරාෂව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න. හරිද? හරි. ඒ වගේම මේ පැත්තෙන් ඉන්නවා දිනුෂා. දිනුදුවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියනවා. දිනෝකගේ 32 වෙනි උපන්දිනේ. දිනෝකා ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ගොඩාක් ආදරෙන් අපි විශ් කරනවා. වාගේ පවුල අයත් ඔන්නාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා විශ් කරනවා. හරිද? එතකොට මේ කවුද? අපි පල්ලිගස්ම ගරාජ් එකේ කට්ටිය. ITI නේද? ඒ ITI ගරාජ්, මේ මියුසික් ගරාජ්. එයාලොත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. Thank you so much. හැබැයි ඉතින් එවලා තියෙන කෙනාගේ නම නැහැ. මං හොයාගෙන කියන්නද? ජානකනේ. ජානක. හරි ජනක. හරි ජනක. හරි. එහෙනම් බොහොම ස්තුතියි මැසේජ් කරාට. එතකොට කණ්ඩලමේ දෙමඩහත්ත පාලම ළඟ යාගේ පුංචි කඩේ ඉඳගෙන ලක්කඩහන අපේ යාළුවා ඉන්නෝ නෝක. එයාවත් ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා තමයි යා කියලා තියෙන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න ඔයාවත් ලස්සන සින්දුවකට. 11යි විනාඩි 39යි වෙලාව. අපි තව ලස්සන සින්දු ටිකක් අහලා ආයිත් මේ පැත්තට එනවා. ඒ අතරතුර යාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. ගයනි කතා කරා මට. ගයනිගේ අද 8 වෙනි ඇනිවර්සරි එක කියලා කිව්වා. හැපි ඇනිවර්සරි. සතුටින් ඉන්න ඕනේ. හරිද? ගයනි මහත්තයා බිමල් තවත් එකතු කරගන්නවා මේ සින්දුවට.

0: විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: අනුෂ්ක රසංචිත සෙල්වා නිර්මාණයක්.
5: බොනේ උලේ දුමාවේ ඉතින් ආව විතරයි එනවා කියලා කවර මං හිතුවේ නෑ උඹ එයි කියලා.
6: සත්‍යන්තයේ
4: රාත්‍රී 9ට ITN බලන්න.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: කෝටි 11 ධන නිදාන ලොතරැය 10,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000 100,000 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේදී

0: Music Garage with Kavi and Ravi.
1: එකලහයි විනාඩි 52යි වෙලාව. ඒ කියන්නේ අඳ වෙලාව හරි. හරි. දැන් ඔන්න එක දිගට මැසේජ් එවන්න ගන්න. මේ වලට තමයි ඉතින් මට තරහ යන්නේ. හරිද? දැන් මෙච්චර වෙලා ඉඳලා ඔන්න අන්තිම මොහොතේ ඔහු මැසේජ් ටික කියවන්න යන්නේ මම. මියුසික් ගරාජ් සද්දට මහගෙන ඉන්නවා කියනෝ. සින්දුකට අපිවත් එකතු කරගන්නලු. කොට්ටාව පැපිලිවල පාරේ යාගේ පවුලේ ඉන්න කුසුම්ලතා, අම්මා සෝමවති, පවනිදුව, එතකොට ගනිදු, විහංගා, ගයානි, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ජය මාම තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. එතකොට ඔයා බලනවා ඇති කොමේ බේකරි කට්ටිය කියලානේ. අද බේකරි වැඩ නැහැ. ගෙදර ඉඳන් තමයි ලොලක් හදාගෙන ඉන්නේ. එහෙනම් අපි ඔය කට්ටියව ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා ජය මාමේ. හරිද? එතකොට මේ පැත්තෙන් කාවින්දයා ඉන්නවා. බලන්න එයා කාවින්ද මං කාව්‍ය. බලන්න අපි දෙන්නගේ තියෙන ගැළපීම. හරි, මේ කවුද? ගුණසිරි කූල් ස්පොට් එකේ කට්ටිය මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියන සින්දුවක් අහන්න ඕන කියලා එකතු කරගන්න කියනවා උපාලි, හෙතකොට චිත්‍රාණී, මාධව, කසුන් ඇතුළු මේ වෙලාවේ ලක්කඳ අහගෙන ඉන්න හැමෝම. නිසංසලා විවාහගෙන ඉන්න මොරවක ඉඳලා නිසංසලාවත් ඊළඟ සින්දුවට එකතු කරගෙනම අපි යන්න කියලායි හදන්නේ. ඉතින් අද කතා කරපු, මැසේජ් කරපු හැමෝටම thank you so much. ලබන සතියේ එන්නම්. සතුටින් ඉන්න, hina වෙලා ඉන්න, පරිස්සමෙන් ඉන්න. දැන් මේ දවස්වල හවසට පොඩි වැහිබර කාලගුණික තත්ත්වයක් තියෙනවා. ඒ නිසා එළියට එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා. සහ අකුණු අනතුරු ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. හරිද? ආදරේටනි කියන්නේ. හරි, එහෙනම් ගියෙන් නම් සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න. මියුසික් ගරාජ් ජහගනේට ගොඩක් ස්තුතියි මං කවි.

0: ක්‍රම අනුග්‍රහය.
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
0: සහයෝගීතා අනුග්‍රහය. උත්සව සමයේ හිතේ හැටියට ඇඳුම් ගන්න හොඳම තැනක් ප්‍රසාද් ටෙක්ස්ටයිල්. කාන්තා පිරිමි ළමානි ඇඳුම් ඇතුළු සියලුම දේ එකම තැනකින් ගන්න ප්‍රසාද් ටෙක්ස්ටයිල්. ශාකා පිළියන්දර හෝමාගම කොට්ටාව මාතර ඇහැලිය කොට.

0: na stole.
1: Maldivi janapathin lesanchore ekata pasurwe Sri Lankawata pæmine. Rosyadu saukya amathwarya pirivirwe divayinata. Pariganika aparahadawalata sakapita videshikayan 120ak rajagiriyedi attharanguwata. Mahapare sandarshana pawaththu yathuru pedikaruwan 20 denekuta police appa. Pasurwe millimeter 50ta wedi tada wæsi. අකුණක් වැදී හබරාදුවේ කාන්තාවක් පියයයි. ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් ලෙබරඩේ 13ක් ජීවිතක්ෂයට.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් බම සුලක්ෂණී උදේශිකයි දිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් බුයිසුබහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද පසුරුවේ මෙරටට පැමිණෙනවා. ජනාධිපති අනුර කුමාර සනායක මහතාගේ ආරාධනාවකට අනුව සිදුවන සංචාරය අතරතුරදී දෙරට අතර සහභාගිතාව වර්ධනය කරගනිමින් ක්ෂේත්‍ර ගණ්ඩාවක් ආවරණය වන පරිදි අවබෝධතා කිවිසුම් වලට අත්සන් තැබීමට නියමිතයි. පුහුණු වැඩසටහන් සංවිධානය, කාර්ය මණ්ඩල හෝමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඒකාපත්‍ය පරීක්ෂණ පැවැත්වීම ඇතුළු අවබෝධතා කිවිසුම් ඊට ඇතුළත්. ඊට අමතරව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන සංචාරක මෙන්ම ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රද ආවරණය වන පරිදි අවබෝධතා කිවිසුම් වලට එළඹීම සිදුවනවා. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව විශේෂ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක බව පොලිසිය නිවේදනය කළා. ඒ අනුව අද පසුරුවේදී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස්, ඔරුගොඩවත්ත හන්දිය, බ්‍රේස්ලයින් පාර, බොරල් හන්දිය, ඩී සෙනනායක හන්දිය, හෝටන් පදිස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි භාවත, පුස්තකාල හන්දිය, මල්පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත බයිකල් වටරවුම, ගාල්මෝදුර වටරවුම, බාලදක්ෂ භාවත, ලෝටස් පාර, සෙරමික් හන්දිය සහ යෝක් වීදි යන මාර්ග ආශ්‍රිතව මෙම විශේෂ රථ වාහන සැලසුම ක්‍රියාත්මකයි. ඊට අමතරව මාලදිවයින් ජනාධිපතිවරයා හෙට පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරන කාලය තුල එඩෙස්සේ වටරවුම, ගාලු බෙදපාර, බැංකුමවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුළු වීමද සීමා කෙරෙනවා. හෙට දහවල් මාලදිවයින් ජනාධිපතිවරයා විහාරමාතේවේ උද්‍යානය වෙත ගමන් කිරීම හේතුවෙන් එම කාලය තුල නෙළුම් පොකුණ වටරවුම, ධර්මපාල වටරවුම සහ පිත්තල හන්දිය ආශ්‍රිත මාර්ගවලද රථ වාහන ධාවනය සීමා කිරීමට නියමිතයි. එමෙන්ම හෙට සවස් කාලයේදී ජනාධිපති බන්දරයාවට මාර්ගවල රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි පොලිසිය පවසන්නේ. රුසිය සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් තුන්දෙනි ලෙස සංචාරයක් සඳහා අද දෙවිනට පැමිණියා. අද පෙරවරුවේ කටයුතු ගොන්තුරුපළට පැමිණි ඔවුන් පිළිගනු ලැබුවේ අමාත්‍ය භාචාර්ය ක්‍රිෂාතාභිසේන මහතායි. මෙම සංචාරයේදී රුසිය සෞඛ්‍ය අමාත්‍යවරයා දෙරටේ සහභාගිතාවේ ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ මහතා කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරය කිරීමටද සැලසුම් කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධිත බිල ගණන් යටතේ මෙවන විට ඉන්ධන අලවිය සිදුවනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක බිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර එහි නව බිල රුපියල් 410ක් බවයි ලංකා කඩිත ලීතිගත සංස්ථාව සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක නව බිල රුපියල් 470ක් වන අතර එහි වැඩිවීම රුපියල් 15ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක බිලද රුපියල් 10කින් ඉහළ නන්වා තිබෙනවා. ඒ අනුව එහි නව බිල රුපියල් 392ක්. සුපිරි ඩීසල් ලීටරයක බිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක් මේ වන විට අල්වි වන්නේ රුපියල් 458කටයි. ලංකා භූමිතෙල් බිලද රුපියල් 10කින් ඉහළ දැමීම හේතුවෙන් භූමිතෙල් ලීටරයක් මේ වන විට රුපියල් 265කට අල්වි වනවා. මේ අතර ඉන්ධන බිල සංශෝධනය කෙරුණද බස් ගාස් සංශෝධනය නොකරන බව පෞද්ගලික බස් අධිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජිරත්න මහතා පවසනවා.
2: රුපියල් 10කින් වැඩි වෙලා තිබුණා. මේ රුපියල් 10 අපිට බස් ගාස් වල ගැලපීමක් කරන්න හැකියාවක් නැහැ. ජූලයි මාසෙ වෙනකන් මොකද ජුලයි මාසේ පළවෙනිදා තමයි වාර්ෂික බස් ගාස් සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ අනිත් පිරිවැයන් එක්ක.
1: වත්මන් රජ්‍ය බලයට පැමිණියේ සැබෑ ජනබලයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ නිපුණාරච්චි මහතා පවසනවා. ජනතාව ලබා දුන් එම බලය බිඳැමීම පහසු නොවන බවයි ඒ මහතා කියා සිටියේ.
3: පක්ෂවල කට්ටියට වෙලා තියෙන ඉවසීමක් නැහැ. බලය කියන එක මේ ඒ විදියට නිකන් අර සෛනික නූල්ස් වගේ බලය කියන එක ගන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා අපි මේ රටේ 1965 මේ පක්ෂේ පිහිටවලා දශක ගණනාවක් ගිහිල්ලා නොඑක් අභියෝග වලට මුහුණ දීලා ජනතාව ඒකරාශී කළා. ජනතාවගේ බලයෙන් තමයි අපි බලය ගත්තේ. ඒක මහා ලොකු ව්‍යායාමයක්. ඒක ඉවසීමක් නැතුව ඒ ව්‍යායාමේ කරන්න බෑ. ඒ නිසා අපි ගුටි කාලා ඔය පාලකින්ගෙන් ඒගොල්ලන්ගේ ආණ්ඩු බලයට යට වෙලා ඉඳලා මේ හැම කික්ම පන්නරේ ලබලා ජනතාව ශක්තිමත් කරගෙන තමයි අපි බලය කියන එක ගත්තේ. ඒ නිසා ඒ බලය අරගෙන ඉවරයි. එහෙම ගත්තු බලයක් ලේසියෙන් වෙනස් කරන්නත් බෑ, පරද්දන්නත් බෑ. මං අද කියන්නම්. හැබැයි ඒගොල්ලන්ට ඉවසීමක් නැහැ. ඔය මොකුත් නෙමෙයි විපක්ෂයට වෙලා තියෙන්නේ. මං විපක්ෂයෙන් ඉල්ලා සිටින ඕගොල්ලෝ ඉවසීම ප්‍රගුණ කරන්න. ඔය හරි පන්තියකට ගිහිල්ලා හරි ඉවසීම ප්‍රගුණ කරන්න. ඒ නිසා ඉවසීම ප්‍රගුණ කරගත්තොත් ආගොල්ලන්ට නිකන් ට්‍රයි එකක් හරි දෙන්න පුළුවන්.
1: බාලපී වින්ද්‍රිකා කුමාරතුංග භවතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අසන්නේ අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශනයක් පැවැත්වූ තරුණයින් 20 දෙනෙකු යතුරුපැදි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාර්ගයේ ගමන් ගන්නා පිරිස බහතාවර ලෙස තරුණයින් කණ්ඩායමක් යතුරුපැදි සංදර්ශනයක් පවත්වන බවටයි කඩුවෙලි පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ. එය අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සහ රථවාහනාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් දෙකක් අදාළ ස්ථානයේ වටකර වැටලීමක් සිදු කළා. එහිදීම පිරිස අත්අඩංගුවටගත් අතර පසුව අනාවැදේ වූයේ ඔවුන් වට්සප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී ඇති බවටයි. පොලිස් බහරට කැරෙනු යතුරුපැදි අතර ලියාපදිංචි ඩොකල යතුරුපැදි දෙකක්ද හඳුනා කෙරුණා. අත්අඩංගුවටගත් සියලු දෙනා කඩුවෙල පොලිස් බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවන් බවටයි හෙළි වී තිබෙන්නේ. සැකරුවන් පොලිස් ඇප් මත බුදා හැරුණු අතර ඔවුන් ලබන පසුවරදා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළා. පොලිස් බහරට ගෙන ඇති අතුරුපැදි 22 මෝටර් රථ පරීක්ෂකවරයෙකු හමුවට ඉදිරිපත් කර එම පිළිබඳ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දේශීය බෙද්ද ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මුදල් වංචා ඇතුළු විවිධ වංචාවල නිරත වූ විදේශීය ජාවාරම්කරුවන් 120 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිකඩ පොලිසිය කළ වැටලීමකදී චීනය, වියට්නාමය, බැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්පෝජියන් රටවලට අයත් පරිගණක පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත පිරිස් අත්අඩංගුවටගත් පිරිස අතර වන බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් මැද වැලිකඩ පාරේ මහල් නිවසක් කොලි පදනම් මත ලබාගෙන එහි රැඳී සිට තිබෙනවා. එම පිරිස අත්අඩංගුවටගත් අවස්ථාවේ තවත් කිහිප දෙනෙකු පළාකුස ඇති බවයි වාර්තා වන්නේ. සැකරුවන් ලොව බොහෝ රටවල දත්ත පද්ධතිවලට ඇතුළු වී සූක්ෂම ලෙස මුදල් වංචා කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. රටේ සංවර්ධනයට රාජ්‍ය ඩොවල සංවිධානාත්මක කර ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය ඩොවල සංවිධාන සඳහා වන ජාතික බහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න විතරගේ මහතා පවසනවා. දැනට පවතින රාජ්‍ය ඩොවල සංවිධාන පනත වෙනුවට නව පනතක් ගැනීමටද කටයුතු කරන බවයි ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ.
4: මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තිබී රාජ්‍ය ඩොවල සංවිධාන පිළිබඳ මහලේකම් කාර්යාලය මේ ජනවාරි මාසයේ ඉඳන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ගෙනාව. ඇත්තටම රාජ්‍ය ඩොවල සංවිධාන බහුතරයක් පුත් කරන්නේ ඒ වගේ වැඩ කටයුතු. ග්‍රාමීය සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධනය, දුප්පත්කම තුරන් කරලීම සඳහා වැඩ කටයුතු, ඒ වගේම වැඩිහිටි ආබාධිත ළමා ආරක්ෂණය පිළිබඳ වැඩසටහන. ඒ නිසා ඇත්තටම වශයෙන්ම රාජ්‍යනෝ සංවිධාන පිළිබඳ මහලිකම් කාර්යාලය අද නිවැරදි තැනක ස්ථානගත කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපේ අමාත්‍යාංශය වගේම රාජ්‍යනෝ ලේකම් සංවිධාන පිළිබඳ ජාතික මහලිකම් කාර්යාලයේ දාන තියෙන්නේ රාජ්‍යනෝ සංවිධාන අංශය සමග සංවර්ධනය සහකරු වන එය සම්බන්ධ කරගෙන රජය ගෙන යන වැඩපිළිවෙලට විශේෂයෙන්ම දිත්වා කුණාටුවෙන් අපදාවට පත් වෙච්ච ජනතාවගේ ජීවිත ගොඩනැගීම සඳහා ක්‍රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන වගේම රජයේ ප්‍රධාන වැඩසටහනක් වෙන ප්‍රජාසත්ත්ව ව්‍යාපාරයේ යටතේ දුප්පත්කම තුරන් කිරීම සඳහා රාජ්‍යනෝ සංවිධාන ඉතාම සක්‍රීයව දායක කරගෙන තමයි අපේ ඉදිරි දැක්ම. දැන් අපි බැලුවොත් අද වෙනකොට අපිට 1941ක් ඉන්නවා ජාතික මට්ටමේ. 1100කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා දිස්ත්‍රික් මට්ටමේ. ඊළඟට අපි ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් රාජ්‍ය නෝන සංවිධාන 45,000ක්. ඇත්තටම කිව්වා විශාල සංඛ්‍යාවක්. නමුත් අපේ පනත 1980 පනතක්. ඒ වගේම මේ පනතට බොහොම කෙටි සංශෝධනයක් කළ තියෙන 1999. ඒ යටතේ තාම මේ තරම් සංඛ්‍යාවක් තමයි ලියාපදිංචි. නමුත් අපි දන්න තරමට අපේ අත්දැකීම් අනුව තවත් ගොඩාක් රාජ්‍ය නෝන සංවිධාන තියෙනවා. අපිත් එක ලියාපදිංචි වෙලා නැහැ. ඒ වගේම මේ දැනට තියෙන පනත්වල අපිට ඒ අයව අනිවාර්ය ලෙස ලියාපදිංචි වෙන්න කියලා එහෙම බලකිරීමක් කරන්න අමාරු. ඒ නිසා අදටත් රාජ්‍ය නෝන සංවිධාන ගොඩක් රාජ්‍ය නෝන සංවිධාන මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙලා නැහැ. ඒ නිසා ඉදිරි අනාගතයේදී අපේ පනත අවලංගු කරලා අලුත් පනතක් ගේන්න නියමිතයි. ඒ පනත හරහා අපි හිතනවා රාජ්‍ය නෝන සංවිධාන මීටත් වඩා විධිමත් ලෙස සම්බන්ධීකරණය කරලා ඒ අයගේ සහයෝගය රටේ සංවර්ධනයට සක්‍රියව දායක කරගන්න පුළුවන් වෙයි.
1: ප්‍රදේශ රසක පසුරු දෙකෙන් පසු වැසිතිවර බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යනිරත කලකුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පෙන්වා දෙන්නේ.
5: බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල පසුරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසිව ගිරුමු වැසි අද දිනේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සබරගමුව පළාතේ කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැම ස්ථානට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති වෙන පුළුවන්. දකුණු පළාතේත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී තද වැසි ඇති වෙන පුළුවන්. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කේ ඇතම ස්ථානවල අලුයම් කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් ඇති වෙන පුළුවන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති හේකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියර ගන්න ලෙස ජනතාවගෙන් කාරණු කිල්ලා සිටිනවා.
1: මේ අතර ගල් හබරාදුව ප්‍රදේශයේ දෙවසකට අකුණු සැර වැදීමෙන් එහි සිටි කාන්තාවක් මේකොස් තිබෙනවා. අකුණු සැර වැදීමත් සමග දිවිසී වහලේ සහ බෙත්ති කඩා වැටි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගිය කාන්තාවට අමතරව එම දිවසේ තවත් කාන්තාවක් රදිස්ත්‍රි තිබෙනවා. තුවාල් ලැබූ අනෙක් කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. මියගිය කාන්තාවට අමතරව තුවාල් ලැබූ කාන්තාව අදාළ දිවසේ දේවාසිකව සිටමින් කොග්ගල ආයෝජන කලාපයේ සේවය කරමින් සිටි බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීන්
6: එක පාට අපි ගින්දර පිට වුණා. ඒකම කවුරුත් එකතු වෙලා පුතත් උඩ ඉඳන් දුවන් ආවා. අපි පහල හිටියේ උන්න එක පාට ඇම්බියුලන්ස් එක ආවා. පුතා දුවල ගියේ. පුතා ඇවිල්ලා කිව්වා අර ළමයෙකුට වැදිලායි මේ. ඒ ළමයා අරගෙන ගියා එපාට.
7: ඕ ගාල වැස්ස වැහැලා එහෙන ගහන්න ගත්තා. නවත්තන්න නැතුව පෑක් විතර විදුලි කෙටුවා. අපි කරන්ට් එක ගියා. ඊට පස්සේ මේ ඇම්බියුලන්ස් එක ආවට පස්සේ තමයි අපි දැනගත්තේ මෙන්න මෙහෙම මේකතර මේ ගෑන් ළමයි දෙන්නට ගෙහෙන වැදිලායි කියලා.
1: ඒශ්‍රේලිය එල්ල කළ ප්‍රහරයකින් දකුණු දිග ලෙබරණේ පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම 13 දෙනා අතරට කාන්තාවන් 4 දෙනෙකු සහ කුඩා දරුවෙකුද අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එල් ලෙබරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා පුටා දක්වමින් ප්‍රහරයෙන් තවත් පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර හිස්බුල්ලා සංවිධානයේ නිවේදනය කළේ ලෙබරණේ මෙහෙම්වල නිරත ඉශ්‍රාල හමුදා සෙබළුන් සහ සන්නද්ධ රථ ඉලක්කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි. සති තුරක කාලයක් පුරා ලෙබරණේ හා ඉශ්‍රාලය අතර සටන් විරාමයක් රත්මක වුද දෙපාර්ශ්ව අතර අකණ්ඩව ගැටුම් සිදුවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ තර්කාවලියේදී හෙල්ල විසිකිරීමේ සවුවෙන් ශ්‍රී ලංකාවට රුධිර පදක්කමක් හිමි වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉට ඉදිරිපත් වූ නදීෂ්වා ලේකම්ගේ මෙසේ රුධිර පදක්කම දිනාගත්තේ මීටර 56.7ක දක්ෂතාවයක් පෙන්වමින්. ආසියානු විසිකිරීමේ ක්‍රීඩා තර්කාවලිය ආරම්භ වුණේ ඊයේ දිනේදී. හෙල්ල විසිකිරීමට අමතරව යගුලිය විසිකිරීම සහ කවපිත විසිකිරීම ඇතුළු තර්ගයේ සවු රැසක් තර්කාවලියට ඇතුළත්.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: බාලිතිවීන් ජනපතින් ලෙසංචාරයකට පස්සරුවේ ශ්‍රී ලංකාවට පැමිණේ. රොස්සයාඩු සෞඛ්‍ය අමාත්‍යවරයා පෙරවරුවේ දිවනට. පරිගණක අපරාධවලට සැකපිට විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට. මහපාරේ සංදර්ශන පැවැත්වූ යතුරුපැදිකරුවන් 20 දෙනෙකුට පොලිස් ඇප. පසරුවේ මිලිමීටර 50ට වැඩි තද වැසේ. අකුඩක් වැදී හබරතුවේ කතාවක් මෙයයි. ඒශාල ප්‍රහාරයකින් ලැබෙනේ 13ක් ජීවිතක්ෂයට. මිලද ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවේකට බලාපොරොත්තු වන්න.
0: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංකය.
8: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම. ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
9: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ක්‍රීඩාපිටියේ උණුසුම අද සමීප කරන්න සූදානම් ඔබට ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින්. අද දවසේදී අපේ ප්‍රධානම කාරණේ කතා බහ කරන්න තීරණය කරගත්තේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව කතා බහ කරන්න ඕනේ. පසුගිය සතියේ උණුසුම් කළ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට්. ඊට හේතුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් ඉල්ලාසීමක් සිදු කරා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තනතුරු වල වෙනස් වීමක් සිදු වෙමින් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයට යොමු කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමත් එක්ක ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරඟ පරාජය වීමත් එක්ක ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාජ මාධ්‍ය මේ සියල්ලෙන්ගෙම දැඩි බලපෑම් එල්ල වෙන ගතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙසට, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දෙසට. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරලා අද දවස වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ශම්මි සිල්වා මහතා ඇතුළු ඒ විධායක කමිටුව ඉල්ලාසීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව කණ්ඩායම පරිවර්තන කමිටුවක් පත් කරනවා කියලා තමයි තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව ඒ පරිවර්තන කමිටුව නිලවරණයක් පවත්වන තුරු නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කරගෙන තිබෙනවා. ඒ අනුව ඒ සියලු ක්‍රිකට් ආයතනය පිළිබඳ ගන්නා සියලු තීන්දුව තීරණ ගැනීම සඳහා තමයි මේ පරිවර්තන කමිටුව පත් කරගෙන තිබෙන්නේ. ඒ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා විදිහට ඉරාන් වික්‍රමරත්න මහතා පත් කළා. ඒ වගේම සෙසු සමාජිකයන් ලෙස රොෂාන් මහනාම, කුමා සංගක්කාර, තුෂිර රදැල්ල, සිදාත් වෙත්තමුණි, අවන්ති කොළඹගේ ප්‍රකාශ් ෂාප්ට, උපුල් කුමාරා පෙරම, ඩිනාල් ෆිලිප්ස් යන මාත්ම මහත්මීන් පත් කළා. ඒ වගේම නව සභාපතිවරයා ඉදිරි සඳහන් කරන්නේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් නායකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඔහු මේ තනතුර බාරගත්තා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානයේ යළි ඔසවා තැබීමට කටයුතු කරනවා කියලා නව සභාපතිවරයා එයිදී සඳහනක් කළා. ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමයි ඉරාන් වික්‍රමරත්න මහතා මේ පිළිබඳව තොරතුරු වාර්තා කළේ. ඔහු වැඩිදුරටත් මේ විදිහට ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කළා.
10: අපි මෙතනට පැවිල්ල තියෙන්නේ දේශපාලනයක් කරන්න නෙමෙයි, ක්‍රිකට් ක්‍රීඩාව ඇවිල්ලා රටම එකතු කරන්න පුළුවන් ක්‍රීඩාවක්, හොඳ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒක පැත්තකින් පරිපාලනය දියුණු කිරීම, අනිත් පැත්තෙන් ක්‍රීඩාවට සහය දිය යුතුයි. ඒක තමයි පරමාර්ථ දෙක. ඒක කරන්න තමයි අපිව කෙටි කාලයකට පරිවර්තන කොමිටුවක් හැටියට පත් කරලා තියෙන්නේ. හුඟක් දේවල් වෙනස් කරන්න සිදු වෙනවා. ඒකයි පරිවර්තනය කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ.
9: අව සභාපතිරයා එලෙස සඳහන් කරද්දී අපි සුබ ප්‍රාර්ථනා කරනවා අපේ වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානය ජලි ලොවට ඔසවා තබන්නට නව පරිවර්තන කමිටුවට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි යනවා ඊළඟ අවධානය තමයි මේ දිනවල IPL තරගාවලිය පිළිබඳව. IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් එකතු වී සිටියා. ඒ අතරින් පැතුම් නිශාංක, ඉෂාන් මාලිංග, දුෂ්වන්ත චමීර මේ ආදී ක්‍රීඩකයන් පිළිබඳව දැන් කතාබහට ලක් වෙමින් තිබෙනවා. ඒ අතරිනුත් ඉෂාන් මාලිංග සහ පැතුම් නිශාංක දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන් බවට පත් වී තිබෙනවා. පසුගිය තරගයේ රාජස්ථාන් රොයල් කණ්ඩායම සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන පැතුම් නිශාංක එහිදී ඔහු පළමු අර්ධශතකය IPL ඉතිහාසයේ තමන්ගේ ජීවිතයේ ලබාගත් පළමු අර්ධශතකය ලබා ගන්නවා පැතුම් නිශාංක. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්ෂතා අතරට යොමු වෙමින් තිබෙනවා. එයත් මතක් කරනවා අපි. ඒ වගේම අද දවසේදී IPL තරගාවලිය තරඟ දෙකක් පැවැත්වෙන. ඒ තමයි ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර, ඒ වගේම සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගයත් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ තමයි IPL තරගාවලිය පිළිබඳව තොරතුරු. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වුණු බංග්ලාදේශ සංචාරයේදී තරඟ තුනකින් සමන්විත T20 තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. ඊළඟට අපේ අවධානය තමයි චීනයේ පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලිය දෙසට. වෙරළ මල්ලවපොර තරඟ පැවැත්වෙනවා. එහිදී කිලෝග්‍රෑම් 50 බරපන්ති යටතේ තරඟ වැදුණු නිපුණි වාසනා එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. එවැගේම මේ ජයග්‍රහණය ලබා ගන්නේ වියට්නාම ක්‍රීඩිකාව පරාජයට පත් කරමින්. මේ අතර ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී පිරිමි කබඩි අංශයේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. එවැගේම ඉෂාරා සමන්මලී දුරපැණීමේ ඉසව්වෙන් රෙදි පදක්කම, ශශිකලා ලංකා තිලක දුරපැනීමෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරගන්නවා. ඒ වගේම ජාත්‍ය සම්පත් දුරපැනීමේ සවුවෙන් ලෝකඩ පදක්කමක් හිමි කරගන්න අතරවාරේ පිරිමි මීටර 60 සහය දීීමේ තරගයේ ලෝකඩ පදක්කම දිනා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ඔලිම්පික් කමිටුව පිළිබඳව. ජාතික ඔලිම්පික් සම්මේලනයේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ නිලවරණය පැවතුණා. එෙහිදී කොළඹ ඔලිම්පික් නිවහනේදී තමයි මේ නිලවරණය පවත්වන්නේ. එම තනතුරට අපේක්ෂකයන් 3 දෙනෙක් තරඟවදිනවා. ඡන්ද විමසීමේදී ඡන්ද 16ක් ලබාගත් අසංක සෙනවිරත් මහතා තෝරාපත් කරගන්නවා. ඒ අනුව ක්‍රිකට් රටාලු සභාපතිවරයෙක්, ඒ වගේම ජාතික ඔලිම්පික් සම්මේලනයටත් නව සභාපතිවරයෙක් තේරීපත් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මොවුන්ගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණුවෙන් දියුණුවට ගෙන යන්න, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්න ඔබ සියලු දෙනාටම හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේදී ක්‍රීඩා වැඩසටහනෙන් සමුගන්වා යළි ලබන සතියේ හමු වීමේ බලාපොරොත්තු වෙන. එතෙක් ඔබට සුවදායි සතියාන්තයක්. මම සමීර කාර්යවසම්.
8: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: දවල් 12යි විනාඩි 32යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල
4: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමෝ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 37 43 53 444
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
7: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
8: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී පිරිසක්
9: Unfortunately today some of you will be going home.
8: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
10: Welcome to MasterChef Sri Lanka.
8: සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
11: ඔයා යාට වඩා සතුටින් ආපහු එන්නේ. රක් හරි දෙයක් වෙලා තියෙනවා. මං හරිනේ?
12: ඔව් අයිය. එයා ඒක මට කිව්වා.
11: මොකක්ද?
12: එයා මට කැමතියි කියලා කිව්වා.
0: අනුෂ්ක රසංචනද සිල්වා අධ්‍යක්ෂණයක්.
11: හිචි මේ ඔයා මේ මං ඒ ලෙවල් වලට කරපු ප්‍රොජෙක්ට් එක. ඒකට ඕනුන පින්තූර පොත් වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. ඔයාට ඕන වෙයි කියලා හිතුන නිසා මම මේ ටික ගෙන්න ගත්තා.
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.
8: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: පැහේ දොර ගඟේ කල නැහි නහදෙම වි පෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: දවල් 12 විනාඩි 43 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සිල් කිලෝ එකක් රුපියල් 290යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිලදී

0: ලක්හඬ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397
0: අපරාධ මැඩලීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම් යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 22,040 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසනවා. එහිදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 523ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයන් කරන 15ක් බවයි පොලිසිය සඳහන් කළේ. වරින්තකරුවන් 229 දෙනෙකු සහ විවෘත වරින්තකරුවන් 120 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්වහන වැරදි සම්බන්ධයෙන්ද පුද්ගලයන් 3,099 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. ඇමරිකාවේ ස්ප්‍රිට් ගොන් සේවය සිය මෙහුම් නවතා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන මිලෙහිල යාම සැලකිලට ගනිමින් ඉරාන් යුද්ධය හේතුවෙන් ඉහළ යන ගුවන්ඩානා ඉන්ධන මිල ගණන් හමුවේ සිය ගොන් සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි බවයි ස්පිරිට් එයාර්ලයින්ස් සමාගම් පවසන්නේ. ඒ අනුව සිය ගුවන් සේවාව සංකන බව සමාගම් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්පිරිට් එයාර්ලයින්ස් වසර 34ක් ඇමරිකාව පුරා ගුවන් මෙහෙයුම් සිදු කළ අඩු වියදම් ගුවන් සේවයක් බවයි. ඒ මෙහෙයුම් අවසන් කිරීමත් සමග රැකියා 10,000ක් පමණ හිමි වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල්රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුළ රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියටර් ගී රශ්මී

0: 1:18.
1: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: ada G. Rashmi. Are you ready?
1: හැම්බෙල එහෙම කංගුට වෙන සද්ද.
2: මේක ගන්න.
3: මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
4: හරි බබා, වැඩ ඉවරුම ගමන් එනවා. ඔය ඔෆිසර් කෙනෙක් ඇවිත් ඉන්නවා.
5: හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
2: මේ වෙලාව නම් තපා නේද?
1: FM 93.5 FM 93.7.
6: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
1: සම අනුග්‍රහය
7: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 769 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිමි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
2: ගවන ෂර්ට්ස් කඩවසම් පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩවසම් පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
3: පාට පොදක් පිලකලා කලල් කලාවේ
4: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිනී සුරු කරුපත් සහතන ඔබයමියන තුරු
5: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
4: ආදරණීය චෝටි
6: ආදරණීය චෝටි
3: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
5: අහිමි ආදරේ ජීවමාන හඬ
4: ආදරණීය චෝටි ඉරිදා රාත්‍රී හතට හිමාලික
5: ජෝජෝරාදාය සහයෝගීතා අනුග්‍රහය
7: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න
8: මගේ පෙර
0: ඉන්තික ධර්ම තිලක අධ්‍යක්ෂණයක්
9: සූරිය බණ්ඩාර සර් මේ ළඟදී ක්ලාස් එකේ ළමයෙක් සර්ගෙන් ෆ්‍රී කාඩ් එකක් කියලා සර් ක්ලාස් එකේ හැමෝම ඉස්සර එළමම චාටර් කළා. එළමම අඬාගෙන ගෙදර ගියා සර්. මඩත් එක්ක හරි අපිට.
0: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
10: ලකන්ද රේඩියෝ ITN දහවලේ ඇහෙන ලංකාවම අහන හිට්ම පැය දෙක

0: රයිට් හයිබෝන් අයිබෝන් ලකන ගිරශ්මි සතියාගේ ලකන ගිරශ්මි ඉද දවසේ උන්න අපි අරගෙන අවිල්ලා තිනෝ එයාලඟට ලංකාවේ ප්‍රසංග වේදිකාවට ආදරය කරන නැගයි ප්‍රසංග වේදිකාවේ වාදක මණ්ඩල වලට එතකොට ගායන ශිල්පී ශිල්පිනියන්ට ලස්සන ප්‍රසංගයක් දෙනවනම් ඉතින් අනිවාර්යෙන් ලකන ගිරශ්මි තමයි අවුරුදු 15කටත් වැඩි අපේ බ්‍රෑන්ඩ් එක මේ රෝහණ ඇතුළු නිෂ්පාදක කණ්ඩායමේ වෙහෙස මහන්සියක ප්‍රතිඵලයක් විදිහට ඔන්න අදත් ප්‍රසංග වේදිකාවේ අලුත්ම සෙෂන් ටිකක් අරගෙන ලස්සන සෙෂන් ටිකක් අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා ලකන ගිරශ්මියත් එක්ක. එහෙම කියනකොටම මුංහෙණ ශ්‍රී සංගමිත මාවතේ වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රි ඔන්න මට මැසේජ් එකක් දාලා දිනවා. හරත් ලකන ගිරශ්මිය දිගටම අහගෙන ඉන්නවා කියලා. ඉතින් වසන්ත ගොඩක් ස්තුතියි වසන්තවත් අපි එකතු කරගන්න මුලින්ම ලක්කන ගිරශ්මියට සුබ දහවලක්. ඒ වගේම අපිත් ඉන්න ඔයාව අහගෙන ලස්සන සින්දුවක් දෙන්න ෆින්කු පහේ කණුවේ පුංචි බණ්ඩායතුළු පවුලේ හැමෝම ඉන්නවා කියලායි දාලා තියෙන්නේ. කැනිවල අපිත් සද්දේ ලක්කඩ අහගෙන තමයි වැඩ කරන්නේ. එකතු කරගන්න මේ වෙලාවේ ලක්කඩ අහන කොටකලගල ටිම්බර්වර්ක් වැඩපලේ සෙට් එකම ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හයි කොහමද අද ගිරශ්මිය ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා ජෝර්දාන් වල ඉඳලා කාන්ති අපිට මැසේජ් කරලා තියෙනවා. රයිට් කාන්ති ඔන්න ඔයාවත් එකතු කරගන්න. ඉතින් ඒ වගේ ඔයාටත් ලස්සන සෙෂන් එකක් අහන්න ඕන නම් ඔයා ඉන්න තැනක ඉඳලා අපිට මැසේජ් එකක් තියන්න 0.7.0.3.93.5.94 ලංකාවේ ප්‍රසංග වේදිකාවේ ඉරෙක් මෙතෙක් වෙච්චර කල් දුරාපු වැඩසටහනක් තියෙනවා නම් ඒ තමයි ප්‍රසංග වේදිකාවේ අසිරිය දහවලේ ඔබට අරගෙන එන සතියක ලක්හඬ ගිරශ්මි. අපි යන්න හදන ඊළඟ සෙෂන් එකට. දිගටම ලක්හඬ අහගෙන ඉන්න.
1: අපි ගොඩක් ආදරය කරන අපේ

0: ඒකයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වාහ්. යන්න ගමනේ.

0: 1:40.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න. ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම. ලක්හඬ ගී රශ්මිය.
2: එනං ඔබල සේරමන ජේසු පීටයි ගොඩක් ආදරේ
3: මුන් සරණයි සලාම්
2: ලස්සන ලංකාවක් අපි සේරමල් එකතු වෙලා හදාගමු සාමයෙන් ඉමු ආදරින් ඉමු සේරමල්ලට ලස්සනට ගෞරව කරමු එච්චරයි අපේ පැතුම
3: ඔබල සේරමන්ට ජෝ

0: ලංකාවේ 7 ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව 5:02

0: ලක්හඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නියුදේශිකා ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානිවලින් තොරව දීකායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071-397-399
0: කැස්පර්ව බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ කීරි සම්බා සහල් වැඩිමිලට විකුණු විලසලකට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පවසනවා. උපරිම සිල්ලර මිල සම්පූර්ණයෙන් මුල්ලංකනය කරමින් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 360ක බිලකට අලෙවි කළ විලසලකට මෙසේ නඩු පැවරූ බවයි අධිකාරී සඳහන් කළේ. අධිකාරී පවසන්නේ ගැසට් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළඳුන් සොයා මේ දිනවල දිවෙන පුරා අකණ්ඩව වැටලීම් සිදු කරන බවයි. නවතම ගෝලීය ආහාර අර්බුද වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය සහ යුරෝපා සංගමය මෙන්ම අනිකුත් හවුල්කරුවන්ගේ සන්ධානයක් එක්ව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වර්තාවට අනුව ආහාර අර්බුදයන්ට මුහුණ දී සිටින පළමු රටවල් 10-4ක්ම ආසියානු රටවල් බවයි සඳහන් වන්නේ. අෆ්ගනිස්තානය, මියන්මාරයේ සහ පාකිස්තානයේ මෙන්ම බංග්ලාදේශයේද එම රටවල් 4ට අයත් බවයි ගෝලීය ආහාර අර්බුද වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, නයිජීරියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව සහ යෙමනේද ආහාර අර්බුදයට මුහුණ දී සිටින පළමු රටවල් 10-4ට ඇතුළත් වෙනවා. මීලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වර තුනට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: සත්කම ලංකඩ ජී රශ්මි. Are you ready?

කතාවට කියන්නේ පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉල්ලනකොට ඉල්ලනකොට ඉල්ලනකොට එක තේරෙන්නේ නැත්තම් යන්න එපා පිටිපස්සෙන් කියලා. ප්‍රසංගවේදිකාවේ සමහර මල්ලිලා නේද? එයාට එයාගේ ආදරේ හම්බුනේ ප්‍රසංග වේදිකාව ළඟදී. ප්‍රසංග වේදිකාව අභියසදී. එහෙම තමයි ප්‍රසංග වේදිකාව ගිහුවම වෙනම කල්ෂ එකක්. ප්‍රසංග වේදිකාවට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා. අපේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාදක මණ්ඩලවල එහෙම නැත්නම් ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන්ගේ ලස්සනම ලස්සන සෙෂන් ගොඩක් තියෙන එකම තැන තමයි ලක්ෂණ ගිරශ්මී කියලා කියන්නේ. ඉතින් ලංකාවේ වගේම ලෝකේ බොහෝ දෙනා ප්‍රසංග වේදිකාවට ආදරේ කරන බොහෝ දෙනා ලක්ෂණ ගිරශ්මීත් එක්ක මොන වැඩේ තිබ්බත් එකතු වෙන්නේ අවසකේ ඉඳලා ලකර ගිරශ්මීට තියෙන ආදරේ හින්දා. ඉතින් ප්‍රසංග වේදිකාවට ආදරේ කරන යාළුවෝ ගොඩක් මට මැසේජස් දාලා තියෙනවා. ඒ යාළුවෝ ටිකක් එකතු කරගමු. කංකිරිය හෙට්ටි මුල්ල චන්දිමා මට මැසේජ් කරලා තියෙනවා. ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා ලාලනී නිසානි රේණු සුදු අම්මා ක්විට් වලින් චන්දිනංගිත් ඉන්නවා කියලා එයා මට මැසේජ් එකක් දාලා තියෙනවා. Right, I love Lakhana session කියලා දෙනවා. Can you say my name? එහෙම කියලා දෙන්නේ මේ ඉතලි වල ඉඳන් සිතිජ ගුණසේකර. සිතිජ කොහමද? සිතිජ හොඳින් ඉන්නවනේ. Right, සිතිජ අපි එකතු කරගන්නවා. ඉතලි වල ඉඳලා තමයි සිතිජ අපිට මැසේජ් කරලා තියෙන්නේ. ජීව්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශ්‍රීන් ඩයස්, ගයනි සිල්වා, රොසෙට් ගමගේ, නිරෝ චන්ද්‍රානි මාරසිංහ ඔක්කොම ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙනවා. අපි ඒගොල්ලන්වත් එකතු කරගන්නු. මම යන්න හදන්නේ SMS පැත්තට. අලව පැත්තෙන් ඒගොල්ලගේ කූල් හවුස් එකේ ඉඳලා මැසේජ් කරලා තියෙනවා එකතු කරගන්න කියලා. අධිපතිතුමිය පද්මිනී, අධිපතිතුමා උදේ කුමාර්, එතකොට සමිතා, සඳමාලි, නලින්, එතකොට සුජානි, වසන්ති ඇතුළු ලකනහන හැමෝමත් ඉන්නවා කියලා උපාලි තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ තව WhatsApp මැසේජ් එකක් මමත් අහනවා. මමත් අහලා කන අහන ගමන් වත්තේගමින් ශාමා තමයි මට මැසේජ් කරලා තියෙන්නේ. ශාමා කොහමද? හයි හයි මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද? රුක්ෂිනී නේද? රුක්ෂිනී ආකර්ෂි. නම ඒවල නෑ, නම හොයන්න ඕනේ. එහෙමද? හරි. මන්ටම මැසේජ් කරන්න ඕනේ නම එතකොට නේද කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා දිනවා. ලස්සන නන්ස්ටොප් එකක් ඕනේ, නන්ස්ටොප් එකක් ඕනේ කියලා ප්‍රියංක පලිපාන නුවරින් අපිට මැසේජ් කරලා දිනවා. ප්‍රියංකවත් අපි එකතු කරගන්න ගොඩ කාදරින්. ඇහැලියකට වියලගොඩින් යහානි, තාතා ලෙස්ලි, අම්මා සිතානි, මල්ලි කවිෂ අයියා තරින්දු අපිට ලස්සන සින්දු සෙට් එකක් දෙන්න කියලායි දාලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ මැසේජ් එක සුබ දවසක් වේවා ගීරශ්මි අහමු කියලා තියෙනවා. කවුද? රත්නපුරේ එරත්නේ තමරා කුමාරි ආදරෙන් ගිරශ්මි අහනවා කියලා තමයි රත්නපුරේ ඉඳලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට්. එහෙමනම් ඉතාලි ඉඳලා කතා කරන ප්‍රභා මහත්තයා, චින්තක දුව සවින්ද්‍යා, අපිට ලස්සන සින්දුවකට අපිව එකතු කරගන්න කියලා දාලා තියෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන් කොහොමද එකතු කර නොගෙන යාළුවෝ ටික ඔක්කොම අපි ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. අනිවාර්යෙන්ම ලංකාවේ වගේම කොහේ හිටියත් ඔයගොල්ලෝ අපිට ළඟයි, අපේ යාළුවෝ. රයිට්. ඊට පස්සේ ශහානි, ශහානි ගම්පහින් අපිට මැසේජ් එකක් දාලා තිනවා. අයියේ මමත් සද්දෙටම ගිරශ්මී අහගෙන ඉන්නේ කියලා. රයිට්. අපි ශහානිවත් එකතු කරගන්නවා ලක්කඩ ගිරශ්මී අහන්න. ඒ වගේම සේරුවාවිල කෙඩියේ සමරසිංහ සමග එයාගොල්ලන්ගේ ගුවනේ මිතුරුයන් සෙට් එක ඇත්ත එක ලසන සින්දු සෙට් එකක් දෙන්න කියලා තමයි තියෙන්නේ. වසන්ත කුමාර් SMS එකක් දාලා දිනවා. ඒ වගේම කැගල මීදනිය ගමේ උපනන්ද ඔන්න ඔයත් මැසේජ් එකක් දාලා දිනවා. ඔයවත් එකතු කරගන්න. එහෙමනම් අනිත් කට්ටියත් ඉක්මනට මැසේජ් එකක් තියන්න ඕනේ. ප්‍රසංග වේදිකාවට ආදරේ කරන ලක්ෂණ ගීරශ්මීන් 0703 93 5 93 7 ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් ලසන ප්‍රසංගයක් වාර්තා කරන්න බලාගෙන ඉන්නවා. එහෙමනම් ඉක්මනටම තියන්න ඔයාගේ මැසේජ් එකක්.

0: රශ්ම අනතර වෙලාබල්ලිමු දෙකයි විනාඩි 23යි.
1: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර්විතින් සුපිරිවාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: ඉක්මනට වෙලාව බලමු 2:30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Kadkada Girashmi. Are you ready?
1: දෙකයි විනාඩි 34යි.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
3: රීදා වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහෙදෝර ගගේ කලනහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි හතලියක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙක අපව තැගි දැන් ඩබල් වෙලා. සුපිරි තැගි තුනක්. ප්‍රථම තැගිය ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ තැගි සමග සුපිරි අංකයට තැග. මෙක අපව.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලඛන මොනින් ඉස්සල්
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්.
5: ලබංග.
6: සාකි. නබ.
5: වලෙන් යන්න ඕන. ලකු.
7: මේ ටිකත් පයිම්ම යන්ද? දැන් ඉතින් ළඟයිනේ. මොකද්ද අය පාර්සල් එක?
6: පොතක්.
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.

0: රටට වග කියන රේඩියෝ
1: 2:40
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ලංකඩ ජී රශ්මි. Are you ready?

රයිඩ් දෙකයි විනාඩි 39යි. අපි ලකන ගිරශ්මි අහගෙන ඉන්න වෙලේ යාළුවෝ ටිකක් එකතු කරගන්න ඕනේ. ආයිබෝ වේවා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජ අවෝර් පුංචි පුතා සමගින් භාග්‍ය අවිෂ්ක ගීතයක් දෙන්න සුවපත් වේවා කියලා ලක්ෂ්මන් අපිට මෙසේජ් එකක් දීලා දිනවා. සුභ දහවලක් ලක්කන ගිරශ්මි අපිත් අහනවා. ත්‍රිංකෝ පහේකන් ඔය පුංචි බණ්ඩා ගුණශීලී ඇතුළු ෆැමිලි එක ඉන්නවා කියලා අපිට මෙසේජ් එකක් දීලා දිනවා. ඊට පස්සේ අපි යන්නේ ඉක්මනටම SMS පැත්තට. අපිට මෙසේජ් එකක් දාලා තිනවා තමරා යාව එකතු කරගන්න කියලා. ඊට පස්සේ මේ කවුද මේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ගිතේෂ් නුගේගොඩ ඉඳලා මෙසේජ් එකක් දාලා තිනවා. කොළොනේ ජයකලනි සින්දුහන් එකතු කරගන්නවා කියලා දෙනවා. පාලි චිත්‍රාණි මාධව කසුන් ඇතුළු ලක්කන අහන සිළුම් දෙනා ඉන්නවා කියලා මෙසේජ් එකේ දාලා තිනවා. රයිට් ඉක්මනටම මේ පැත්තට මෙසේජ් එකක් තියෙන 07.03 93.5 93.4 ලක්කන කී රශ්මියයි.

මගේ රත්තරන් යාළුවනේ, අපේ ලෝක රජුර කවුරුවත් නෙවෙයි, මගේ ලෝක රජුර මගේ තාත්තා. උඹයි තාත්තේ තිකියෝ. ලංකාවේ මගේ රත්තරන් යාළුවෝ කොමලටම අයි කියනවා සුබ අලුත් අවුරුද්දක් වේවා. අපිට හරියනවා බය වෙන්න එපා. දැන් තොරගත්තා මගේ පැරණි ගීතයක් කටුකොලියේ බණ්ඩාරේ කියලා. මේ ගීතයේ ගැබ් වෙලා තියෙන ලස්සන දෙයක්. පංජාබ් ස්ටයිල් එකට මං ආසයි ප්ලේ කරන්න විත් ෆ්ලෑෂ් බෑග්. Start my band. Here we go.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සර 3:00.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071 බිඳුවයි 397යි 399
0: වැඩබදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා ගැසට් නිවේදනයකුත් කරමින් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ නව සංශෝධනයන් ජූලි මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක බවයි. ඒ අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මත සපයන සේවා සඳහා වැඩ බදාය කිරීම එදින සිට සිදු කිරීමට නියමිතයි. ප්‍රධාන ප්‍රඥප්තියේ දසවන වගන්තිය ඇතුළත් බදු සඳහා තැනැත්තන් ලියාපංචි කිරීමේ සීමාඩු කිරීමටද පියවර කර තිබෙනවා. එමෙන්ම බෝලි සේවා මතවන වැඩබදු 18 සිට 20.5% දක්වා වැඩි කිරීමටයි යෝජනා වී තිබෙන්නේ. ඉන්දියාව රුසියාවේ නිෂ්පාදිත මිසල 300ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඊට වැය වෙන මුදල ඇමරිකා ඩොලර් බිලියන 1.2ක් පවයි. ඒ අනුව රුසියාවේ R-37 M වර්ගයේ දිග දුර මිසයිල මෙසේ මිලදී ගැනීම සිදු වෙනවා. ප්‍රහාරක ජෙට් යාන සඳහා ඒවා භාවිත කිරීමටයි ඉන්දියාව සැලසුම් කර තිබෙන්නේ. මිලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්සරු 4ට.
5: 24 පෑම සිරුවෙන් ලක්ඛඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ දහවලේ ඇහෙන ලංකාවම අහන හිට්ම පැය දෙක ලංකාවේ ජීවශ්මි

0: රයිට් හවස 3යි විනාඩි 4යි ලක්ෂණ ගිරෂ්මී අහගෙන ඉන්නේ අලුට් එක එකතු කරගන්න හදන ඉක්මනටම අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා අපිට මුළු මැසේජ් එක තියෙන්නේ ලක්ෂණ අහනගම අපි වැඩ කරන්නේ ප්‍රියංකර මල්සිරිපුර මොරොත්තේ පෙට්ටි මඩුවේ ඉඳලා එයා මට මැසේජ් එක දාලා දිනවා ඊට පස්සේ රනිල් මල්ලියෝ අපිත් සද්දට මහගෙන ඉනවා අලව්වේ සුභාෂිනී සහ ප්‍රභාෂි ගම්පහ රත්නසිරි අක්ල ප්‍රියන්ත මාතලේ කුමාරි රදාවඩු නිගාමිනී පළවෙල නයනි මාතර කිංස්ලි මුංහෙනේ වසන්ත කුමාර අපිටේ සමන් ගාල්ගේ හැමෝම ඉන්නෝ කියලා තමයි මෙසේජ් එකේ දාලා තින්නේ. ඊට පස්සේ කවුද මේ ගයත්‍රි ගම්පහ ඉදලා මෙසේජ් එකක් තියලා තියෙනවා. මාත් ඉන්නවා කියලා තමයි කියන්නේ. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න කෑගල්ල මී දෙනිය ගමේ උපනන්ද ඉන්නවා කියලාත් මට මෙසේජ් එකක් දාලා තිනවා. එතකොට තුෂාරි දමනුපොලින් ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. රයි තුෂාරිවත් එකතු කරගන්න. ඊට පස්සේ සිරිල් හලාවතින් මෙසේජ් එකක් තියලා තිනවා. අපේ ගෙදර කට්ටිය ඔක්කොම හැමදාම අහන්නේ ලක්හඬ තමා කියලා. රයිට් ඒ වගේම ඇහැලිය ගොඩ වියලගොඩින් නිහානි එතකොට තාතා ලෙස්ලි අම්මා සිතානි මල්ලි කවිෂ අයියා තරිඳු අපිට ලස්සන සින්දු සෙට් එකක් දෙන්න කියලා. එයා මට මැසේජ් එවලා තිනවා ඒක 10ක් විතර. මම ඔන්න 10ටම හරියන්න එකපාරක් කිව්වා. රයිට් ඊට පස්සේ පබසරා ගාල්ලි මැසේජ් එකක් තියලා තිනවා මාවත් එකතු කරගන්න අයියේ කියලා. රයිට් පබසරාවත් එකතු කරගන්න. එහෙමනම් යාළුවෝ ගොඩක් රට වටෙම ලෝකෙ වටෙම නේද හැම තැනින්ම අහගෙන ඉන්න වෙලාවේ ලස්සන සෙෂන් එකක් අහන්න දෙන්න හදන. ඒ අතරේ ඔයාගේ මැසේජ් එක ඔයාට පුළුවන් තියන්න 0703935934 ලංකාවේ ප්‍රසංග වේදිකාවේ බ්‍රෑන්ඩ් එක ලක්හඩගී රශ්මියට
1: ආරාධනාව යවුනේ හදබැඳි ගාන ශිල්පියා සඳුන් පෙරේරා ෆ්ලෑෂ්බැක් සමගින්.

0: තුනයි විනාඩි 21යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ඔබේ සමට අවශ්‍ය පෝෂණී ලපතිමින් සම හොඳින් පිරිසිදු කර සමට දීප්තිමත් පැහැපත් පෙනුමක් ලබා දෙයි. සංස්ථා බිනිවෙල් බොඩි වොෂ් සියලුම සංස්ථා අලෙවි මධ්‍යස්ථාන ආයුර්වේද අලෙවිසල් සහ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථා අලෙවි නියුජිතයන් මගින් මිල රුපියල් 350 සිට පිරිසිදුන www.slaadc.lk ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
3: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩිතහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිල් කිලෝ එකක් රුපියල් 209යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීර

දහවලේ ඇහෙන ලංකාවම අහන හිත්ම පැය දෙක ලංකාවේ ගීරශ්මි ගීරශ්මි.

0: Thank you, Flashback.
1: තුනයි විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ada Gi Rashmi. Are you ready?
1: තුනයි විනාඩි 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. මෙවුතුව සමී රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගෙනියන්න. මාස 20 ටිකරි ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: කළුතර සැවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක්. නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම. සැවොන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල.

පටන මල්ලිලා වෙනුවෙන් වැඩිපුර කාලයක් ලබා දුන්නු එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. මෙන්න මේ සින්දු ටික අනිවාර්යම කියන්නට ඕන අපේ නටන මල්ලිලා වෙනුවෙන්. මෙන්න ගමුල්ලා මේ මහ හුරු ටික.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ උදේශක ඉදිරිපීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනට තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
3: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71 0.397
0: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය ප්‍රියංක ජයරත්න මහතාට අල්ලස්හෝ දූෂණ චෝදනා විභාෂණ කොමිෂන් සභාව දැනුම් දීමක් සිදු කළා. එල්ලබර දොළොස්වනදා කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දර ලෙස සඳහන් කරමින් 2013 වසරේදී සිදු වූ බව කියන ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුවට සම්බන්ධ විමර්ශනවලට අදාළවයි මෙම කැඳවීම සිදු කර තිබෙන්නේ. ඊට අදාළ විමර්ශනයේදී ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසිරි මහතා අත්තරන්කුඩු ගත්තේ පසුගිය මාර්තු මාස 12 වනදා. අනතුරුව ඔහු මේ මාස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කෙරුණේ. මෙම නඩු විභාගයේදී අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ ප්‍රකාශ කළේ එයාබස් ගනුදෙනුවේදී අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැක්කාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ගුවන් සේවා මාත්‍ය ප්‍රියංක ජයරත්න යන බහතරුන්ට ලබා දී ඇති බවට අනාවරණය වී ඇති බවයි. එංගලන්තයේ පැරණිතම පුස්තකාලයක් වන ඔක්ස්ෆර්ඩ් හි බර්ටන් විද්‍යාලයේ පුස්තකාලයට වසර 750ක් සම්පූර්ණ වී තිබෙනවා. පුස්තකාලය ආරම්භ වී ඇත්තේ 1276 වසරේදී. එවකට කැන්ටර්බරිහි අග්‍රද ගුරුතුමා විසින් නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත්තේ බර්ටන් විද්‍යාලයේ සියලු සමාජිකයන් පුස්තකාලයට පොත් පරිත්‍යාග කළ යුතු බවයි. එසේ ආරම්භ වූ පුස්තකාලය බේදක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ආරම්භක අවධියේදී පොත් රාක්කර තිබුණු අතර විශාල පෙට්ටිවල පොත් තැන්පත් කර ඇති බව සඳහන් වනවා. බර්ටන් පුස්තකාලයාධිපතිනිය පවසන්නේ ඒ ඇති පැරණි අත්පිටපත් මේ වන විට ඩිජිටල් කරණය වෙමින් පවතින බවයි. ලොව ඕනෑම තැනක සිට ඒවා කියවීමට අවස්ථාව ලබා දීමයි එහි අරමුණ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සත්‍යග ලක්හඬ
1: සවස 4:04 දැන් වෙලාව.

ඔබම සුබ සන්ධ්‍යාවක් නේද? සතියකට පස්සේ ලාමවහන්නේ මේ ලස්සනම ගිම්හාන මාසේ. ගිම්හාන මේ රස්නේ ටික ටික අඩු වෙනවා වගේම ඒ ලස්සන වෙලාවක් මේ ඉරිද හැන්දව. මේ මාසය පළවරි ඉරිදා. හරියටම වෙලාව හවස 4 විනාඩි 8යි. ඉතින් මේ දහවලේ තියෙන රස්නේ මහන්සිය මේක ටික ටික අඩු කරගෙන හිතට දැනෙනම සින්දු හන්න ඔයාට පුළුවන් මේ පැත්තට ආවොත් මේ අයගේ මගේ වෙලාව. ඉතින් ලස්සනම මේ මාසික ආරම්භය. දැන් දින දර්ශනේ හැම එක කල පිටුවක් පෙරලිලා හීන බලාපොරොත්තු ගොඩාක් එක්ක වැඩ ටික පටන් ගන්න තියෙන දවසක්. හෙට කියන්නේ අලුත් සතියක ආරම්භයක්. ඉතින් අද පොඩ්ඩක් ප්ලෑන් කරනවා හිමනේ හෙට ඉඳලා වැඩ ටික කොහොමද කරන්න කියලා. ඒ වගේම අද මේ නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්නකම 93.5 93.7 ඔයා මාව හගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් මේ නිවාඩුවේ හිතට දැනෙනම සින්දු අහන්න ඔයා මේ පැත්තට එන්න. ඒ වගේම 0.7 0.3 93.5 93.7 මැසේජ් එකකුත් තියන්න. හරිද? මම බලාගෙන ඉන්නවා මේ පැත්තෙන්. අහගෙන ඉන්න හවස 6:30 වෙනකන් මම යෂ්. මේ සින්දුව මගෙන් ඔයාට.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
4: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
5: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමෝ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදගෙදර වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 0537 43 53 444
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
6: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියව. අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් කො bayabas.com වෙත පිවිසෙන්න.
7: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

සතියක ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ හැම්බෙල් එහෙම කංගුට වෙන සද්ද
1: නේද ගන්න මොනවද හලෝ අමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
2: හරි බබා වැඩේ ඉවරු ගමන් එනවා ඔය ඔෆිස් එක ළඟට ඇවිත් ඉන්නවා
1: හරි දැන් ෆෝන් එක තියන්නකෝ මා ලිස්ට් එක දාන්න මම එනකොට අරන්
3: මේ වෙලාව නම් එපා වෙනවා
4: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
5: සම අනුග්‍රහය
4: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: මම තදම සඳුන් රාජ හන්දි තෛලය ගෙනල්ල ගාල බලන්න ඕනේ
6: 076 300 25 25 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්ල්වී ධනනිධානය ලොතරැයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සීල් කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරණය

0: සවස 4 විනාඩි 30 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: සත්‍යයක ලක්ෂ

වෙලාම හවස 4යි විනාඩි 31යිනේ. ඔයා මාව හගෙන ඉන්න වෙලාව බලන්නකො කොයිතරම්නම් වේගින් වෙලාව ගෙවිලා යනවද. පැය භාගයක්ම ගිහින් ඔයා මාව හගෙන ඉන්න. ඕ මේ පැත්තට ආපු ගොඩක් අය ඉන්නවා මම කියන්නම් ඒ අය ගැන. ඊට කලින් මට හිතුණා දැන් ලංකාව ගැන චුට්ටක් වට කියන්න. මේ මොකද්ද මේ කියන්න හදන්නේ? නෑ පොඩ්ඩක් ඉන්නකෝ. ලංකාව ගැන නෙවෙයි, ලංකාව කියන්නේ ඇත්තටම සමකාසන්න තියෙන රටක් නේ අපේ. අපිට ඒ නිසාම හොඳ උෂ්ණත්වයක් රස්නයක් අපිට දැනෙනවා. හැබැයි මෙහෙම එළියක් එහෙම පරිසරයේ බලන්න හිරු එළිය අහසේ තියෙන නිල් පාට ගතිය එහෙම බලන්න බැරි අයත් ඉන්නවර නේද? දැන් පොළොව ඇතුලේ වගේ ගෙවල් හදලා තියෙන අය පිට රටවල මේ අය කොහොමද ඇත්තටම හිරු එළිය ලබා ගන්නේ? දැන් ජනේලයක්වත් නැති කාමරයක් ඇතුළේ ඉන්න කෙනෙක්ට දැන් ස්වභාවිකවම හිරුවලිය ලබා ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ කියන්නේ නිල් අහසක් එයාට ඇත්තටම කාමරයක් ඇතුළේ ඉඳලා විඳින්න පුළුවන්. ඒක හීනයක් නෙවෙයි. දැන් ඒ තමයි දැන් කෘතිම බුද්ධිය ලෝකයේ තාක්ෂණය දිනු වෙනකොට AI තාක්ෂණියත් එක්ක කෘතිම අහසක් නිර්මාණය කරන්න පුළුවන් කොයිතරම් අඳුරු කාමරයක හිටියත්. යුවර් ස්කයි කියන ලයිට් එක කියන පද්ධතිය හරහා ඕනෑම ආවරණය වෙලා තියෙන කාමරයක කුටියක අවකාශයක පුළුවන් සැබෑ අහසක් නිර්මාණය කරන්න. ඉතින් AI එකේ කොයිතරම්නම් දේවල් කරන්න පුළුවන්ද නේද? දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ තියෙන රේල් ස්කැටර් කියන තාක්ෂණයත් එක්ක ස්වභාවික ආසයේ තියෙන නිල් පාට අපිට ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඇත්තටම අපි එළිය දිහා බලන් ඉන්නා වගේ තමයි මේකෙන් පේන්නේ. ජනේලයක් විදිහට කොටු හතරකින් එහෙම නැත්නම් ඒ විදිහට තමන් කැමති විදිහට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම දැන් උදේ අහස තියෙනවනේ, උදේට හරි ලස්සනයි පැහැදිලි අහස. ඒ අහසේ තියෙන මේ විදිහ ඔයාලට ලබා ගන්න පුළුවන් කාමරය ඇතුළේ ඉඳලා වුණත්. ඒ වගේම තමයි උදේ ඉඳලා තරුපිරි අහසක් දක්වාම ඔයාට මේ තියෙන තාක්ෂණයත් ඔස්සේ පැහැදිලි අහසක් ඔයා ඇත්තටම කාමරයක හිටියට ලබා ගන්න පුළුවන්. ඉතින් දුරකතරින් ඔයාට තමයි මේක පාලනය කරන්න පුළුවන්. ඔය කොයි කොයි තරම් නම් දුරක හිටියත් ඔයාට මේක පාලනය කරන්න පුළුවන් මේ අහසක් ලබා ගන්න. ඒ වගේම තමයි මේ දැන් අහසක් වුණාට දැන් මේක ඔෆ් කරන්න පුළුවන්, ඔන් කරන්න පුළුවන්. දැන් ආ මේක ඔෆ් කරාම හරියට මේක කණ්ණාඩියක් වගේ මූණ බලන්නත් පුළුවන්. බලන්නකොනේ තාක්ෂණික කොයි තරම් නම් දියුණු වෙලාද. ඉතින් ඔයාට දැන් බිම්මහලක හිරු එළියක් අහසක් පේන්නේ නැති තැනක වගේම රෝහලක වාට්ටුවලට ඒ වගේම තමයි හෝටල් කාමරවලට මේ හැම දෙයකම මේක යොදා ගන්න පුළුවන්. බලන්නකෝ ලංකාවේ මේක දැන් ක්‍රියාත්මක නොවුනට පිටරට හැම ගොඩක් රටවල මේක මේ තාක්ෂණය යොදාගෙන තියෙනවා. ඉතින් ඔයාගේ ගෙදරත් මේ වගේ අඳුරු කාමරයක් නම් තියෙන්නේ. බලන්න පොඩක් උත්සාහ කළේ AI තාක්ෂණිය ඔස්සේ ඔයාට කාමරේ ඉඳලම පැහැදිලි නිල් අහසක් ලබා ගන්න පුළුවන්. ඔයාට අහසක් ගැන එහෙම කියනකට මට හිතුණා මාව අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. එක්කෙනෙක් කියනවා මෙන්න මෙහෙම, හයි ලස්සන ළමයෝ, අපි තව අහගෙන ඉන්නේ. මම ගිරිඔල්ලි සෙව්වන්දි. ඔය සෙව්වන්දි මලක්ද? සෙව්වන්දියක් නේද? අපිවත් ලස්සට සින්දුවකට එකතු කර ගන්න. එයාගේ හස්බන්ඩ් ඒ වගේම බුද්ධික ධෝනි බිනොලි මේ හැමෝම එකතු කර ගන්න කියනවා ඊළඟ සින්දුවට. අනිවාර්යෙන්ම අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ. මම එකතු කර ගන්නවා අම්මා චන්ද්‍රා, තාත්තා ජයවර්ධන, ලොකු පුතා ලසිත, චුටි පුතා සිතුම්, දුව හන්සි, කල වැල්ලාවෙන් සුජානි සඳු මාලි තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔය හැමෝම ආදරෙන් එකතු කරගන්න ඊළඟ සින්දුවට. මේ විදිහටම මාව අහගෙන ඉන්න 93.5 93.7 ඔයාට මාව අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් නිහඬ කල්පන ලොවක අතුරුමං වෙන්න. 93.5 93.7 අහගෙන ඉන්න මාව.

0: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
1: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයෙක් වෙයි. abans.com වෙත පිවිසෙන්න.

දවස 4 විනාඩි 48යි දැන් වෙලාව. ඕන් පැයක් වෙන්නත් ළඟයි. ඉක්මනටම මේ පැත්තට ආවේ නැති කෙනෙක් නම්

යන්නෙත් ලස්සන මාසයක්. ඒ ලස්සන මාසේ සමහරක් වෙලට වාගේ ජීවිතේ ගොඩදාන මාසයක් වෙන්න පුළුවන් නේද? හිතන්න විතර යෝනි. දැන් බිස්නස් එකක් හැම කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් හිතෙන්න පුළුවන්නේ මගේ අතේ සල්ලි මදි. ඒ වුණාට මට එක පටන් ගන්න තැනක් නැහැ. ඉඩකඩු මදි. මීට වඩා අධිකක් ලොකු කාමරයක් ලොකු බිල්ඩින් එකක් තිබ්බනම් වගේ හිතෙන්න පුළුවන් නේද? ඒක පටන් ගන්න. නෑ. ඔයාගේ හිතන දේ තමයි ඔයාගේ සිතුවිල්ල තමයි වටින්නේ නේද? ඔයාට හොඳට හිතන්න පුළුවන් නම් ඔයාගේ බිස්නස් එක හොඳ විදිහකට පටන් ගන්න පුළුවන්. බිස්නස් ගැන කියනකොට දැන් ඉරානේ ඉන්න එක ව්‍යාපාරික කෙනෙක්. එයා හරියට බිස්නස්මන් කෙනෙක් කියමුකෝ අපි. එයා කැමති යා ෆොටෝග්‍රාෆර් කෙනෙක්. එයාට ඕන වෙනුම එයාගේ දියුණුව එයාට හදාගන්න. එයා ඒක නිසාම කරනවා. ස්ටුඩියෝ එකක් එයා හදාගන්න බලද්දි එයාට සල්ලි නැහැ. ඒ වගේම එයාට ලොකු බිල්ඩින් එකක් ගන්න තරම් මුදලක් නැහැ. හැබැයි එයා හිතලා මෙන්න මෙහෙම දෙයක් කරනවා. දැන් හැමෝටම ගොඩක් වෙලාවට ගොඩනැගිල්ලක් ඕන වෙන්නේ එතන තියෙන මල් වාස් එකක් එහෙම නැත්නම් ස්ටුඩියෝ එකක අවශ්‍ය කරන දේවල් තියාගන්නනි. බෑග්ග්‍රවුන්ඩ් එක වටපිටාව ලස්සනට හදාගන්න ෆොටෝ එකක් ගන්න. හැබැයි එයා කරනවා ප්‍රින්ට් ගන්නවා ගොඩක් ඒ වගේ තිරවල. ගොඩක් වෙලාවට ලොකු තිරවල එයා ප්‍රින්ට් අරගෙන තමයි තියාගන්නේ. ගොඩක් වෙලාවට ආලින්ඩියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙඩින් එකකට අවශ්‍ය විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකක් මේ හැම විදිහකින්ම එයා ලස්සන තිර ප්‍රින්ට් කරලා තියාගන්නවා එයා ගාවින්. හැබැයි මේ හැම දෙයක්ම අකුලන්න පුළුවන්. ඒක අකුලලා පැත්තකින් තියන්න පුළුවන්. හැබැයි වැඩි ඉඩක් යන්නේත් නැහැ. ඉතින් මෙයාගේ ස්ටුඩියෝ එක ලොකු වියදමක් නැතුවම පටන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් එයාට ලෝකයේ ඉන්න හොඳම ව්‍යාපාරිකයෙක් වෙන්න එයාට ඔන්න මංපෙත් එනවා. ඉතින් බලන්නක පාටත් හිතන්න විතරයි ඕනේ නේද? ඉතින් මේ පුංචි ඉඩක වුණත් ඔයාගේ හිතන දේ හොඳම විදිහට ඔයා පටන් ගත්තා නම් ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. වෙනස් විදිහට හිතන ගමන් වෙනස් විදිහ යන අපේ ජීවිතවලට හම්බ වෙන්නේ නේද? අපිට ආදරණීය කරන අය වගේම අපි ළඟින් ඉන්නේ වෙනස් වෙන අයනේ. ඉතින් ආදරණීය අය තමයි මේ විදිහට ලක්ෂණත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මම අහගෙන ඉන්න අය මම මතක් කරන්න ඒත් එක්කම ආයුබෝවන් ලක්ෂණ අපි සද්දට මහගෙන ඉන්නේ සින්දු ටික සදියම් තේ. බුත්තලින් තමයි මට චමීද මැසේජ් එකක් මේ විදිහට දාලා තියන්නේ. එයා රුධිපිරි ආයතනයක තමයි මම හිතන්නේ ඉන්නේ. ඉෂාන්, මනේෂ්, සංජය, ඒ වගේම ගාමිනී, ඒ වගේම යෝඩි මහතා කියලා තියෙනවා. කවුද දන්නේ? යෝඩි. එයාට තමයි මේ එකතු කරගන්නේ. අනුෂා, චමෝති මේ හැමෝම එකතු කරගන්න එකම මේ වෙලාවේ ලක්කන අහන හැමෝමවත් එකතු කරගන්න කියනවා. ඒත් එක්කම මාවත් එකතු කරගන්න කියනවා. මමත් අහගෙන ඉන්න ඔයාව මාවත් ලස්සන ගීතයකට එකතු කරගන්න. වත්තිගමි ශාම්යා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. හරි, මං ඒක කියන්නේ මැසේජ් එකක වරහන් ඇතුලට දාලා දෙනවා මේක කියන්න එපා කියලා කියන්නේ. දැන් අපේ ජීවිතවලට අපිට එකතු වෙන්නේ අපිට ආදරය කරන අය වගේම අපි ආදරය කරන හිත් ලස්සන අයනේ නේද? අපේ වටේ ඉන්න අයගේ හිත් ලස්සන වුණාම ජීවිතේත් හරි ලස්සන වෙනවා. ඒ වගේ ලස්සන කෙනෙක් ඉන්නවා රත්නපුරේ පැත්තේ. හවස හතර වෙනකන් ඇඟිලි ගැනගෙන හිටියේ කිව්වා මං එනකන්. තම්බරා කුමාරියව හරි ආදරෙන් එකතු කරගන්නම්. එයා මට කියන්නේ පිස්සු කෙල්ල කියලා. ආදරේ පිරුණු ලස්සන සඳාවක් වෙලා කියලා මගේ මැනික මා අදට දවස් දෙකයි වලට කතා කරේ. දිගටම කතා කරන්න නේද මේ විදිහට ආදරේ බෙදාගන්න. අනේ සුදු නෝන මට ලස්සන සින්දුවක් දෙන්න ශෂිකාගේ අනිවාර්යෙන්ම දෙන්න. අහගෙන ඉන්න මේ විදිහටම ඉතින් හිත් ලස්සන අය අපිත් එක්ක එකතු වුණාම ජීවිතේත් හරි ලස්සන වෙනවා නේද? ඒක නිසා මතක ඇතුව ලස්සන හිත් දින අය ජීවිතේට ලං කරගන්න. ජීවිතේ සුවඳ හමන ලස්සන කාලයක් එතකොට.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ ගහනේ ලොතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176479
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

කැරන්ස් විජේවර්ධනයන්ගේ ලස්සන සින්දුවක් අහලා තමයි අපි ආවේ. ඒක හැබැයි කව එකක්. ඒ ලස්සන සින්දුවේ ලස්සන කව එකක් අහලා තමයි අපි මේ පැත්තට ආවේ. සවස 5යි වෙනනි 5යි කියන්නේ වත් එකින දෙවෙනි පැයම්. මේ විදිහට තමයි පටන් ගන්නෙ. දැන් අපිට අලුත් දේවල් මතක් කරගන්න වෙනවා නේද? ඔයාලා ළඟම තියෙන සිද්ධවීම මොකද්ද ඔයාගේ ජීවිතේ? අමතක වෙන්නම නැති. හැබැයි අපි ලොකු වෙන ලොකු වෙන ජීවිතේ සමහර දේවල් අමතක නොවෙනවානේ. හැබැයි අපි පුංචි කාලේ අපිට කිසිම දෙයක් මතක නැහැ නේද? චූටි කාලේ සිද්ධ වෙච්ච දේක් කාට හරි මතකයි මතක තේනවා කියලා කිව්වොත් පුදුමයක්. ඇයි හැබැයි අපිට හැම මතක නැති වෙන්නේ නේද? අපි කැමති චූටි කාලේ වුණ දේවල් මතක තියාගන්න. අපිට පුළුවන් නම් ගොඩක් වෙලාවට අපිට කිසිම දෙයක් මතකයේ නැති වෙන්නේ අවුරුදු 3-4 කියන මේ කාලෙනි. ඒ හැම දෙයක්ම අපිට ඒ කාලේ සිද්ධ වුණ දේවල් මතකයි. දැන් විද්‍යාවත් එක්ක අපි බලනකොට ගොඩක් වෙලාවට කියනවා දැන් ලද්දරු මතක ශක්තිය නැතිවීම තමයි මේකට හේතුව. ඉතින් ඒක ඒ විදිහට තමයි කියන්නේ. ඉතින් මේකට හේතුව තමයි ගොඩක් වෙලාවට මොළයේ වර්ධනය වෙනකොට දැන් මතකයේ තැන්පත් කරන අපේ මොළයේ ප්‍රධාන කොටස ඒ කාලයේ වෙනුවට වර්ධනය වෙලා නැහැ. ලද්දරු අවදියේදී අපිට මතකේ තියාගන්න පුළුවන් කොටස් තියෙන මොළේ ඒ හැම දෙයක්ම වර්ධනය නොවීම තමයි මේකට හේතුව කියලා තේනවා. ඉතින් ඒ කාලේ අපිට දේවල් මුලින්ම ඇවිදපු විදිහට මුලින්ම කතා කරපු වචනේ හැම කිසිම දෙයක් අපිට මතක නැහැ ඒ ජීවිතේ සිද්ධ වුණ දේවල්. ඒත් එක්කම අපිට දැන් භාෂාවක් අපි දන්නේ නැහැ නේ. අපි කතා කරන්න ඕනේ. අපි කෙනෙක්ගේ දිහා බලලා තමයි අපි අඳුරගන්නේ කතා කරන දේවල් හැම. ගෙදර හැම පොඩ්ඩෝ හැම ඉන්නෝ නම් නේ දැන් අම්මලා තාත්තලා කතා කරන දේවල් ඒව අල්ලගෙන තමයි කතා කරන්නේ නේද? ඉතින් මතකයේ ගොඩනගා ගන්න අපිට උමනා වුණත් හැබැයි භාෂාව ගොඩක් වෙලාවට අපි දන්නේ නැති නිසා අපිට ඒක මතක තියාගන්න බැරි වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මතක තියාගන්නත් භාෂාවත් ඕන වෙනවා. ඉතින් මේ දේවල් නිසා තමයි මතකේ තියාගන්න බැරි වෙනවා කියලා විද්‍යාවේදී අපිට කියන්නේ. හැබැයි අලුත් පුසා ගැනීම එක කියලා තියෙනවා අපිට ඒ දේවල් මතක තියෙනවා. හැබැයි අපිට ඒවා කියාගන්න බැරි විදිහක් තමයි තියෙනවා කියලා දැන් අලුත්ම විද්‍යාවේ වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඉතින් අපේ ඒ චූටි කාලේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් අපිට මතක නැහැ නේද මොනවා වුණා. ඔයාට මතක තියෙනවා නම් කියන්න බලන්න. 93.5 93.7 අහගෙන ඉන්න ගමන් 0.7 93.5 93.7 මතක තියෙනවා නම් කියන්න බලන්න. එහට මතක තියෙන්නේ වන්නේ නෙමෙයි ඔයා ළඟම ඉන්න කට්ටිය කියන්න බලන්න. මට එකතු කරගන්න සින්දුවක් අහන්න. මේ ඉන්නවා කියනක් ළඟ ළඟම. හයි හයි මම ආව අහගෙන ඉන්නේ. මැසේජ් එකක් දාන්න තරම්වත් අද නිදහසක් නැහැ. හැබැයි මැසේජ් දාන්න මොහොනේ නේද? ඒක නිසා නෝ මට දැම්මේ දවල්ට කන ගොමන් තමයි ඉන්නේ. අද ෂොප් එකේ වැඩ ටිකක් වැඩි වුණා. හැබැයි වාගේ ලස්සන හඳ අහගෙන අපේ වැඩ ටික කරන ගොමන් තමයි එන්නේ. මම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. උප්පුල්ලාව එකතු කරගන්න. හයි අක්කියෝ ගොඩක් ආදරේ. කිරිවත්තුරුව පැත්තෙන් පැතුම් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. අම්මා චාන්තනී තාත්තා සුමිත් ලොකු නංගී යශෝ යසෝදරා පොඩි නංගී උත්තරා නිතු නංගිවත් ඔයගේ මල්ලිවත් ගීත පොන්චිවත් සුගත් බාපවත් මේ හැමෝම එකතු කරගන්න කියනවා. අක්කට නිතු නංගී ගොඩාක් ආදරේ කියන්න කීවලු. මාත් ගොඩක් ආදරේ කියන්නේ යාතු. මතකේ ඇතුව නම් ටික ඔක්කොම කියන්න තියෙනවා. මම ඔක්කොම නම් ටික කිව්වා. ඔන්න මට මැසේජ් එකක් දැම්මේ කවුද හොයාගන්න අමාරුයි. මම හිතන්නේ පැතුම් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ හැමෝම එකතු කරගන්න. ඉතින් මේ ලස්සනම සින්දු අහන ගමන් ඇහැලියගොඩ පැත්තට යන තමයි හදන්නේ. ඇහැලියගොඩ වියල ගොඩින් යහානි තාත්තා ලෙස්ලි අම්මා සිතානි මලි කවීෂ අයියා තරිදු අයිය තරිදු අපිට ලස්සන සින්දුවක් දෙන්න කියන්න දෙන්න කියනවා. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙන්නම්. ලස්සි කරන්නේ සංකගේ රෝස කල්පනා. අහලා බලමු නේද මේ සින්දුව මගෙන් ඔයාට.

0: රටට වග කියන රේඩියෝ.
1: පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.
2: මෙවත්ව සමී රූපල් 1500ක් කෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිලට

0: හැම්බෑවට ඇහෙන කන් ගොඩ වෙන සද්ද.
1: මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි
3: හරි ෆෝන් එක තියන්න ඕක මා ලිස්ට් එක දාන්න මං එනකොට අරන්.
1: මේ වෙලාව නම් එපා
0: වෙනවා. FM 93.5 FM 93.7
2: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඬ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
4: මල්හි සර්වස්සේ මන්නවා සරදී
0: සම අනුග්‍රහය
5: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 01176679479
6: ලිඩ රෝග වලින් ආරක්ෂා වීමට ඔබේ නිවසේ තිබිය යුතුම සංස්ථාපේය ආයුර්වේද සංස්ථා අලෙවිසෙල් ආයුර්වේද ඔසුසෙල් හා සංස්ථා අලෙවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබාගත හැකිය www.sladc.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ
7: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
8: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

ஜோதியாக ரக்கன.

සතියගේ ලක්කන රහගෙන ඔයා ඉන්නවද මෙන්න මේ විදිහට? ඔයා මම හැගෙන ඉන්නවා කියලා මන් දන්නවා. කොහොමද මම දන්නේ? මම දන්නවා, මට කියනවා හොහෝ ගල් වට්සප් එක පිරෙන්නම මැසේජ් එවලා තියෙනවා. ගොඩක් ආතුරයි ඔයාලා හැමෝටම. කන්න ගිහම කට පාලනියක් නැති යාළුවෙක් ඉන්නවද ඔයාටත්? මට නම් ඉන්නවා. මගේ හොඳම යාළුවා කට කිසිම පාලනියක් නැහැ, කන්න ගිහම. හැබැයි චුට්ටක් මහතයි, හැබැයි ලස්සනයි. හැමදාම කියනවා කෙට්ටු වෙන්න ඕනි, කෙට්ටු වෙන්න ඕනි, මං අද නම් කන්නේ ඩයට් කරනවා එහෙම කියනවා. හැබැයි මටත් වඩා ලොකු බත්පිඟාන ගෙයක් කනවා. එහෙම යාළුවෙක් ඔයාටත් ඉන්නවද? ඒ යාළුවාව එක්කගෙන යන්න ඕනේ සීර කනුවරකට. මේ මොකද්ද මේ කිව්වේ? දැන් බර අඩු කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයිනේ. ඒක කොහොම හරි හිතල තමයි කරන්න ඕනේ. හැබැයි කඩපාලනය කරගත්තේ නැත්තම් බර අඩු කරනවා බොරු නේද? හැබැයි ඔයා දන්නවද, දැන් චීනිය මේකට හොඳ විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. හරි පුදුම කතාවක්, හැබැයි බය හිතෙන කතාවක්. ඒක තමයි දැන් ගොඩක් වෙලාවට ඔයත් අහලා තියෙනවද මේක මීට කලින්. දැන් චීනේ හරිම ජනප්‍රිය වෙලා තියෙන බර අඩු කරගන්න පුළුවන් සිර කඳවුරක් ගැන. හරිනම් ඔයාගේ යාළුවව කිහින් දාන්න ඕනන්නේ තැනට සිර කඳවුරක්. මේක හරියටම වෙන්නේ හමුදා පාලනයක් වගේ තැනකින් තමයි සිද්ධ වෙන්නේ. මේක පාලනය කරන්නේ දැඩි විනයක් එක්ක. විනයක් නැත්තම් බර අඩු කරගන්න බෑ ඇත්තටමනේ. කඩපාලනය කරගන්න තෝනි. ඉතින් හැමදේම වෙන්නේ දැඩි හමුදා පාලනයක් එක්ක. ඒ වගේම දිනකට දෙපාරක් බර කිරනවා. ඔන්න බර අඩු කරගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්. ඒ වගේම තමයි ව්‍යායාම කරනවා හිතාගන්න බැරි තරම් වේගෙන් වාගේ ශරීරයේ බර අඩු කරනවා. එත් එක්කම දිනපතා එක විදිහටම ව්‍යායාම මාලාවක් තියෙනවා. ඉතින් කෑම වේල් දෙකයි කන්න දෙන්නේ, අන්න හොඳම තැන. ඒ වගේම තමයි දිනකට කිලෝ එකක් අනිවාර්යයෙන්ම අඩු කරනවාම තමයි. ඉතින් මේ වගේ සිර කඳුරකට ආවගේ ළඟම කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න අපි ආවත් යවමු නේද චීනේට. ඉතින් කඩ පාලනය කරගත්තේ නැත්නම්, හිතත් පාලනය කරගත්තේ නැත්නම් ඩයට් කරනවා බොරු. චීනේන හරිම අරුම පුදුම දේවල් නේද සිද්ධ වෙන්නේ. හරිම බය හිතුම, හරිම පුදුම කතාවක් තමයි අපි දැන් ඒ ඇහුවේ. හරිම පුදුම කතාවක් අහලා මං යන්න හදන්නේ WhatsApp එක පැත්තට. හයි යෂ්, කවුද මේ යෝෂද රත්වෙට? රත්වෙට පැත්තෙන් තමයි මං හිතන්නේ. යාගේ නම වෙන්න ඕනේ ඕෂද රත්වෙට. සින්දුවකට එකතු කර ගන්න ආදරේ කියලා තිනවා. කවුද මන් දන්නේ, කවුද මේ යෝෂද? අක්කේ අභිතාව හැගෙන ඉන්නේ. අපිට සින්දුවක් දෙනවද? මලින්දු කිතුල් කරින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හයි, මමත් වැඩ කරන ගමන් උදේ ඉඳන් අහගෙන ඉන්නේ වාගිනු ලස්සන සින්දුවක් ඕනේ. ජෝර්දානි කාන්ති. අනේ ආව මට මතකයි, ලංකාවේ හිත තියාගෙන දොරකට වෙලා වැඩ කරනවා නේද? කමක් නෑ, ජීවිතේ දිනන්දනේ අපි එහෙම කරන්නේ නේද? කොහොම හරි හිත සතුටෙන් වැඩ ටික කරන්න හරි පරිස්සමට ඉන්න නේද අපින් ගොඩාක් දුරනේ ඔයා ඉන්නේ. ඉතින් මම අහගෙන ඉන්න ගමන් ලස්සනම සින්දු අහන්න 93.5 93.7 ලක්කන අහන්න. මේ සින්දුව මගෙන් ඔයාට.

0: මිතුරා
1: සවස පහයි විනාඩි 36යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: වෙලාව පස්සට පහයි විනාඩි 45යි.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. BOC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
2: සහයෝගිතා අනුග්‍රහය.
0: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 077 37 797 70.
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති. සොනාලිකා ට්‍රැක්ටරය
0: වකුගඩු හානිවලින් තොරව දීඝායු ජොයින්ට් හේලර් ප්ලස්. ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071 397 399.
6: මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිෂු දිවයිනට රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට නිල සංචාරයක. පරිගණක අපරාධවලට සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට. හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්. මැදපිරිතික මිත්‍ර රටවලට ඇමරිකාවෙන් ඩොලර් බිලියන 9ක යුද උපකරණ.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න.
1: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙනදපුලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: තරඟ කරුවන් 60 දිනක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනු සුපවේදී ෆිනිෂර්.
2: Unfortunately, today some of you will be going home.
1: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
3: Welcome to MasterChef Sri Lanka.
1: සෑම සෙනසුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

සවසු 5 විනාඩි 57 දැන් වෙලා ඔයා මාව හගෙන ඉන්න. මේ සින්දුවට එකතු කරගන්නම්. අක්ක මාවත් ලක්කන අහගෙන ඉන්නේ. පවුලේ හැමෝම එකතු කරගන්න කියනවා. ගොඩක් අය ඉන්නවා 2009 ඕල් බැජ් එක යාළුව හැමෝම මගේ හොඳම යාළුවා. 3 දෙනා එකතු කරගන්න කියනවා. මේ හැමෝම එකතු කරගෙන මේ ලස්සන සින්දුව අහන්න යන්නේ.

එක්ක පටන් ගන්න අන්තිම පැය තමයි මේ විදිහට පටන් ගන්නේ සවස 6 පැය නේද? ඔයා තාමත් මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට මේ පැත්තට එන්න. තව චූටි වෙලාවයි මං ඉන්නේ මේ පැත්තේ. මම මේ පැත්තට ලා බලන් ඉන්නවා. ඔයා ඉක්මනට මට මැසේජ් එකක් තියෙන එක. මැල්සිරිපුර පැත්තට තමයි මම යන්න හදන්නේ. ලෝකෙ පුරාම ලංකාවේ පුරාම අපි ආදරය අරගෙන යනවනේ. ඒ තරම්ම ආදරෙන් අපි ආලා එකතු කරගන්න සෙන්දවලට. එතකොට මින්නෝ මෙන්න මෙහෙම කෙනෙක්. අපිව ලස්සන සින්දුවකට එකතු කර ගන්න. ප්‍රියංක තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ මැල්සිරිපුරින් ඔව එකතු කරගන්න ඊළඟ සෙන්දවට. ට්‍රින්කෝ ගත්තට යනවා. ඊට පස්සේ මම ලංකාව පුරාම ගිහිල්ලා එනවා අපහෝ බතරමුල්ලට. සුබම සුබ සන්ධ්‍යාවක් ඔයාට. අපි ට්‍රින්කෝ තුල්සිපුරේ ඉඳන් ඔව අහනවා. වසන්ති තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මහත්තයා රංජිත් දුව ශහානී පුතා නිෂාන් එක්ක චූටි දෝනි යනාරත් එන්නවා. අක්කා ගෞතමීවත් එකතු කරගන්න කියනවා ලස්සන සින්දුවකට. ඔය හැමෝම එකතු කරගන්නම් ලස්සන සින්දුවකට. අක්කේ මාත් ලක්කන අහන් ඉන්නවා බවුලේ පාලුව නැතිවෙන්න සින්දු ටිකක් අහගෙන ඉන්නවා. එහෙම තමයි ඉන්න ඕනේ නේද? සීල නන්ද 2009 බැජ්ජුක යාළු හැමෝම එකතු කරගන්න කියනවා. මගේ හොඳම යාළුව 3 දෙනාව දක්ෂිනා, අවිෂ්කා, උපේක්ෂාවි නේද? උපේක්ෂාවි අනිවාර්යයෙන්ම එකතු කරගන්න. අනිවාර්යෙන් එකතු කරගන්න ඒ 3 දෙනාවනේ. මගේ අම්මමත් එකතු කරගන්න කියනවා. ඒ වගේම හංසි අක්කා, කවීෂ අයියත් එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙන්න කියන්නම්. ඒ හැමෝම එකතු කරගන්න නේද? හරි ආදරෙයි. ඉතින් එහෙම තමයි ආදරේ වෙදා ගන්න ගොර නේද? හොඳම යාළුවන්ව අමතක කරන්නේ නැහැ. ඉතින් මේ හැමෝම එකතු කරගන්න ගමන් නෝමල් මැසේජ් පැත්තටත් යන්න නැත්තම් තරහ වෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව පැත්තෙන් තමයි උපාලි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගන්නම්. හරි මාදරේ. මේ ලෑස්ති කරන් ඉන්න සින්දුව මේ හැන්දෑවට හරියට ගලපෙනවා. ලහිරුගේ ලස්සන සින්දුවක් හවසකම අහලා බලන්නකෝ. මේ හැන්දෑවට හරියටම ගැළපෙන සින්දුවක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: කළුතර සැවුන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක්. නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම. සැවුන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල.
5: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අවාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අවාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ biobus.com වෙත පිවිසෙන්න.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
7: රටට වගේ

අපටත් ගිහින් එන්න වෙලාව හරිම් යන කලින් නෝරින් ප්‍රියංකාව එකතු කරගන්න හරිම ආදරෙන්. ඉතින් ගිහින් එනක පරිස්සමට සතුටින් ඉන්න මම යශ්.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 579.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පා ප්‍රතිහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
1: ලකන්ද රේඩියෝ ITN.

0: ක්‍රම අනුග්‍රහය.
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
0: සහයෝගීතා අනුග්‍රහය. උත්සව සමයේ හිතේ හැටියට ඇඳුම් ගන්න හොඳම තැනක් ප්‍රසාද් ටෙක්ස්ටයිල්. කාන්තා පිරිමි ළමා නිවි ඇඳුම් ඇතුළු සියලුම දේ එකම තැනකින් ගන්න ප්‍රසාද් ටෙක්ස්ටයිල්. ශාකා පිළියන්දල හෝමාගම කොට්ටාව මාතර ඇහැලිය කොට.

0: රස්තල
1: මාලදිවයින් ජනපති මොහොමඩ් බුයිෂුදේවයිනට රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට නිල සංචාරයක මහභාණ්ඩාගාර මුදල් වංචාවේ පරීක්ෂණ විධිමත්ව සිදුකරන බව ඇමති නලින්ද කියයි. පරිගණක අපරාධවලට සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට. හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්. මැද පෙර දිග මිතුරු රටවලට ඇමරිකාවෙන් ඩොලර් බිලියන 90ක යුද උපකරණ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකායි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොඩ විතරණ. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් බුෂ් මහතා රාජ සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. එතුමා සමග ජනාධිපති ආරයව සහ තවත් එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු පැමිණ තිබෙනවා. ඒ මාලදිවයිනේ මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් අග්‍රපත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් කටක් ගොත්‍රපුරට පැමිණ මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීමටයි කටයුතු කළේ. ජනාධිපති අනුකුමාර සනායක මහතාගේ ආරාධනාවකට අනුව සිදුවන මාලදිවයින් ජනාධිපතිවරයාගේ සත්කාරය අතරතුරදී දෙරට අතර සහයෝගිතාවේ වර්ධනය කරගනිමින් ක්ෂේත්‍ර ගණ්ඩාවක් ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීමට නියමිතයි. පුහුණු වැඩස්ථාන සංවිධානය කාර්යමණ්ඩල හෝමාරු වැඩස්ථාන ක්‍රියාත්මක කිරීම ඒකාබද්ධ පරිශීලන පැවැත්වීම ඇතුළු අවබෝධතා ගිවිසුම් ඊට ඇතුළත්. ඊට අමතරව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන සංචාරක මෙන්ම ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රද ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් වලට එළඹීම සිදුවනවා. මේ අතර මාලදිවයින් ජනාධිපති මොහොමඩ් බුයිෂ් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ අනුව කටුනායක ගුවන්තොටුපලේ සිට කොළඹ දක්වා අද පස්වරුවේ ක්‍රියාත්මක කළ විශේෂ රථ වාහන සැලැස්මට අමතරව මාලදිවයින් ජනාධිපතිවරයා හෙට පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරන කාලය තුළ NSA වටරවුම ගාලුමැද පාර බැංකු භවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුළු වීමද සීමා කරන බවයි පොලිසිය සඳහන් කළේ. හෙට දහවල් මාලදිවයින් ජනාධිපතිවරයා විහාර මහදේවී උද්‍යානය වෙත ගමන් කිරීම හේතුවෙන් එම කාලය තුළ නිලුම්පොකුණ වටරවුම, ධර්මපාල වටරවුම සහ පිත්තල හන්දිය ආශ්‍රිත මාර්ගවලද රථ වාහන ධාවනය සීමා කිරීමට නියමිතයි. එමෙන්ම හෙට සවස් කාලයේදී ජනාධිපති මන්දිරයවට මාර්ගවල රථ වාහන ධාවනය සීමා කරන බවයි පොලිසිය පවසන්නේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු 7 දෙනෙක්ගෙන් යුත් නියෝජිත පිරිස අද උදෑසන දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපළ විශේෂ ආරාධ්‍යයන් පිළිගැනීමේ පරිශ්‍රයේදී එම නියෝජිත පිරිස පිළිකරු ලැබුවේ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින්. ශ්‍රී ලංකා වීරුසියානු තානාපති ලෙවාන් ජගරයන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අශ්‍රලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංගයන් මහත්වරුන්ද එම අවස්ථාවට එක් වුණා. රුසියාබාත්වර ඇතුළු නියෝජිත පිරිසගේ 3 දින ලිසංචාරය අතරතුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමගද ඔවුන් සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. නියෝජිත පිරිස හෙට දිනේදී කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරක නිරත වීමටද නියමිතයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමද සිදුවනවා. මැද පෙර දිග යුද ගැටුම් හේතුවෙන් මෙරට ඉන්දන ඊයේ බදිබ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි සංශෝධනය කළා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 410ක් බවයි ලංකා ඛනිත නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරක නව මිල රුපියල් 470ක් වන අතර එහි වැඩිවීම රුපියල් 15ක්. ලංකා සුදු ඩීසල් ලීටරක මිලද රුපියල් 10කින් ඉහළ නන්වා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 392ක්. සුපිරි ඩීසල් ලීටරක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර සුපිරි ඩීසල් ලීටරක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 458කට. ලංකා භූමිතෙල් බිලද රුපියල් 10කින් ඉහළ දැමීම හේතුවෙන් භූමිතෙල් ලීටරයක් මේ වන විට රුපියල් 265කට අලෙවි වෙනවා. මේ අතර ඉන්ධන බිල සංශෝධනය කෙරුණද බස් ගාස් සංශෝධනය නොකරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජිරත්න මහතා පවසනවා.
0: රුපියල් 10කින් වැඩි වෙලා තිබුණා. මේ රුපියල් 10 අපිට බස් ගාස්තු වල ගැලපීමක් කරන්න හැකියාවක් නැහැ. ජූලයි මාසෙ වෙනකන්, මොකද ජූලයි මාසෙ පළවෙනිදා තමයි වාර්ෂික බස් ගාස් සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ අනිත් පරිවැයන් එක්ක.
1: මැදපෙර දිග අර්බුදයේ හමුවේ ඉන්ධන මිලිහෙළයාමේ සමස්ත බර ජනතාව මත පටවන්නේ නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විවිධ වාතාවරණ හමුවේ බොරතෙල් සහ පිරිපහන් තෙල්වල මිල සීග්‍රේ නිහළයාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
2: පෙබරවාරි 28 මැදපෙරදිග කලාපයේ ආරම්භ වුණු යුද්ධමය තත්ත්වයත් එක්ක බොරතෙල් සහ පිරිපහදු කරපු තෙල්වල මිල වේගයෙන් උච්චාවචනය වෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් ඇත්තටම යුද්ධයට කලින් තිබුණු මිලට වඩා වැඩි ප්‍රමාණයක් වෙලා තිබෙන්නේ. ඒ මිල වැඩි වෙච්ච එකේ යම් අඩුවීම් සිදු වෙනවා. හැබැයි පෙබරවාරි 28 කලින් තිබුණු මිලට වඩා අඩු වෙලා නැහැ. ඉතින් අපි බොරතෙල් සඳහා ඇනෝම් නිකුත් කරාම සාමාන්‍යයෙන් ප්‍රීමියයකට අමතරව මේ මිල තීන්දුව වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට කලින් සහ දවස් 2කට පසුව තිබෙන මිලේ ඇවරේජ් එක. ඒක තමයි සාමාන්‍ය සම්මතය. ඒ අනුව තමයි මේ මිල ඉහළ දැමීමට සිදුවන්නේ. කෙසේ නමුත් ඒ සමස්ත මිල ඉහළ දැමීමේ බර ජනතාව මත පටවන්න රජය කටයුතු කරන්නේ නැහැ. ඒකෙන් කොටසක් ඇත්තට මහා භාණ්ඩාගාරය දරා ගන්නවා. ඒ වගේම සමාගම් විසුණු තත්තර මේ කොටසක් දරා ගන්නවා. ඊටත් අමතරව තමයි මේ යම් වැඩිවීමක් ජනතාව පටවන්න සිදු වුණේ. නමුත් මේ සමස්ත මිල වැඩිවීම නොවේ. කොවිඩ් කාලේ වගේ නෙමෙයි, කොවිඩ් කාලේ තිබුණේ ආර්ථිකය වහල් රට ඉස්සරට යන්න, රට පවත්වාගෙන යන්න. දැන් තිබෙන්නේ ආර්ථිකය දිරට යන ගමන්, නිෂ්පාදන කටයුතු සිදු වෙන ගමන්, වෙළඳාම් කටයුතු සිදු වෙන ගමන්, ජනතාවගේ දෛනික ජන ජීවිතය පවත්වාගෙන යන ගමන්, ඒ මොහොතේදී යම් මිල වැඩිවීමක් කරන්න සිදු වුණා. හැබැයි මම යලිත් කියන්නේ භාණ්ඩාගාරය ලෝක වෙළඳපොලේ සිදු වෙන මිල උච්චාවචන දිහා බලලා ඉතාම ඉක්මනට තව තෙල් මිල අඩු කරන්නත් ඉදිරියේදී අපේක්ෂා කරනවා.
1: මේ අතර මහා භාණ්ඩාගාරයේ සතු ඇමරිකා ඩොලර් බිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත්ව සිදු කෙරෙන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය සිදු කරන අභ්‍යන්තර පරීක්ෂණයක් ඇතුළුව තවත් පරීක්ෂණ කිහිපයක්ම ක්‍රියාත්මක බවයි.
2: සියලු විමර්ශන කටයුතු සිදු වෙනවා. මුදල් අමාත්‍යාංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණ සිදු වෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය පෙබරවාරි මාසෙ සිදු කරන ලද පැමිණිලන කටයුතු සිදු වෙනවා. මොකද අපිට ඕනකම තිබෙන්නේ චේතනාන්විතව යම් ලදහරියෙක් හෝ ලදහරි කීප දෙනෙක් මේකට සම්බන්ධ වුණාද කියන එක හොයාගන්න. එම නොවුනා නම් මෙවැනි දෙයක් අනාගතයේ සිදු වන්නට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රයක් සකස් කරගන්න එක. ඒ අනුව ඒ දෙපැත්තෙම අපි කටයුතු කරගෙන යනවා.
1: මෙරටට බලපෑ ස්වභාවික ව්‍යසනයකදී විශාලතම වන්දි මුදල ලබා දීමට හැකි වූයේ වත්මන් රජයට පමණක් බව අමාත්‍ය සමත් විද්‍යාරත්න මහතා පවසනවා. ඒ දිට්වා අපදා තත්ත්වයේ හමුවේ දිවස හරිසිද වූ පවුල් 531ක් සඳහා වන්දි පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් දිවස අර්ධහානිසිද වූ පවුල් සඳහා මෙහිදී වන්දි ලබා දුන් අතර එක් පවුලකට රුපියල් 103ක මුල්‍යාධාර ලබා දීම සිදු කෙරුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,
3: මේ වගේ රජයක් නොහිටියනම් මිනිසුගේ දුක තේරෙන හඳුනන මෙහෙම ඔබ තේරුම් ගන්න ඉතිහාසෙ මෙහෙම ප්‍රශ්නාව මිනිසුන්ට සැලකුණා නම් අපි රටේ නාය ආවා ගම් වතුර කොයි සැරයක් ආවත් ගියේ සුද්ධ කරගන්න 25,000යි, මුළු තැන්ගේ උපර කරන්න ගන්න 50,000යි, අර්ධහානියට 25,000,000 දක්වා උපරිමේ ගේ හදාගන්න 150,000යි දීලා තිබුණේ නැහැ. විපතට පත්වෙච්ච ජනතාව මෙහෙම ලැබෙයි කියලා හිතුවෙත් නෑ. මං කියන්නේ ඔබ තමුන්නාසල හිතුවද විපතපත් වුණාම අපිට මෙච්චර දෙයි කියලා. 150,000 මේ රටේ තරාතිරම නොබලා පූර්ණ හානි නම් අපි දෙනවා. 150,000 වගේ මුදලක් හම්බුණා නම් මේ රටේ හම්බුනේ නෑ මම කියන්නේ. ගත්ත දේශපාලඥයෝ ගෙවල් ගිනි ගහගෙන හරි ගිනි තියපු හරි අර අරගලයේ වෙලාවේ ගත්තද නැද්ද? ගත්තා. අපි පුළුවන් තරම් ජනතාවට සහන ඉක්මනින් දෙන්න බලනවා. අපි ජනතාවට පුළුවන් තරම් නීත්‍යානුකූල පැත්තෙන් බලලා සහන ටික ලබා දෙමු.
1: රටේ සංවර්ධනයට රාජදවන සංවිධාන අත්වැලක් කර ගැනීමට කටයුතු කරන බව රාජදවන සංවිධාන සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දුරත්න විතර්කේ මහතා පවසනවා. දැනට පවතින රාජ්‍ය ඩොවර සංවිධාන පරත වෙනුවට නව පනතක් ගැනීමටද කටයුතු කරන බවයි ස්වාති රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ.
4: මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තිබී රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලය මේ ජනවාරි මාසයේ ඉඳන් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය අරතට ගෙනාව. ඇතර වශයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලය අද නිවැරදි තැනක ස්ථානගත කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. රජය ගෙනියන වැඩපිළිවෙලට විශේෂයෙන්ම දිත්වා කුණාටුවෙන් අපදාවට පත්වච්ච ජනතාවගේ ජීවිත ගොඩනැගීම සඳහා රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන වගේම රජයේ ප්‍රධාන වැඩසටහනක් වෙන ප්‍රජාශක්ති ව්‍යාපාරයේ යටතේ දුප්පත්කම තුරන් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ඉතාම සක්‍රියව දායක කරගෙන තමයි අපේ ඉදිරි දැක්ම. අද වෙනකොට අපිට 1941ක් ඉන්නවා ජාතික මට්ටමේ, 1100කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා දිස්ත්‍රික් මට්ටමේ. ඊළඟට අපි ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන 45,000ක්. ඇත්තටම කිව්වම විශාල සංඛ්‍යාවක්. නමුත් අපේ පනත 1980 පනතක්. ඒ වගේම ඒ පනතට බොහොම කෙටි සංශෝධනයක් කළ තියෙනවා 1999. ඒ යටතේ තාම මේ තරම් සංඛ්‍යාවක් තමයි ලියාපදිංචි. නමුත් අපි දන්න තරමට අපේ අත්දැකීම් අනුව තවත් ගොඩාක් රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා අපිත් එක්ක ලියාපදිංචි වෙලා නැහැ. ඒ වගේම මේ දැනට තියෙන පනත්වල අපිට ඒ අයව අනිවාර්ය ලෙස ලියාපදිංචි වෙන්න කියලා එහෙම බලකිරීමක් කරන්න අමාරු. ඒ නිසා අදටත් රාජ්‍ය නොවන සංවිධාන ගොඩාක් මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙලා නැහැ. ඒ නිසා ඉදිරි අනාගතයේදී පනත අවලංගු කරලා අලුත් පනතක් ගේන්න නියමිතයි. ඒ පනත හරහා අපි හිතනවා රාජ්‍ය නොවන සංවිධානය මීටත් වඩා විධිමත් ලෙස සම්බන්ධීකරණය කරලා ඒ අයගේ සහයෝගය රටේ සංවර්ධනයට සක්‍රියව දායක කරගන්න පුළුවන් වෙයි.
1: දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මුදල් වංචා ඇතුළු විවිධ වංචාවල් නිරත වූ විදේශීය ජාවාරම් කරුවන් 120 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වැලිකඩ පොලිසිය කළ වැටලීමකදී චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජියන් රටවලට අයත් පරිගණක විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පිරිස් අත්අඩංගුවටගත් පිරිස අතර වන බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් රාජගිරිය මැද වැලිකඩ පාරේ මහල් නිවසක් කුලීපදනම් මත ලබාගෙන එහි රැඳී සිට තිබෙනවා. එම පිරිස අත්අඩංගුවට අවස්ථාවේ තවත් කීප දෙනෙකු පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් ලොව බොහෝ රටවල දත්ත පන්තිවලට ඇතුළු වී සූක්ෂම ලෙස මුදල් වංචා කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. අපරාධ වැඩලීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලින් 27,040 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසනවා. එහිදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 523. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලින් ගණන 15ක් බවයි පොලිසිය සඳහන් කළේ. වරිතකරුවන් 229 දෙනෙකු සහ විවෘත වරිතකරුවන් 120 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රතවාහන වැරදි සම්බන්ධයෙන්ද පුද්ගලයින් 3,999 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. හිටපු ජනාධිපති බහිද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දීමක් සිදු කළා. ඒ ලබන දොළොස්වනදා කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස සඳහන් කරමින් 2013 වසරේදී සිදු වූ බව කියන ප්‍රශ්නගත එයාබස් කඩදරුවට සම්බන්ධ විමර්ශනවලට අදාළවයි මෙම කැඳවීම සිදු කර තිබෙන්නේ. ඊට අදාළ විමර්ශනයේදී ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායකලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගත්තේ පසුගිය මාර්තු මාස 12 වනදා. අනතුරුව ඔහු මැයි මාස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කෙරුණේ. එම නඩු විභාගයේදී අල්ලස් කොමිසම කොළඹ බහිස්වාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ එයාබස් කඩදරුවේදී අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැක්කාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති බහිද රාජපක්ෂ සහ හිටපු ගුවන් සේවා මාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහතුරුන්ට ලබා දී ඇති බවට අනාවරණය වී ඇති බවයි. 2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, බාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්වලින්. වසරේ මේ දක්වා ඩෙංගු ආශ්‍රිත මරණ 12ක්ද වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ දින දෙකට වඩා උණපන් පවතින්නේ නම් එය ඩෙංගු දියන තීරණය කිරීම සඳහා වහම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වන ලෙසයි. මැදපෙරදි කලාපයේ මිත්‍ර පාර්ශ්වික රටවලට ඇමරිකා ඩොලර් බිලියන් 9කට ආසන්න වටිනාකමකින් යුත් යුදෝපකරණ අලෙවි කිරීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා. හදිසි තත්ත්වයක් උපුටා දක්වමින් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම අලෙවි කිරීම වේගවත් කිරීම සඳහා ඇමරිකා රාජ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ සඳහා ඇමරිකා කොංග්‍රස් මණ්ඩලයේ පූර්ව සමාලෝචනයක් සිදු කර නොමැති බවද සඳහන්. යුදෝපකරණ තොගේ වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 8.6ක්. පෙබරවාරි මාසයේ සිට ඉරාන ප්‍රහාරයන්ට මුහුණ දීම හේතුවෙන් මැදපෙරදිග රටවල් සතු ඇමරිකා අවිතුග අවසන් වෙමින් පවතින බවද වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දියක කොදෙව් තරග සච්චාරයට අදාළව කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක් දින තරග තුනක්, 20-20 තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඊට ඇතුළත්. ඒ අනුව එක් දින තරගාවලිය ආරම්භ වන්නේ ජුනි මාස 3 වනදා. එහි දෙවන තරගය ජුනි මාස 6 වනදාත්, 3 වන තරගය ජුනි මාස 8 වනදාත් පැවැත්වීමට නියමිතයි. දෙරට අතර 20-20 තරගාවලිය ජුනි මාස 11 වනදා ආරම්භ වන අතර එහි දෙවන සහ 3 වන තරග ජුනි මාස 13 වනදා මෙන්ම 14 වනදා පැවැත්වෙනවා. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ ජුනි මාස 25 වනදා. දෙවන ටෙස්ට් තරගය ජුලි මාස 3 වනදා ආරම්භ වීමට නියමිතයි. මේ අතර බංග්ලාදේශයේදී පූර්ණ තරගාවලිය ජයක් හිමි කරගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද පසුරුවේ දිවයිනට පැමිණියා. ඒ බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් පිරිසක් කටක් ගොතටුපලට පැමිණ සිටියා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. මාලදිවයින් ජනපති මොහොමඩ් බුයිෂූ දිවයිනට රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට නිල සංචාරයක. මහබණ්ඩා ගර මුදල් වංචාවේ පරීක්ෂණ විධිමත් සිදු කරන බව ඇමති නලින්ද කියයි. පරිඝනක අපරාධවලට සැක විදේශිකයන් 120ක් රාජගිරියේදී අත්අඩංගුවට. හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීම. මැදපෙරදිග මිත්‍ර රටවලට ඇමරිකාවෙන් ඩොලර් බිලියන 9ක යුද උපකරණ. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජාතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝතිරාධාරය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශා දේතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න

0: RTN රටට වග කියන රේඩියෝ
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

රාත්‍රී 7යි විනාඩි 7යි. ඉතින් කොහොමද හරියටම ඔන්න සතියකින් අපි ආදරය රංගන තියෙන ආදරණීය ජෝතිගේ රෑ 9 වෙනකන් අපිට ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න පුළුවන්. මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න කතා කරන්න ඒ වගේම WhatsApp එකේ මැසේජ් එකක් එවන්න මතක් කරන්න එපා ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේ තමයි අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියොත් live එකට comment එකක් දාන්නත් පුළුවන් නේද? හරි. ඉතින් ඔන්න 01 1 2 774 606 01 1 2 775 285 සුපුරුදු දුරකථන අංක 2 විරුත රාත්‍රී 9 වෙනකම්. ඒ වගේම තමයි ඉතින් 07 03 93 5 94 4 WhatsApp එකේද ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන ආදරණීය ජෝති වෙනුවෙන්. මේ හැමදේම ආදරණීය ජෝති ආදරේ වෙනුවෙන්. ඉතින් රටක් එකතු වෙලා එකම වෙලාවක ආදරණීය ජෝතිගේ ආදරේ එකම වෙලාවේ එකට ඉඳගෙන නේද? ඉඳගෙන හිටගෙන වැඩ කරන ගමන් වෙන්න පුළුවන්. එකට බෙදා ගන්න වෙලාව තමයි මේ වෙලාව. ඔබේ හදවත නේද නවදින තැන ආදරණීය ජෝතිගේ හඬ ඇහෙන තැන තමයි එතන. ඉතින් රාත්‍රී 9 වෙනකන් ඉන්නවා ආදරෙන්. මේ ආදරේ කාගේද? ආදරණීය ජෝතිගේ.

0: ලකන රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සීල් කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිලට

0: කහඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: රාත්‍රී 7:13යි.

0: Lakhanda Radio ITN
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-676-579
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077-777-7374.
3: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා. උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට. ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලඛන මොනින් ඒසල්
6: From the channel that shaped generations the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN
7: Malakkane Sitanivane Budupane Sitanivane Budupane
8: Satyantaye Ratri Sumadhura Dharmadeshanaya Senasurata Ratri Noveta

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 සතුටද හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ.

0: වෙනවා.
1: මොකද්ද අපි?
0: අපි අපේ හිතල තියෙන දේවල් අතහැරලා දාමු සංජය.
1: අනුබ්බා ඔයාට පිස්සුද?
0: ආදරේ කියන අකුරු හතරේ තේරුමක් තියෙන බව මට දැනෙන්න පටන් ගත්තේ අසිතින්ද. ඒත් ඒක උපංගීම මැරිලා ගියා. ඔයත් එකට වගේ කියන්න ඕනි.
1: ඉතින් මම නැහැ කිව්වේ නැහැනේ.
0: මට අම්මට තාත්තට ඔක්කොටම ඉන්නේ මාර්තෙන්ට විතරයිනේ. ඉතින් අපේ ආදරේ හින්දා ඇන්ටි හිතලා රකිනවා අපි මේක නවත්තරක වැඩි හොඳයි නේද?
1: මාර්තෙන්ට දැන් මේව දැනගන්න තියන ඕන නැහැනේ.
0: අංගන්න දෙයක් නේ. ඇන්ටි ඔක්කොම දන්නවා.
1: කවුද කිව්වේ?
0: මන් දන්නේ.
1: ඔයා දන්නේ නැති උනාට මම දන්නවා. අසිතය. මන් දැක්ක ඔය ඉස්කෝලේ පිටිපස්සේ පිස්සු නටනටයි.
2: රාත්‍රී 7:27 වෙලාව. කේලං කියපුවය එදත් සිනමාව ඉන්දිය නේද? අදත් සමාජයේ ඉන්නවා. කොහොමද ඒ හඬ ඇහෙනකොට ඔබට මතක් වෙනවා ඇති අනුපමා. අනුපමා කියන්නේ සිංහල සිනමාව තව පෝෂණය කරපු දැවැන්ත නිර්මාණයක්. ඉතින් අපි අද අනුපමා චිත්‍රපටයේ කොටස් කිහිපයක් අහන්න තමයි ඉතාගෙන ඉන්නේ. හරි, ඉතින් හොන්න අපි වැඩසටහන පටන් අරගෙන මුලින්ම යන්න හදන්නේ කොටියා කුඹුර පැත්තට. අයිබවන්.
3: අයිබවන් හිමල් මාත්‍යා, ගොඩ කාලේ පස්සේ මාසයක් විතර අපි දැඟලුවා දැඟලුවා. ඒත් අපිට chance එකක් හම්බුනේ. මේ නෝන තමයි ඉස්ලාම් ගත්තේ මගේ නෝන. ඉතින් මේ අද නම් පළවෙනි වතාවට chance එක හම්බුණා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ඉතින්
2: අද කාවද ඉතින් ඔව් ආදරෙන් එකතු කරගන්නේ අපි කාවද එකතු
3: කරගන්නේ. මගේ බිරිඳ සුධර්ම විජේරත්න, දුව සුජීවා, පුතා මහේෂ්, නිමේ සිඳුවර පොඩි එක්කෙනා, දමිනි සංගලුක ඊගා පුතා, ඒ වගේම අපේ අවිස්සාවේල ඩිපෝගේ සියලුම සේවක පිරිසයි, තලංගම ඩිපෝගේ සියලුම සේවක පිරිසයි, අපේ වැයවිල කඩේ ඉස්කෝල විද මහත්තයාත් එක්කලා ඒගොල්ලන් ගෙදර සියලුම දෙනා, ඒ වගේම අපේ කුසුම අම්මා වැයවිල, තව අපේ නෝනා වැඩ කරන ජේජම් ගාමන්ට් එකේ ඒ සියලුම සේවක සියලුම දෙනාත්, ඒ වගේම මේ ගැට ඇත ත්‍රිවිල් පාර්කේ සියලුම දෙනාත්, ඔබතුමාගේ කාර්ය මණ්ඩලයත්, දැන් ලක්කනට සම්බන්ධ සියලුම දෙනාවත් එකතු කරගෙන අපේ තව ඉන්නවා දෙකටන විබිලේද මහත්තයා කියලා, ඒ විදි මහත්තයාගේ ගෙදර සියලුම දෙනාවත්, අපේ දීපානි මිස්වත්, ජයවින මල්ලියත් එකතු කරගෙන ඔබතුමාගේ කාර්ය මණ්ඩලයත් එකතු කරගෙන ජෝතිපාල මහත්තයාගේ ලස්සන සින්දුවක් දෙන්න අපි හැම සින්දුවටම ආසයි. ඒ වගේම ගොඩක් සතුටුයි අද පළවෙනි වතාවටම දීපේක අපි ගොඩක් කල් ට්‍රයි කරුවා. ඉතින් අපි ඒත්
2: එහෙම තමයි වටින දේවල් එහෙම එකපාර හමු වෙන්නේ නැහැ නේද?
3: ඔව්, අපි ජෝතිපාල මහත්මයා වෙනුවෙන් ආය සින්දු අහගෙන සතුටින් හිටියා. අනිත් මේ පැත්තට වහිනවා ගොරෝනවා. ඉතින් ඒත් අපි කොමාරි ඇහුවා
2: සතුටින් ඉන්න තමයි
3: අහගෙන. ඔව්, ඉතින් ඔබතුමාට ගොඩක් තින්
2: ආය දවසක ඉතින් මේ ආදරේ අපි බෙදාගමු. අපි කතා කරන්න ඕන අනිවාර්යෙන්ම.
3: හරි මහත්තයා, බොහොම ස්තුතියි. ජෝතිමත් රාත්‍රියක් වේවා.
2: ජෝතිමත් රාත්‍රියක් වේවා. ඉතින් ඒ ආදරේ ආදරණීය ජෝති වෙනුවෙන් අපි යනදන චැට් එක පැත්තට ගීයක් ඇත්නම් ජෝතිගේ නේදෝ, රැඟුමක් ඇත්නම් විජේගේ නේදෝ, හඬක් ඇත්නම් ලක්හඬ නේදෝ, සැමදා අපට ලෙංගතු හිමාල් අයියම නේදෝ. එහෙමයි ගිරියුල්ලෙන් ශශිකලාය වල දින ආදරණීය ජෝති වෙනුවෙන් ජෝතිමත් රාත්‍රියක් වේවායේ ලස්සන ගීතයක් එකතු කරගන්න කියලා තමයි. ඉතින් ඔන්න තරුණ පරම්පරාව ආදරණීය ජෝති වෙනුවෙන් ක්‍රියේටිව් මැසේජ් එකක් කියව තිනු මුලින්ම. එහෙම කියන්න හදන්නේ අපි උකුවිල පල්ලේ තැන්න පැත්තට හසිත රුවන් තමයි මේ මැසේජ් ගෙවන්නේ. ජෝතිමත් රාත්‍රියක් වේවා නුවන් ප්‍රදීප් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. හොන අද ඉරිදා නිසා අපි සෙට් වෙලා ජෝති රාත්‍රිය අහනවා. අලා ගිම්හාන්, ඒ වගේම සිහාරා පුතු නේද? හරි පුතු. ඒ වගේම අකිල ඉන්න හසිත චූටි, ලොකු සුනිල් සීයා, චූටි නැන්දා, චූටි මාමා, පුංචි මාමා, ඒ වගේම චාරිකා, චාරිකා ජයන්ත, ඒ වගේම අනුහස් කට්ටියම ඉන්නවා. ඉතින් ඔන්න මේ වෙලාවේ කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඉතින් හැමෝගේම නම් ටික දාලා තියෙනවා. මම හිතන්නේ ගෙදරට ගිය නමුත් එක තමයි දාලා තියෙන. කොහොමනම් ඉතින් යාළුවෝ ටික ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඔන්න ඊළඟ ගීතයට ජෝතිමත් සුබ දවසක් වේවා හිමාල් මල්ලි. ඔයාට අපි ගොඩක් ආදරෙන් ජෝති රාත්‍රිය අහගෙන ඉන්නේ. අපිවත් ගීතයකට එකතු කරගන්න මාතරෙන් කුමාරි එරමුදු ගොල්ල තමයි මේ මැසේජ් ගෙවන්නේ. නය නංගි, ඒ වගේම ගාමිණී සුභාෂිනී ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කියලා දෙන. ඉතින් ඔන්න කුමාරියක් වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ආදරණීය ජෝතිමත් රාත්‍රියක් වේවා ලක්කන හන සියලුම ශ්‍රාවක හිතවතුන්ට, ඒ වගේම අපිටත් ජෝතිපල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න අංගනුකුල පැලැස්සෙන් තමයි මැසේජ් එක දෙන්නේ පුෂ්පා. ඔන්න පුෂ්පා ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ. මහත්තයා උපුල් එවගේ පුතාලා දෙන්න ලෝචනා සහ ආකාශ් බිවිලෙන් අක්ක කල්යාණි සහ ජෝතිරාත්‍රි අහන සියලු දෙනා ආදරෙන් එකතු කරගමු. ආදරේ හැමදාමත් ලක්කනද සදා ජය. එහෙම තමයි මැසේජ් එකේ තියෙන. ඒ වගේ තමයි අපිට ඔන්න ප්‍රමෝද් ලක්ෂාන් මැසේජ් එකක් කියවලා දෙනවා. අම්මයි තාත්තයි වගේම ඔන්න අපි අදත් ජෝතිරාත්‍රි අහනවා අයියේ. අද මගේ යාළුවෙක්ගේ උපන්දින දිනයට විශ් කරන්න ඕනා. එයාගේ නම තමයි සුජානි ඉමා. ඉතින් ඔන්න සුජානි වහට අපි ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රමෝද් ඔන්න ඔයා කිව්වා අපි විශ් කරා. හරි ඉතින් ඔන්න ප්‍රමෝද් ඔයාගේ යාළුවට ඉරත් අපි ආදරෙන් ඊළඟ ගීතයට එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි මෙන්න මේ මැසේජ් එකක් කියවලා දිනවා හිමාල්. ඔයා මුලින් කියපු ටික හරියටම හරි. ඉරිදා රාත්‍රී රේඩියෝ නැකත තමයි ජෝති රාත්‍රිය. ඉරිදා රාත්‍රී රේඩියෝ නැකත ජෝති රාත්‍රියයි කියලා මේ මැසේජ් එක එවන්නේ රජිත් ධර්මසේන. රජිත් ධර්මසේන කිව්වහම ඉතින් ඒකතාව ඇත්ත තමයි නේද? ඉතින් ඔන්න ඒ ආදරේ ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න ඔබේ හදවතට දැරණ නැමැති ඉරිදා රාත්‍රී නැකත ජෝති රාත්‍රිය කියලා. කොහොමනත් මේ ආදරේ ඕනම නැකතකට පොදුයි නේද? මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුළුවට මහ බලයක්
3: පහේ ළමයි
4: නංගි අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණාකර මෙතනින් දැයි යන්නකෝ.
5: නෑ නෑ නෑ. බබු හොයත් නැහැ මෙතන ඉන්න ඕන.
6: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
4: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම්. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ. හටවන්න ගෑනි.
7: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ.
4: අමාවකට හඳ පායලා කියන චිත්‍රපටියේ ඒකේ හඳමලියට හිටියේ මම.
7: අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ල දින එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
6: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
8: පහේ ළමයි එක්ක පුරා කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
9: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
10: Get the doors off
11: the kitchen door. Yeah, clean it down. What are you doing? I'm going
12: to get a job. Baba. Hey, what are you doing? Why are you going to get a job?
11: Hey, Harry, Harry. I'm going to get a job. Come on, let's take it down. I'm going to get a job.
10: I'm going to get a job. I'm going to get a job.
6: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඬ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
13: මගේ සරවැස්සේ මංගවා
9: සම අනුග්‍රහය
6: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
9: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් වගාව ප්‍රතිස ලබා ගන්න ඩයලොග් කොවි මිතුරු සරසර අනාගතයට AI මිතුරා හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
6: ආදරණීය ජෝති
14: රාත්‍රී 7යි විනාඩි 42 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් ඔන්න අපි චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. හයි මල්ලයි. ඉතින් ඔන්න ජෝති රාත්‍රියේ ලයිව් එකේ ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන් නිලං ගීතයට. මෙහෙම කියලා එවල් දින්නේ මීරිගම මදු. ඔන්න මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපිත් ජෝති රාත්‍රිය ආසාවෙන් අහගෙන ඉන්නවා හැම සතියකම. අපිත් සින්දුකට එකතු කරගන්න වාරියපලෙන් රොසලින් ඒ වගේම නන්දනී ඉලක්ෂි සහ නිලන්ත වාදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න අපි යාළුවෝ හතර දෙනාව ඉතින් ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන්. අයිබෝන් ලක්කඬ තෙරුවන් සරණයි. කොතෙක් ලියන්නද කෙසේ ලියන්නද ජෝතිගේ හඬේ අගය මෙසේ. සිත ගිලන් වෙලා ජෝති හඬට. ලක්කඬ ළඟ නතර වෙලා මගේ හද මෙසේ. ටච් මහලක් සැදුවේ නෑ ඔබ. ගී ගයා ගී සෑයක් සැදුවේ කෙසේ. නැතත් ඔබ මේ ලොවේ අගෙයි අදටත් වඩා හෙට ඔබේ ගී රසේ. මේ මෙවන්නේ එරන්තෙන් තමරා කුමාරි. ආදරණීය ජෝතිගේ ගීතයක් කිල්ල තමයි ඉතින් මේ ආදරේ නේද? ටච් මහලක් හැදුවේ නැති වුණාට නේද? ගී සෑයක් කෙසේ නම් සදන්නද? කොමනත් ආදරණීය ජෝතිගේ ගුණ වර්ණනාව කවියෙන් ගීතමය ලෙස බොහොම ස්තුතියි ඒ ආදරයට. මාත් ජෝතිරාත්‍රිය අහන් ඉන්නවා මට ජෝතිවල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න. ඒ වගේම තමයි ඊයේ ඔන්න මැයි දෙවෙන්දා සධර්ම දෑයන් සමගෙන ගිය ප්‍රවීණ විකට රංගන ශිල්පී ගායක මහේස් ජයසිංහ කලාකරුවාට අමම නිවන් සුව ලැබේවා කියලා තමයි පිටිගල බොරළු හේනෙන් සුසන්ත සම්පත් වෙනද වගේ මතත් ඔන්න අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා. සුසන්ත සම්පත් බොහොම ස්තුතියි ඒ මතක් කිරීමට. ඉතින් අනිවාර්යෙන්ම කලාකරුවන් පිළිබඳ නිරන්තරයෙන් මතක් කරන හිතවත අපි හිමාල් මට දෙන්න ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් වාද්‍යෙන් රූපසේන තමයි මේ මැසේජ් එක වෙනුන රූපසේන වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට ගිය දුන්න අපි ඊළඟ ගීතර අනිවාර්යෙන් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනින්. ඒ වගේ තමයි මේ වෙලාවේ බඩවල අරියදාස බින්දිනිය මහත්තය ඇතුළු පවුලේ සියලු දෙනාම මේ වෙලාවේ සද්දර්ම ජෝති රාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකක් කියවල තියෙන්නේ. ඔන්න මමත් වැඩ කරන ගමන් ජෝති රාත්‍රිය අහන් ඉන්නේ. එහෙම කියන්නේ උපුල් නේද? රශ්මි සැලොන් එකෙන් උපුල් තමයි මේ මැසේජ් එක එවන්නේ. ඉතින් ඔන්න වැඩ කරන ගමන් ඉතින් ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්නවා කියලා තමයි උපුල් කියන්නේ. ඉතින් උපුල්වත් අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීතේට. ඒක තමයි මතක් කරන 011-2774-606 011-2775-285 විවෘත රාත්‍රී 9 වෙනකම් 07-03-93-94 ඉතින් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන් නේද? මේ ආදරේ ජීවමානයි.

අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථාරසම් සියලුම ආයුර්වේද සංස්ථා අලවිසල් ආයුර්වේද ඔසුසල් හා සංස්ථා අලෙවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබාගත හැකිය. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි. මිල රුපියල් 45 සිට

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 7යි විනාඩි 51යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් අපි යන දන්නේ සේරුවාවිල පැතර. අයිබෝවන්
3: සුබ රාත්‍රියක් වේවා ස්මල් මල්ලි. මම සේරුවාවිල KDA සමරසිංහ.
2: ඉතින් සමරසිංහ කොහොමද ජීවිතේ?
3: වරදක් නෑ මල්ලි, වෙනදා වගේම හොඳින් සතුටින් කාලය ගත කරනවා. ජෝති රාත්‍රිය අහගෙන මේ වෙලාවේ
2: සේරුවාවිල පැතර වහිනවද
3: මල්ලි? මම නම් මේ වෙලාවේ පුත්තලම ප්‍රදේශයේ ඉන්නේ. මම රැකියාව කරන ස්ථානේ වැහි අඳුරක් තමයි තියෙන්නේ.
2: අද වැඩ කරන ගමන්ද ජෝති රාත්‍රිය අහන්නේ?
3: වැඩ කරන ගමන් ඉන්නේ මල්ලි.
2: හරි, ඉතින් එහෙනම් පරිස්සමට රාජකාරී කරන ගමන් ආදරණීය ජෝති වාදලෙන් අහන්නේ නෝ. කාවද අපි එකතු කරගන්නේ?
3: මගේ පිරිසක් එකතු කරගන්න. නාලන්ද සපුගස්යායේ පද්මා ගමගේ අක්කා WM පුෂ්පා කාන්ති ඇතුළු පවුලේ සියලු දෙනාත්, මහයිලුප්පල්ලම කැලේ දිවුල්වැව මානෙල් දිසානායක, චානක ප්‍රමෝද් දිසානායක, පිළිමතලාව වට්ටප්පල පල්ලේ ගෙදර උදේ කුමාර සමගින් ශාන්ත කුමාර, ගාල්ල මාපලගම පියල් ජේ හිරිමුතුගොඩ, පොල්ගොල්ල උයන්වත්තේ SM ගාමිණී රත්නායක, නාලනී රත්නායක ඇතුළු සියලු දෙනාත්, ගලෙන් බිඳුනවව අලුත් දිවුල්වැව ලලිත් කුමාර මල්ලි. හැම සතියකම ජ්‍යෝති රාත්‍රිය අහන කෙනෙක් තමයි ලලිත් කුමාර මල්ලිගේ පවුලේ සියලු දෙනාමත් මේ වෙලාවේ මම එකතු කරගන්නවා. ඒ වගේම මාදම්පේ පැරණි නගරේ ශාන්ත විජේසිංහ අයියා, පිළියන්දල මඩපාත ලක්ෂ්මණ අයියා, නොච්චාගම සෝමසිරි අයියා, කන්තලේ අමරසේන රාමනායක, උකුවෙල උඩුපිටියේ සෙබස්තියන්, ඒ වගේම සේරුවාවිල කාවන්තිස්සපුර ජේ නෙල්සන් පෙරේරා, පොල්ද උපතිස්ස සමගින් පියබන්දු සමගින් මතුරංකුලිය වීරපුර දීය ශ්‍රීනාත් ඇතුළු සියලු දෙනාත්, ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණ වීරවරියන් සියලු දෙනාත්, සිවිල් ආරක්ෂක බලකායේ සොයුරන් සියලු දෙනාමත්, සෞඛ්‍ය සේවයේ නියුතු සුව වීරවරියන් සියලු දෙනාම බොහොම දයාබරත්වයෙන් ගෞරවයෙන් සිහිපත් කරලා ඒ සියලු දෙනාම මේ ගීතය හන්ද මම එකතු කරගන්නවා. බොහොම ස්තුතියි හිමාල් මල්ලි. සුබ ජෝති රාත්‍රියක් වේවා.
2: ඉතින් අයවරත් සුභ ජෝති රාත්‍රියක් වේවා. ඉතින් ආයෙත් දවසකදී අපි මේ ආදරේ බෙදාගන්න අපි කතා කරනවා. ඔන රාත්‍රිය 9 වෙනකන් අපිට කතා කරන්න පුළුවන් 011-2-774-606, එවගේ 011-2-775-285, 070-393-93-4. ඉතින් ක්‍රියේටිව් විදිහට WhatsApp එකට මැසේජ් එකක් එවන්න. අපි දෙවෙනි පැයේ තමයි ඊට පස්සේ හමු වෙන්නේ. ඉතින් නේද, chat එකට යන්නත් ඕන, message එක දාලා තියන්න හොඳම වෙලාව තමයි දැන්. අපි දෙවෙනි පැයේදී chat එකට යමු. එහෙනම් ඉතින් ආදරේ බෙදා ගන්න. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: රාත්‍රී 8යි වෙලාව ඉතින් ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න දෙවිනි පැයත් ඔන්න අපි ආරම්භ කළා ඉතින් වෙලාව යනවා දැනෙන්නේ ආදරණීය ජෝති ළඟින් ඉන්න කරු නේද අපි යන දැනේ කඩවද පැත්තට ආයිබුවන්
1: කඩවද සූර්යපාල ඉන්ද්‍රාණි අනේ උතේ මං මාස ගානක ඉතින් ගන්න හදන හන්දක වැහැනේ
0: ඉතින් හරි මාස ගානකින් හරි ඔන්න සම්බන්ධ වුණානේ ඉතින් කොහොමද ජීවිතේ
1: ජීවිතේ හොඳයි ඉතින් අපි සතුටින් ඉන්නවා
0: සතුටින් ඉන්නවා නම් එච්චරයි රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් වැඩි වගේ ගොඩක් දවස් ඉඳන් බලන් ඉඳලා ආදරණීය ජෝතිගේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න. ගොඩක් අය එහෙම තමයි. හරි අපි ඔන්න යන හදන chat එක පැත්තට ආයිබෝන් අයියේ මමත් ඔයාව අහන් ඉන්නවා. මේ message එක එවන්නේ සොඳුරු. සොඳුරු ඔර්ටින් ඔන්න අපි සොඳුරු ලෙස ඔයාව පිළිගන්නවා ජෝති රාත්‍රියට. ඉතින් හොඳයි සොඳුරු. ඉතින් ඊළඟ ගීතේට සොඳුරු අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. සුබ සන්ධ්‍යාවක් කියලා අපි ජෝති රාත්‍රිය අහගෙන ඉන්න අපිට පුළුවන් නම් අපිටත් පුළුවන් නම් ගීතයක් ලබා දෙන්න. පුළුවන් පුළුවන්. ඒ වගේම ඉතින් ඔන්න එකතු කරගන්න කියලා තියෙනවා බල්ලාපන් නේද මහ බෝදල චාමර සමන් කුමාර තව කවද එකතු කරගන්න තියෙන්නේ ජෝති රාත්‍රිය අහන හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි චාමර කියන ඔන්න චාමර ඔයාගේ මැසේජ් එක තමයි අපි ආදරෙන් ඒ විදිහට කිව්වේ ඉතින් චාමරගේ චාමර ආදරෙන් එකතු කරගෙන අපි යන්න හදන්නේ සුබ දවසක් හිමා එහෙම කියලා තියෙන්නේ ජෝති හැම ඉරිදම නිහඬව අපි ඔන්න ජෝති රාත්‍රිය අහන් ඉන්නවා මේ මැසේජ් එකවන්නේ අසාදී ජුවලස් එකෙන් ඉතින් ඔන්න අද ජයරත්න අයියාගේ බර්ත්ඩේ එක ඉතින් ඔන්න අපි ජයරත්න අයියට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිත්මින තමයි මැසේජ් එක එවන ඔන්න සිත්මින වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ජයරත්නයත් ආදරේ මතක් කරගමු ආදරණීය ජෝති වෙනුවෙන් අදත් වෙනද වගේම ලක්කන ජෝති රාත්‍රියේ සද්දෙට අහනවා මේ කතා කරන්නේ කරවනැල්ලෙන් ඔන්න කරවනැල්ලෙන් තමයි මැසේජ් එක කුමාරිගෙන් නේද ශාලක පුතාවයි තරුෂ පුතාවයි වසන්ත පුතාවයි මහත්ය අජිත්වයි එවැගේම මේ වෙලාව ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝමයි මල්ලි ඔයාවයි ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන ඔන්න කුමාරියක් එවාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ එහෙම කියලා අපි කරවනල්ල ඉඳලා යන්න හදන්නේ පස්සයාල පැත්තට පස්සයාලෙන් ජගත් චන්ද්‍රසිරි තමයි මේ මැසේජ් එක එවන්නේ පූජා ජගසිරි එවැගේම මාජි කල්දේලා සුජානී ලීලා විතානගේ වාරියපොළ නිලු එවැගේම කුමුදිකා ඥානා සහ හසිත ශ්‍රී සඳ කැලු මාදරෙන් එකතු කරගන්න කියලා තමයි ජගත් අය කියන්නේ. ඔන්න යාළුවෝ හැමෝම අපි ආදරෙන් එකතු කරගමු ඊළඟ ගීතයට. හැමෝගේම හදවතේ සදහටම රැඳී සිටින ජෝතිගේ ලස්සන ගීතයට අපිත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් කියවන්නේ. දන්කොඩුවෙන් සහස් ඒ වගේම අනු නිමාලී නදී ලොකු තාත්තා ලොකු අම්මාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දින ඔන්න හැබැයි හැමෝම අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. සුබ ජෝති රාත්‍රියක් වේවා. මේ මැසේජ් කියවන්නේ මාතලෙන් නේද? රම්මුතුගම සම්පත් තමයි මැසේජ් කියවන්නේ. ජෝතිබල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න. ඒ සින්දුව එකතු කරගන්න කියලා තියෙනවා බිරිඳ නාලිකා ඒ වගේම පුතාලා 3 දෙනා සහන් කවිස චතුර තාත්තා හීන් බණ්ඩා නේද? ඒ වගේම යාබලක නායතනේ යාළු හැමෝම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ලක්කන අහන හැමෝම ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න අපිට සම්පත් කියන්නේ සම්පත් ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ඔන්න දැන් දෙවෙනි පැයත් පටන් ගන්න තියෙන්නේ. ටික ටික වෙලාව යනවා අපිට නවත්ත ගන්න බැහැ නේ. කොහොම වුණත් ඉතින් අපි රාත්‍රිය 9 වෙනකන් ඉන්නවා ආදරෙන්. 011-2-774-606-1-2-1-2-774-285-285 කතා කරනවා නම් ඉතින් කතා කරන්න ඕන ආදරෙන් මේ ආදරේ බෙදා ගන්න. ඒ වගේම තමයි query විතර message එකක් එවන්න 07-0-3-93-5-93-7 ඒ ආදරේ ආදරණීය ජෝතිට.

0: Radio ITN. පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න. මේ උත්සව සමය රුපියල් 1500ක් කව අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇතර ගෙනියන්න. මාස 20 න් ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
3: හිතේ උපන් මාගේ විසේකාරී
4: නවකදේ දින එකක් මෝඩයා නවකදේ ගන්න එකත් මෝඩය. හරිද? තමන්ව අනවශ්‍ය විදිහට මොකෙක් හරි පීඩාවට පත් කරනවා නම් එක්කෝ උඩ විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා. රටේ නීතියක් තියෙනවා පොලිසියට. නැත්තම් බල කොල්ලෝනේ. ඔය ඇක්චෝ මැච්චෝ කීප දෙනෙක් කැලුමට ගහන දාපල්ල.
5: විසේකාරේ.
6: මොකද ජනිතා යමේ?
7: වැඩක් නෑ අනේ වැඩක් නෑ. මට ජීවිතේ මේ පාවෙලා තියෙනවා. මම යනවා කඩේට බේත්තලයක් ගේන්න.
6: ඒ මොකටද? හොරගේ දියා රැවුල කපන්න නේද හදන්නේ? අනේ හොඳයි ජනිත් අයියේ, මමත් ඔය කැලෑව කවද සුද්ධ වෙයිදි කියලා බලබලා හිටියේ.
5: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
10: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
11: ආදරණීය ජෝති.
12: රාත්‍රී 8යි විනාඩි 13යි වෙලාව. ඉතින් ඔන්න අපි ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඉන්නේ. යන්න හදන්න වෙලියත් අපේ ඇත්තට
13: අයිබෝන් අපේ සීමල් මාත්මයා.
12: කොහොමද ඉතින්
13: වෙලියත් කහවත්තෙන් කතා කරන්නේ ප්‍රේමසිරි.
12: ඉතින් ප්‍රේමසිරි කොහොමද ජීවිතේ වහිනවද ඔය පැත්තට?
13: අනේ සර් අද නම් වහින්නේ නැහැ. මේ පෞගේ දවසල නම් පොඩි පොඩි පරිසාවක් වැස්ස හොඳටම වැස්ස නැහැ සර්. ඇති වෙන්න වැස්ස නැහැ අපිට.
12: ඇති වෙන්නත් ළඟදීම වහි එනවා. අපි එහෙම ප්‍රාර්ථනා කරමු. ඉතින් අද කවද ආදරණ එකතු කරගන්නේ ආදරණීය ජෝති වෙනුවෙන්?
13: සීමල් මහත්තයා මුලින්ම එකහ කරන මගේ නෝන කමලා ලියනගේ, ඒ වගේම බන්දුල ජයසේකර මහත්තයා ඇතුළු පවුල් සියලුම දෙනාමත්, එතකොට පල්ලත්තර අපේ වීරකොන් කළු මහත්මයාත්, ඒ වගේ මහත්තෝ මේ අද මම ගොඩක් අදුවෙන් කතා කරන්නේ මොකද අපේ දක්ෂිණ ලංකාදීගේ මාර්ගයේ මහත්තෝ මත්තල පිලිසු මත්තල ත්‍රිවිල් පාකේ අතපත්තු මල්ලිවත් සුගත් මල්ලිවත් ධනික මල්ලිවත් හතලක මල්ලිවත් මේ වෙලාව සද්දේට මහත්මයා දාලා තිනවා මේ පලාතටම හැෙන්න ජෝතිරාත්‍රි ආගෙන ඉන්නවා මේ වෙලාව. ඉතින් ඒ සියලු දෙනාමත් එක්කව කරගෙන ඔබතුමාවත් එක්කව කරගෙන දෙන්න ඕනම ගීතයක් අහන්න කැමැත්තෙන් ඔබතුමාට සුභම සුභ ජෝතිරාත්‍රියක් වේවා කියලා මුළු හදවතින් ප්‍රාර්ථනා කරනවා. මම බෙලියත්ත කහවත්තෙන් ප්‍රේමසිරි.
12: ආයෙ දවසකදී මේ ආදරේ වේදගෙන අපිට කතා කරන්න ඕන.
13: අනිවාර්යයෙන්ම කතා කරන මාතේ.
12: ජෝතිමත් රාත්‍රියක් වේවා. එහෙම තමයි. ඉතින් ඒ ආදරේ ඉතින් දකුණේ ආදරේ ඉතින් කොහොමවත් ඔබ දවසකින් තමයි ඉතින් කතා කරේ. ඉතින් කොහොම හරි කතා කරන්න ඕනේ කියලා තමයි කිව්වේ. ඉතින් එහෙම අය ගොඩක් ඉන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ජෝති රාත්‍රිය කතා කරත් ඒ ආදරේ දැනෙනවා නේද? හරි. ඉතින් 011-2774-606 011-2775-285 රාත්‍රියේ 9 වෙනකම් විරුද්ධයි. ඉතින් මේ ආදරේ බෙදාගෙන අපි කතා කරන්න ඕන. ඒ වගේම තමයි ඉතින් WhatsApp එකට මැසේජ් එකක් තියන මතක් කරන්න එපා. 07-03-93-5-93-7 දැන් ඉතින් මැසේජ් එකක් එවනනම් හොඳම වෙලාව තමයි නේද? එවන්න. ඉතින් මේ අනදන්නේ ආදරණීය ජෝතිගේ ආදරේ බෙදා ගන්න. බලමු මේ ආදරේ කොහොමද කියලා.

0: Lakhanda Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රියටයි විනාඩි 24යි වෙලා. ඉතින් ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්නේ. අපි යන දන්නේ පනාගඩුවේ පැත්තට. අයබුවන්.
3: අයබුවන්.
2: කොහමද රුවන් ඉතින්?
3: හොඳින් ඉන්නේ ජෝති රාත්‍රියහගෙන.
2: අද මොකද කරන්නේ? ගෙදරද නැත්නම් වැඩ කරන ගමන්ද?
3: ගෙදරම ඉන්නේ අද.
2: ඉතින් අද කාවද අපි ආදරෙන් එකතු කරගන්නේ ඊළඟ ගීතේට?
3: ගයාන ඉන්නවා. සවිනු ඉන්නවා. ඔවින් ඉන්නවා. එනිත් ඉන්නවා. බෙංගමෙන් ධර්මහි ඉන්නවා. මාවරෙන් සම්යක් ඉන්නවා. මල්ලිකයි උනේ ලියනගේ මාත්මයයි ඔබතුමයි එකතු කරගෙන ලස්සන හිදුව ගහමු.
2: ඉතින් එන ආයෙත් දවසක මේ ආදරේ බෙදාගෙන අපි කතා කරන්න ඕන.
3: අනිවාර්යෙන්.
2: ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: එතෙම වේවා.
2: ඒ පනාකඩුවේ රුවන්. තවත් වෙනමක් තියෙන බලන් කවුද කියලා. අයිබෝන්.
4: අයිබෝන් මම කතා කරන්නේ කොළඹ 15 හනුෂා. මේ ඉතින් මම ෆස්ට් ටයිම් කතා ගත්තේ බොහොම අමාරුවේ. මට මේ හරි ලස්සන වැඩසටහනක් මං හරි ආසයි. මට පුළුවන් නම් ජෝතිබාල මහත්මියයි අර තව ගායක ලතා වල්පොළ මහත්මියද කියලා මන් දන්නේ නැහැ. එකම එක පාරයි ඒ ගීතේ ගියේ. අර මේ ශ්‍රාවන් කාමහීන පාවන කර සෝරුත්ලි හින්දි සිංදුවතින් ඒක සිංහලෙන් ඒක හරි ලස්සනයි. ඉතින් එකම එක පාරයි මම හැමදාම වෛරි දට හතට ඒ වුණාට කතා කරන්න හම්බුන්නේ නැහැ. බොහොම අමාරුෙන් දැන් නම්බ එකක් තග්ගලා ලියාගෙන ගත්තේ. මේ මගේ අලු කට්ටියකුත් ඉන්න එකතු කරගන්න පුළුවන්ද?
2: පුළුවන්. අපි කියන බයන් නම
4: දේදුණු සජීවනි ඩයන විමාසි විරංග සාගර.
2: හරි. ඉතින් ඔන්න යාළුවෝ ටිකත් අපි ආදරෙන් එකතු කරගමු ඊළඟ ගීතේට. අද දවසේ දෙන්න බැරුණොත් අපි ගීතය ලබන සතිය දෙනවා.
4: ඔව් ඒක හරිම ලස්සනයි. මට ඒක කොහොමාරි අද බැරුණත් කමක් නැහැ ලබන සුමාන හැරෙන්න බලන්න.
2: හරි. ඉතින් ආයෙ දවසක මේ ආදරේ බෙදාගෙන අපි කතා කරන්න ඕන.
4: හරි කතා කරනවා මම අමාරු ගන්න හරි විසිනේ.
2: ගොඩක් අය කතා කරනවා ඉතින් ඒකනේ ජෝතිමත් රාත්‍රියක් වේවා එහෙනම්.
4: ඒක තමයි.
2: එහෙම තමයි. ඉතින් වටින කියන දේවල් නේද? ආදරණීය ජෝතිගේ ආදරේ තරම් වටින හින්ද තමයි ගොඩාක් අය අපිට කතා කරන්නේ. කොහොම වුණත් ඉතින් වාසනාව තියෙනවා නම් ඉතින් ඔන්න ෆස්ට් ටයිම් ගත්ත වුණත් අවස්ථාව තියෙනවා. හරි. කොහොම වුණත් ඉතින් ඔන්න අපි චැට් එක පැත්තට තමයි යන දන්නේ. හිමාල් මල්ලි ජෝතිමත් ජෝති හඬ මෙන්ම සවන පිනවන ඔබේ හඬත් අහගෙන මේ වෙලාවේ අපි ජෝති රාත්‍රියට දැහන් ගත වෙලා ඉන්නේ. ගිනිගත්තේ පුෂ්පා තමයි මේ මැසේජ් එක ගන්න. පුෂ්ප කුමාරි ඉතින් ඔන්න දුවරිත් මේ. ඒ වගේම පුතා සඳුන් නංගි යමුනා, එයාගේ මහත්තයා තාරක, පුතා නිමේෂ්, ඒ වගේම මිතුරිය නාලිකා, එයාගේ මහත්තයා රංජියයි අතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම එහෙ ලොකු පුතාගේ විවාහය මේ 20 වෙනිදා පැවැත්වීම නියමිතයි. ඉතින් ඔන්න එයාටත් මේ වෙලාවේ සුබ පතනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒ වගේම ඉතින් තාරක අනිද්දර ඔන්න විදේශගත වෙනවා, ඒකත් මතක් කරන්න ඕන. ඉතින් අපි යාර සුබ පතනවා. ඉතින් එහෙම තමයි පුෂ්පා කුමාරි කියලා තියෙන. ඉතින් අපිත් ඔන්න සුබ වදනවා. ඉතින් ජනතනකට ඉතින් පරිස්සමෙන් ගිහිලා නේද රස්සාවක් කරනවා නම් ඉතින් ඒ දේවල් හරියට කරගෙන රට වෙනුවෙන් ඉතින් කීයක් හරි වන්නනෝ නේද? හරි. ඉතින් ඔන්න යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගෙන යන්න හදන්නේ අලුත් දිවුල් වල පැත්තට. ඉතින් ඔන්න අලුත් දිවුල් වල ලලිත් කුමාර තමයි මේ මැසේජ් එක යවන්නේ. ලලිත් කුමාර, ඔන්න ලලිත් ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ. බිරිඳ මේනකා, ඒ වගේම දියණිය රිද්මිනි, මල්ලිගේ පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. දියසෙන්පුර DM රණවීර, ඒ වගේම සේරුවාවිල KDA සමරසිංහ, දකුණු කලතොර කුමුදිකා, ඒ වගේම කිරිමැටියාවේ නේද නිමල් ප්‍රේමරත්න, K සුගතපාල, ලක්කනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට ලලිත් කියන්නේ. ඉතින් ඔන්න යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. අලුත් දියුල් වැව ඉඳලා අපි යන්නේ ගම්පහ පැත්තට නේද? අයි අපි අහන් ඉන්නේ මේ මැසේජ් එකේ වන්නේ අමිල. ඔන්න අමිල අපි කියලා කිව්වට අමිලගේ නම විතරයි එවලා තියෙන අමිල. කොහොමවත් කමක් නැහැ. ඉතින් අමිලගේ ළඟ ඉන්න යාළුවෝ ටිකත් අපි ආදරෙන් එකතු කරගමු. යනදානේ මාතර පැත්තට මාතර කිංසිද සිල්වා මේ වෙලාවේ ජෝතිරාත්‍රිය අහනවාගේ තමයි මැසේජ් එකේ තියෙන්නේ. වගේම නිට්ටුමිය දිසානායක, ගම්පා මිරිසත්ත්‍ය ලක්ෂ්මන් ගලගෙදර, රදාවරුන්නේ ගාමිණී වීරසිංහ, ශසික, අශාන්, දුලනී, රූපවතී, රෝහිණී, නයින කුමාරි, වගේම නිමල් වර්නාඩ් ගුණරත්න ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපිට මාතරින් ගින්සිද සිල්වා මහත්මයා කියලා තින්. ඉතින් අපි ආදරෙන් යාළුවෝ ටික එකතු කරගෙන අතරේ මාතර ඉඳලා යන්න දන්නේ වැලිගම් පැත්තට ළඟයිනේ. සිරිසේන තමයි මැසේජ් එක එවන්නේ අපිට ජෝතිරාත්‍රිය එකතු කරගන්න. ගුණවතී, සිරිසේන, පිටසේන, ඒ වගේම විමල අපිට ජෝතිර හරි ආදරේ. සියලු දෙනාටම ජෝති රාත්‍රයක් වේවා කියලා තමයි සිරිසෙන අපිට කියතින්. ඉතින් ඔන්න ආදරෙයි. එහෙම තමයි නේද? සුබ ජෝති රාත්‍රයක් වේවා. නිවසෙන් පිටට ගියත් මේ වෙලාව නම් අමතක වෙන්නේ නැහැ. ඒ තරම් වටිනම ලස්සන සින්දුවට අපි එකතු කරගන්න. තුෂාරි නංගි, චන්දිමා නංගි, ඒ වගේම දුවත් මැසේජ් එක එවන්නේ කඩවත අයිරානි. ඉතින් ඔන්න අයිරානි, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. හයි අයියේ, ජෝතිමත් රාත්‍රියක් වේවා. වෙනදා වගේම ඉදත් ඔන්න අද මේ ඉදත් අපි ඔයා එනකම් බලන් හිටිය හදවත රත්තරන් ජෝති මහත්මයාගේ ලස්සන සින්දුවක් අහන්න. ලස්සන සින්දුවකට අම්මා තිලානි, ඒ වගේම අම්මා නිලානි නේද, තාත්තා කුමාරසිංහ, ඒ වගේම මැසේජ් එක දාපු මම, එහෙම තමයි මැසේජ් එක දෙන්නේ. චානක, ඔන්න චානක ගම්පොලි දැන් තමයි මැසේජ් එක එවන්නේ. චානක වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ගෙදරයි අපි හැමෝම එකතු කරගන්න ආදරෙන්. අපිවත් එකතු කරගන්න කියලා ඔන්න දඹුල්ලෙන් තමයි මේ මැසේජ් එක එවන්නේ. දඹුල්ල ඇතහැරදී වෙවෙන් අම්මා, අයියා, අක්කා, නුවර, නැන්දලා, අක්කලා ඔක්කොම එකතු කරගන්න. ජෝති රාත්‍රියක් වේවා. ඔන්න කවුද මේ මැසේජ් එක එව්වේ කියලා ඔන්නකින් නැහැ. කොමුණත් දඹුල්ලෙන් තමයි කියලා තියෙන්නේ. නුවර, අක්කලා ඔක්කොමත් ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු. යනදන්නේ මාතර පැත්තට නෑ නේද, පානදුරේ පැත්තට. පානදුරේ මදුබිරියෙන් තමයි මැසේජ් එක එවන්නේ. කුමාර, මේ වෙලාවේ අපේ ගෙදර ජෝති රාත්‍රිය අහගෙන ඉන්නවා. පුතා හිරුන් දුව යුවින්දි, ඒ වගේම බිරිඳ මදුෂිකා අම්මා, ඒ වගේම වල්පොල චන්දන මාමත් මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහනවා කියලා තමයි අපිට කුමාර කියන්නේ. ඉතින් ඔන්න කුමාරගේ පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් මුලදි බැඳපු ආදරයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඉතින් කොහොමනත් අපි අද දවසම කතා කරේ ආදරය ගැනනේ. ආදරණීය ජෝතිගේ ආදරය නම් ඉතින් ජීවමානයි නේද? ඒ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ලකන්ඩ රේඩියෝ ITN පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණින්න වෙනස වටහා ගන්න.
1: මෙවත්ව සමී රූපලෙක් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදරගෙන යන්න මාස 20 ටිකරි ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
3: සඳදේ තහර
4: සබ

0: දිනමලා රාත්‍රී 7ට ලක්කණෙන්
1: සඳදිය දහන සඳදිය හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
2: ආදරණීය ජෝති ජෝති
3: රත්‍රියටයි විනාඩි 39 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න ඉතින් ඔන්න දැන් නම් ටික ටික වෙලා යනවා ඉක්මනට නේද කොහොමද ඉතින් අපි චැට් එක පැත්තට ඉක්මනට යන්න හදන්නේ සුභ ජෝති රාත්‍රියක් වේවා ඔයාට මමත් ඔයාව අහගෙන ඉන්නේ මාරුලින් තමයි මේ මැසේජ් එක එවන්නේ මාරවිල ශ්‍රීරාණි දමයන්ති අසන සින්දුව දෙක එකතු කර ගන්න වාද හාද එහෙම තමයි අහලා තියෙන ඉතින් ඔන්න ලස්සන සින්දු ඔක්කට නෙමෙයි ගොඩකට අපි එකතු කර ගන්නවා හා හොඳේ ඉතින් ඔන්න මාරවිල ඉඳලා අපි යන්න හදන්නේ හායයේ කොහොමද බලමු ගම්පොල පැත්තට හායයේ ජෝතිමත් රාත්‍රියක් වේවා ඉද වෙනකන් ඉතින් ඔන්න අපි හැමෝම බලාගෙන ඉන්නේ හදවත රත්තරන් ජෝති මහත්මයාගේ සින්දු අහන්න ලස්සන සින්දු වල එකතු කරගන්න අම්මා තිලානි නේද ඒ වගේම තාත්තව තාදෙන් එකතු කරගන්න මේ ගම්පොලින් චානක තමයි මැසේජ් එක දීලා චානක වාගේ මැසේජ් එක තමයි අපි කිව්වේ ඉතින් ඔන්න හිමාලයි අපිත් ඔයාව අද අහගෙන ඉන්නේ ජෝතිරාත්‍රියට සමන් දෙන ආදරෙන් ලස්සන සින්දුකට එකතු කරගන්න අක්ක බුදිනී අම්මා චන්ද්‍රාවති ඒ වගේම ජෝතිරාත්‍රියට සමන් දෙන සියලු දෙනාම අයියෝ ආවයි ආදරෙන් එකතු කරගන්න ඕනේ පත්‍රණ තමයි මැසේජ් එක එවන්නේ කොලියා පිටියෙන් ඔන්න පත්‍රණ වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියවි තින් ඔන්න පත්‍රණගේ මැසේජ් එකෙන් පස්සේ යනදන්නේ මඩම් පැලල්ල පැත්තට ඔන්න ආශි මැසේජ් එකක් දාලා තිනවා සුබ ජෝතිරාත්‍රියක් වේවා සින්දුවට එකතු කරගන්න අම්මා ක්‍රිෂාන්ති තාත්තා සරත් සමිකේ අතුරු ලක්කණ හන සියලු දෙනාමත් ලක්කණ පවුලේ හැමෝමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ආශි කියලා දෙනවා ආශි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න අපි මොරොත්තේ පෙට්ටි මඩුවේ නේද ප්‍රියංකර තමයි මැසේජ් කියලා තින්නේ තුසාරයි ඒ වගේම සුබුන් මල්ලි සිරිල් මාම ඇතුළු ගෙදර සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවකට අයියේ කියලා තමයි මැසේජ් එකේ තියෙනවා තින් කවුද මේ ප්‍රියංකර ඔයාගේ මැසේජ් එක තමයි අපි ආදරෙන් කිව්වේ ඒ විදිහට සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා අපි සද්දරම ලක්කඩ අහගෙන ඉන්නේ හැම සතියකම නොරදවාම නේද ලක්කඩ ජෝති රාත්‍රිය අහනවා අදත් ආදරණීය ජෝතිවල මත්මේ ලස්සන සින්දුව අපි එකතු කරගන්න අක්කර 40 පතම තමයි මැසේජ් එක එවන්නේ මහත්තයා වසන්තය වගේම පුතාලා දෙන්න පඬුබෝල් විහස් මාගොලි ලසන්ති අක්කා ඒ වගේම ගිහන්සා දුවත් මාවර කන්දෙන් වත්තෙන් නිර්මිනි අක්කවත් ආදරෙන් එකතු කරගන්න හිමාලයි යවවත් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ ජෝතිරාත්‍රිය යන සිරු දනම ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට අක්කර 40 පත්ම කියන්නේ ඉතින් එහෙම කියලා අපි යන්න හදන්නේ ගම්පහ පැත්තට මං අමිල මැසේජ් එකවන්නේ අමිල තමයි ආසම ගායකයා අයියේ එච්චර ජෝතිපාල අයියාට සුබ දවසක් වේවා බුදු සරණයි බායි කියලා තොන්න කියලා දෙනවා එහෙම තමයි අමිලදින් ගොඩක් අයගේ හදවතේ ඉන්න ගායකයා හදවත රත්තරන් නේද එච්චර ජෝතිපාල ඉතින් ආයුබෝවන් මඩපත ලක්ෂ්මන් තමරා ඒ වගේම නිශානි චේතනා ඒ වගේම පුංචි පුතා වාග්ය අවිෂ්ක සමග සේරුවාවිල කේඩියේ සමරසිංහ ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තින් තින් සෝපත් වේවා සියලු දෙනාටම කියලා ලක්ෂ්මන් තමයි කියන්නේ තින් ඔන්න යාළුවෝ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් සුබ සන්ධ්‍යාවක් වේවා රතුපස්වල නැදුම්ගමින් තමයි මැසේජ් එකවන රංජිත් රූපසිංහ මේ වෙලාවේ පවුල සියලු දෙනාමත් එක්ක ලක්කන ජෝති රාත්‍රිය අහන ගමන් අපි හැමදාම ජෝති රාත්‍රියට ආදරෙයි ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙනවා අපි යාළුවෝ ටික හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් ඊයේ අරුණේ චතුරිකා තමයි මේ මැසේජ් එක ගවන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා නේද අනේ මන් දන්නේ එහෙමත් තියෙනවා ඉබ්බාගමු කියලා තියෙනවා ඉබ්බාගමු නේද හරි අරුණේ ඉතින් ඔන්න අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ ඉතින් මේ වෙලාවේ සද්දරම ජෝති රාත්‍රිය අහනවා ගෙදර අයත් එක්ක කියලා තමයි අරුණි කියන්නේ ඔන්න අරුණි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ අරුණගේ මැසේජ් එකත් එක්ක අපි තව මැසේජ් එකක් කියමු සුබ රාත්‍රියක් වේවා සිරු දෙනාට අපිත් ජෝති රාත්‍රිය අහනවා මිලානි සහ භද්‍රා දුව බිනදී අසෝමෙනිකි කුරුම්පල විමල නැන්ද ඒ වගේම ජෝති මහත්මයාගේ ලස්සන ගීත අහන සිරු දෙනාමත් ආදරෙන් එකතු කරගමු මැසේජ් එක එවන්නේ රමුක්කන මුන් කොටුවෙන් විමලසිරි මහත්මයා ඉතින් ඔන්න යාළුව හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීත රාදන්නේ ජෝතිගේ ලස්සන ගීතයක් තියෙන ඉතින් ඒ ගීතය අහන්න ඉස්සෙල්ලා අපි යන්න හදන්නේ අපි අතීත මතකයක් පොඩ්ඩක් අලුත් කරගන්න. අහලා බලන්න, මේ තමයි ඒ අතීතය.
4: මට වැඩි වැදගත් කාරණාවක් කියන්න තියෙනවා.
5: මොකක්ද අපි?
4: අපි අපේ හිතල තියෙන දේවල් අතල දාමු සංජේ.
5: අනුබ්බායට පිස්සුද?
4: ආදරේ කියන අකුරු හතරේ තේරුමක් තියෙන බව මට දැනෙන්න පටන් ගත්තේ අසිතින්ද. ඒත් ඒක උපංගීම මැරිලා ගියා. ඔයත් එකට වගේ කියන්න ඕනි.
5: ඉතින් මම නැහැ කිව්වේ නැහැනේ.
4: මට අම්මට තාත්තට ඔක්කොටම ඉන්නේ මාර්තෙන්ට විතරයිනේ. ඉතින් අපේ ආදරේ හින්දා ඇන්ටි හිතන රැකගෙන අපි මේක නවත්තන එක වැඩිය හොඳයි නේද?
5: මාර්තෙන්ට දැන් මේව දැනගන්න තියන්න ඕන නැහැනේ.
4: අංගන දෙයක් නේ. ඇන්ටි ඔක්කොම දන්නවා.
5: කවුද කිව්වේ?
4: මන් දන්නේ.
5: ඔයා දන්නේ නැතුනට මම දන්නවා. අසිතය. මන් දැක්ක ඔය ඉස්කෝලේ පිටිපස්සේ පිස්සු නටනටා ඉන්න.
3: අසිත එහෙම කිව්වට ඉතින් ආදරේ කොහොමවත් හංගන්න බෑනේ නේද? ඒක තමයි කියලා තියෙන අර ආදරේ කැස්සයි හංගන්න බෑ කියලා. කොහොමවත් අපි බලාපොරොත්තු ටික ටික ඉෂ්ට කරගන්න, ඒවා සාර්ථක කරගන්න උත්සාහය තියෙනවා. ආදරණීය ජෝතිගේ ජීවිත කතාවත් ගත්තාම උත්සාහයෙන්ද ජීවිතේ ජයගත් චරිතයක්. මේ වෙලාවේ මුළු රටක්ම එකතු වෙලා ආදරණීය ජෝතිගේ ආදරේ එකම වෙලාවේ එකම ගීතකින් ආදරේ විඳින වෙලාවේ අපේ ජීවිතේට අපි උත්සාහය ගන්න ඕන. ඒ අතරේ මේ ආදරේ බෙදා ගන්න ඕන. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

ජීවිතයේ දුකීද සතුටද හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රි 8යි විනාඩි 54යි වෙලාව. එහෙම කිව්වම නම් චූටි දුකක් හිතරේනව නේද? එහෙම තමයි. ඉතින් අපි කැමති අපි ආස කරන දේවල් අපේ ළඟින් තියනවට. ඉතින් වඩන කියන දේවල් ඉතින් හැමදාම හැම වෙලාවෙම ළඟින් තියාගන්නත් බෑ. කොහොමද අපි ඊට තව වෙලට කිහිපයක් තියනවා මේ ආදරේ බෙදා ගන්න. චැට් එකේ පැත්තට තමයි යනදන්නේ. දහස් ගණන් මිනිස්සුන්ගේ සියලු ප්‍රශ්න හෝරා දෙක කාලයක අමතක කිරීමට වෙරදරන හිමාල් මල්ලිය ඇතුළු ලක්කන කාර්ය මණ්ඩලයට මාගේ ස්තුතිය. මේ ස්තුති කතාව වන්නේ සංසුංගමින් අතුල. ඔන අතුල අයියා වගේ මැසේජ් එක තමයි මේ විදිහට කියන්නේ. ඉතින් නෝනා වාසනා, ලොකුදුව භාග්‍ය, පොඩිදුව සඳුනි, අම්මා රමණි, ඒ වගේම ජෝති හඬට කන්දෙන සියලු දෙනාම අපි ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු ආදරණීය ජෝති කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න ටික දවසකින් තමයි අපිට සංසුංගමින් සංසුන් ඉදිරියට අතුලයි වගේ මැසේජ් එකක් එන්නේ. කොහොම නැති ඉතින් දහස් ගණන් මිනිස්සුන්ගේ හදවත් නිවාලන පැය දෙකක් කිව්වොත් සංසුංගම අතුලයි වා කිව්වත් හරි. ඒක තමයි ඇත්ත. ඉතින් ආදරණීය ජෝතිගේ හඬ ඇහෙන වෙලාවක ඇහෙන තැනක ඒ හදවතට දැනෙන සැනසීම ඒක තමයි වටින්නේ. හරි. පුතේ ජෝති රාත්‍රියක් වේවා. අපිත් හැම ඉරදම ජෝති රාත්‍රිය අහනවා. අද ජෝති රාත්‍රිය අහන්නේ අලුත් සමාජිකයෙක් එක්ක. අපේ අලුත් මොනුබුරා මිහින් තලාවෙන් තමයි මැසේජ් එක එවලා තින්නේ. හිරිගොල්ලෑ ගමින් විමල දාස. අද අපේ ගෙදර මිනිබිරියෝ 6 දෙනයි මොනුබුරෝ දෙන්නයි. එහෙම කියද්දි ලොකු ආඩම්බරයක් දරනවා. මොකද අපේ රටේ අනාගත පරපුරට මේ අපේ වැඩිහිටි පරම්පරාව දෙන්න ඕන හොඳම දායාදය තමයි ආදරණීය ජෝති. සුභ ජෝති රාත්‍රියක් වේවා. වෙනද වගේම අද ජෝති රාත්‍රිය අහගෙන ඉන්නවා අලහින එකම අමරසිංහ ටේරස්ගෙන් තමයි මැසේජ් එක එවලා තින්නේ. නයනා මහත්තයා, සරත්, ඒ වගේම දුව ජයනි, පුතා චානක, අම්මා සීලවති, තාත්තා කරුණරත්න, ඒ වගේම මේ වෙලාවේ ජෝතිරාත්‍රි අහන සියලු දෙනාම

එකතු කරගමු. දිනෙන් දින දිනු වේවා, සුබ ජෝතිමත් රාත්‍රියක් වේවා. ලක්කනට හරි මාදරේ කියලා තමයි. ඉතින් ඔන්න නයන අපිට මැසේජ් එකක් කියලා දෙන්න. නයන, ඔයාගේ මැසේජ් එක තමයි අද වැඩසටහනේ අවසන් මැසේජ් එක විදිහට අපි තෝරගත්තේ. ඉතින් කොහොමුණත් නයනගේ මැසේජ් එකකින් අපි සමුගෙන යන්න හදන දින හතකට. ආදරේ හදවත් තුළ දැනේවා රැඳේවා. ආදරණීය ජෝතිගේ මතකයන් යලිත් අවදි කරන්න හරියටම දින හතකින් අපි එකතු වෙමු. ඉරිදා රාත්‍රියේ හතට. ඉතින් ඒ රාත්‍රිය මේ ඉරිදා රාත්‍රියේ නැකත නේද? ජෝති රාත්‍රිය. පරිස්සමින් සතුටින් ඉන්න. ජෝතිමත් සුබ සතියක්. මම හිමාල්. මේ ආදරේ ජීවමානයි. ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: විරහවේ වේදනාව
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: රාත්‍රී 9:01.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: අයිබෝන් ජයග්‍රහේ වාසනාවන්ත සුබ රාත්‍රියක්. දැන් වෙලාව රාත්‍රී 10 විනාඩි 1යි. අද දවසේ ඔබ මිලදී ගත්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්‍රය ගන්න. මේ තමයි ඔබේ ජයග්‍රහේ ප්‍රතිඵල හෙන වෙලාව.

0: අයිබෝවන් ජීවිතය ඔබ හීන දකින්නේ සාර්ථකත්වය වෙනුවෙන්. එනිසාමයි ඔබ අතේ ඔය විදියට ලොතරැයිපත් ගොන්නක් තියෙන්නේ. අන්නේ ඔබේ හීනය සාර්ථක හීනයක් බවට පත් කරන්න, විශ්වසනීය හීනයක් බවට පත් කරන්න අදත් අපි සූදානම්. වාසනාවේ සුබ අඩහෝරාවෙන් ඔබව දිනවන්න. ඔවර්තනයේ දිනේදී ගොවිසත ලොතරැයියෙන් දෙවන සුපිරිත අගලාභය බිහි කරන්න අපි සමත් වුණා. ඒ අනුව මේ වන විට 2026 වසර තුල ජාතික ලොතරැයි මණ්ඩලය සුපිරිත අගලාභීන් 16 දෙනෙකු බිහි කරලා තියෙනවා. අද අපි වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය. මේ හඳුනා ගන්න අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආසිරි රණවීර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමකේ මහතා, ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විකරණ කාර්යාලයේ විකරණ අධිකාරී KANL පෙරේරා මහත්මිය. එහෙනම් මුලින්ම අතර ගන්න එන්නේ විජයලත්‍රයිපත්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLV ජය ලොතරැයි සන්නේ බොන සංඛ්‍යාව ගලපගෙන මුදලින් රුපියල් 10000ක් දිනා ගන්න පුළුවන් බව දැනටමත් ඔබ හොඳින්ම දන්නවා. ඒ නිසාම අපි ආරම්භ කරනවා NLV ජය 446 වෙනි දිනුම් වාරය. එහෙනම් අපි යමු දිනුම් ඇදීපිට. NLV ජය ලොතරැයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයක් ජයන්ත හතරක් අපි දැන් තෝරනවා. NLV ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය U ජය අංක 6657. මුදලින් රුපියල් 10000ක් දිනා ගන්න පුළුවන් සන්දේ බෝන සංඛ්‍යාවයි දැන් අපි තෝරන්නේ. සන්දේ බෝන සංඛ්‍යාව 0.647. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනයේ සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මලොතරය NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 154 දිනක් බිහි කරලා තියෙනවා. NLB ජය ලොතරැයියෙන් රුපියල් 105 ත්‍යාගලාභී කද බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා LHA සුමනසිරි කිරින්දිවැල අලෙවි නියෝජිත. ඒ වගේම සන්දේ බෝන සංඛ්‍යාව ගලපාගෙන මුදලින් රුපියල් 10000ක් දිනා ගන්න ජයග්‍රාහකයන් 51 දෙනෙකුට අද බිහි වෙනවා. ඔවුන් දැතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 65149 දෙනෙකු අතරේ රුපියල් 64,1440 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1487 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. හඳහන වාසනාවන්ත ලග්න සංකේතයයි මුලින්ම අපි තෝරන්නේ. හඳහන වාසනාවන්ත ලග්න සංකේතය මීන ලග්නය. නියන්ත්‍රණ අපි තෝරනවා වාසනාවන්ත අංක 4ක්. පළමු වාසනාවන්ත අංකය අංක 38. අපි බලමු දෙවන වාසනාවන්ත අංකය. දෙවන වාසනාවන්ත අංකය අංක 11. මීන ලග්නය අංක 38 අංක 11. දැන් අපි තෝරන්නේ තුන්වෙනි ජයග්‍රහී අංකය. තුන්වෙනි අංකය අංක 55. සිවන තීරණාත්මක ජයග්‍රහී අංකය දැන් තෝරන්නේ. සිවන අංකය අංක 45. අපේ රජයේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්න පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන් ලොතරැයි මේ වර්ෂයට සුපිරි ත්‍යාග 5ක් අපි ලබා දීලා තියෙනවා. හඳහන් ලොතරැයිෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභයේ කද බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කළා TMP රත්න කුරුවිට NLB අලෙවි නියෝජිත. ඔහු දැතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 118716 දෙනෙකු අතරේ රුපියල් 81,83,940 මුදලක් අපි බෙදා දුන්නා. ඔව් මේ මතක් කරන්නේ හෙට හඳහන ලොතරැයියෙන් ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 33,62,463,60 මුදලක්. ගොවිසෙත ලොතරැයියෙන් සත්දිනම ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවා. ඒ නිසාම සත්දිනම ජයනිත ගොවිසෙත 4,420 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයිය. ගොවිසෙත ලොතරැයියේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරනවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Q අක්ෂරය. මේ යන්ත්‍රයෙන් අපි ජයග්‍රහී අංක 4ක් තෝරගන්නවා. පළමු ජයග්‍රහී අංකය අංක 54. මේ තෝරන්නේ දෙවන ජයග්‍රහී අංකය. දෙවන අංකය අංක 57. ගොවිසෙත ලොතරැයියෙන් නැවුම් සුපිරි ත්‍යාගයක් අද ඔබට දිනා ගන්න පුළුවන්. මේ තෝරන්නේ තුන්වෙනි ජයග්‍රාහී අංකය. අංක 68. සිව් අක්ෂරය අංක 54 අංක 57 අංක 68 මේ තෝරන්නේ සිව්වන ජයග්‍රහී අංකය. සිව්වන අංකය අංක 59 කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන කොවිසත ලොතරැයියෙන් 2026 වසරට සුප්‍රිය ත්‍යාග දෙකක් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 37 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. ඔව් ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපාගෙන රුපියල් 250,000 තෑගි දිනා ගන්න පුළුවන් ගොවිසත ලොතරැයියෙන් විතරයි. ඒ විදිහට ජයග්‍රහකින් 5 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. දිලීප් කුමාර අරුක්ගොඩ, ජයන්ත පෙරේරා අනුරාධපුර, සුමේද පුෂ්පකුමාර මැතිරිගිරිය, සුසන්ත මිල්රෝයි රාගම, එම්.ඊ. ඉන්ද්‍රානි සිල්වා, පහල කදිරාන. ඔවුන් ඇතුළුවද සමස්ත ජයග්‍රහකයන් 1,05,168 දෙනෙකු අතරේ රුපියල් 76,38,320 මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ ගොවිසෙත ලොතරැයියෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,01,72,930,740 මුදලක්. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මෝර ටිකට් එක සුබ දවසක් ලොතරැයිය. සුබ දවසක් ලොතරැයිය දැන් අලුත් වුණා, පහසු වුණා, තෑගි වැඩි වුණා. මේ තෑගි වැඩි වුණු නවතම තෑගි රටාව තුළින් සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක 3ට මුදලින් රුපියල් 50,000ක්, ඒ වගේම ප්‍රවර්ධන තෑග අංකය ඔබ ගලප ගත්තොත් රුපියල් 25,000ක් ඇතුළත් තවත් මුදල් තෑගි රැසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 294 වෙනි දිනුම් වාරය. සුබ දවසක් ලොතරැයියේ සුබ ලග්න සංකේතයයි මේ තෝරන්නේ. සුබ ලග්න සංකේතය මකර ලග්නය. මේ අංශයෙන් අපි තෝරනවා සුබ අංක 3ක්. පළමු සුබ අංකය අංක 5. දෙවන සුබ අංකය අංක 9. මේ තෝරන්නේ තුන්වෙනි සුබ අංකය අංක 58. මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකයයි මේ අපි තෝරන්නේ. ප්‍රවර්ධන ත්‍යාගාංකය 2,313. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත් අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයට රුපියල් 105ක ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 151 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. දැන් බලමු සුබ දවසක් ඔබේ වාසනාව ගැන. ස්තුතියි. සුබ දවසක් ලොතරැයියෙන් මුදලින් රුපියල් 105ක ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්න ජයග්‍රහකින් 4 දෙනෙක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. S. ජීවානන්දම් පලාලි, DS අසන්ත කොම්මල බෙන්තර, නිරාෂා නිසංසලා කළුතර, ඉන්දික රාජකරුණා රණාල. ඒ වගේම රුපියල් 50,000 වගේ ජයග්‍රහකයන් 4 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 වගේ දිනා ගන්න ජයග්‍රහකයන් 37 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් ඇතුළුවද සමස්ත ජයග්‍රහකයන් 94,051 දෙනෙකු අතරේ රුපියල් 96,98,640 මුදලක් අපි බෙදා දුන්නා. තවත් වාසි වැඩි වුණා, තවත් තෑගි වැඩි වුණා. ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න ජිතාර සමග ගයත්‍රි සූදානම්.
1: මීළඟට මෙගා පවර්.
2: ඔබේ හිතේ තිබෙන සිහින සබෑ කරගන්න හිතාගන්න බැරි සුපිරි ත්‍යාග හැමදාමත් ඔබට ලබා දුන්නේ මෙගා පවර් ලොතරැයියෙන්. මතකයිනේ, රුපියල් කෝටි 23ක රුපියල් කෝටි 47ක සුපිරි ත්‍යාග අපි ඔබට ලබා දුන්නා. ඉතින් අද රුපියල් කෝටි 25ක් වාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න මෙගා පවර් දිනුම් වාරය ආරම්භ කරන්නයි දැන් අපේ සූදානම. අද වාසනාව ඔබේ කරන්න කලින් මේ මතක් කරන්නේ ග්‍රෑන්ඩ් වෙනසක් ගැන. මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අපි සූදානම් මෙන්න මේ සුපිරි මෝටර රථය අදත් ඔබට ලබා දෙන්න. එහෙමනම් සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රහී 2526 වන දිනුම් වාරය. මෙගා වාසනාවක් ඔබේ කරන ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. එහෙමනම් දෙවන අංශයෙන් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 25. අද ඔබට වාසනාව රැගෙන එන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නේ. පළමු ජය අංකය අංක 66. දෙවන ජය අංකය අංක 64. අද දවසේ තෙවන ජය අංකය අංක 5. ඔබට වාසනාව රැගෙන එන අවසන් ජය අංකය අංක 77. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන මෙගා පොලොතරැයියෙන් මේ වෘත්තදී සුපිරිත්‍යාගලාභින් 3 දෙනෙක් 20 ලක්ෂපතියන් 29 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකට අවසන්. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද මෙගා පොලොතරේ දෙලක්ෂපති වාසනාවන්තීන් සිය දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා. එස්සී ප්‍රේමරත්න කිරිවත්තුඩුව, පී ප්‍රදීපන් මඩකලපුව, ජනන්ත සිල්වා අම්බලංගොඩ, ශාන්ත කුමාර දේවල කියන අලෙවි නියෝජිතින් විසින්. ඒ අනුව රට පුරාම වාසනාවන්තයින් 115,175 දෙනෙක් අතරේ රුපියල් 68,25,120 මුදලක් මෙගා පවතුලින් අද අපි බෙදා දුන. ඔව්, නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගේ ඔබට ලබා දෙන එතකම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පවතුලින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරිතයාගේ රුපියල් 25,23,99,432 පව සුපිරිතයාගේ රුපියල් කෝටියක්, එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර් රථයක්. එන්.එල්.පී.අපෙන් වාසනාවන්ත ඔබට බෝනස් ලැබෙන දවස තමයි අද. ඉතින් ජාතියේ මහ ධන සම්පත ධන නිධානය සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන රුපියල් 10,000 ත්‍යාගයන් ඔබේ කරන්නයි දැන් අපේ සූදානම. ඒ විතරක් නෙමෙයි, රුපියල් කෝටි 11ක් මාගිය සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ජයග්‍රහි 2208 වන දිනුම් වාරය. එමනම් අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය අපි මුලින්ම තෝරා ගන්නවා. අද ඔබට වාසනාව රැගෙන එන ඉංග්‍රීසි අක්ෂරය E. කෝටි 11ක් මාගිය සුපිරි ත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්න. අගලසේ පළමු ජය අංකය අංක 77. දෙවන ජය අංකය අංක 48. වාසනාව ඔබේ කරන තෙවන ජය අංකය අංක 23. අද දවසේ ඔබට වාසනාව රැගෙන එන අවසන් ජය අංකය අංක 67. රුපියල් 10,000 මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අප සූදානම් වෙන්නේ. අද ධන නිධානයේ සන්ඩේ බෝනස් සංඛ්‍යාව 2181. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානයේ උතරයෙන් මේ අවුරුද්දේදී 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව ගැන. සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 61 දෙනෙක් අද අපි බිහි කළා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 80,501 දෙනෙක් අතරේ රුපියල් 51,14,601 මුදලක් අපි අද බෙදා දුන්නා. ඔව්, කෙටි කාලයක් තුල රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 9ක, එතකම රුපියල් කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්න ජාතියේ මහ ධන සම්පත ධන නිධානයේ හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 11,88,65,206. මේ අවුරුද්දේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් බිහි කොට අවසන් ලොතරැයිලව රජකිරුල මහජන සම්පත. මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 6,178 වන දිනුම් වාරය. අද වාසනාව ඔබේ කරන මහජන සම්පත වාසනාවේ රටාවයි දැන් අපි තෝරා ගන්න. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ M. ජය අංක 2, 1, 6, 7 සහ 8. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන මහජන සම්පත උතරයෙන් මේ අවුරුද්දේදී සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක්, 25 ලක්ෂපතියන් 133 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකොට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන. අද මහජන සම්පතින් තවත් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ හෙට්ටිපොළ NLB අලෙවි නියෝජිත AS ප්‍රේමරත්න මහතා විසින්. ඒ විතරක් නෙමෙයි, ලක්ෂ බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 17 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළා වේලපිල්ලේ භාස්කරන් අක්කරේපත්තුව, S සුරේෂ්, තේත් රාතිව්, K සිසර කඹුරුපිටිය, කුමාර බුලේගොඩ අකුරැස්ස, K.A. සිරිසේන තිස්ස මහරාමය, ප්‍රියංග රත්නවී රණවීර හොරණ, තුෂාර ප්‍රීති කුමාර පිටිගල, සුනිල් ශාන්ත බිංගිරිය, පුෂ්පලතා මැණිකේ කුලියාපිටිය, ජේ සතුෂන් තිරුනල්වේලි, කේ එස් ලියනගේ බකමූණ, ටීටී ටේන් වැල්ලම්පිටිය, ධම්මික කෘෂාන්ත ආණියම්බලම, එතෙක්ම දඹුල්ල එන්.එල්.බී. අලවිනියෝජිත එන්.ජී.සී. ප්‍රදර්ශනී විසින් වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කළා. එතෙක්ම බී.එස්.ඒ. කිෂාන් කුමාර දෙහිඔ විට ජී. උදය කුමාර් වාලච්චන යන අලවිනියෝජිතයින් තවත් වාසනාවන්තින් අද බිහි කළා. එයනුව රජපුරම වාසනාවන්තීන් 222,536 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,82,98,760 මුදලක් අද මහජන සම්පතින් අප බෙදා දුන්නා. දිනක ජය නේත ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පතින් හෙටෝ බේවන දැවැන්ත සුප්‍රීත්‍යාගය රුපියල් 1,25,17,200ක්. අද වේදමට ඔබ මෙරදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂර සහ අවසන් ජයංක 4. ඒ අනුව අද සම්පත 753 වන මේ දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ M ජයංක 6.7 සහ 8. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද ඔබ අතරින් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චාලි විකලා KTH කන්දේ කුඹුර ජේලක්කරය පී ඇලටින් පෙරේරා දිගන. එතෙකම ජයංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 45 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනම් වාරයෙන් රජපුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,21,880 මුදලක් අද අපි බෙදා දුන්නා. අද ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණයෙන් රජපුරාම වාසනාවන්තින් 813,523 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 7,23,62,700 මුදලකුත් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් මේ ආකාරයෙන්ම ඔබට වාසනාව රැගෙන අපි එනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකනගෙන ඉන්නේ රෑ 10 විනාඩි 19යි.

ලාංකික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චතරයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරදුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිවයයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානුවේද. එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩවෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩවෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභෝපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මිදලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

ලෝවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්ම

කාලයේ වැලි තලාවට යට වෙලා මා සමග ජීවත් වන ජනතාව වහල්කමට හසු වෙලා බලයට ධනයට හසු වෙලා සිහි නුවණ නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: ලක්හඳින් පන්සිල් සහ සෙත් පිරිත්.
1: පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ශීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

දෙවි මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සනසන හෙයින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හෙයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

දෙදෙනාටම ත්‍රිවිධරත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනු වස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සිය

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පොත වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.